ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනාපට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Lakhana Agni Nivela Ude Pahai Vinadi Panas Hatarai.
2: Sri Lankave Pratham Vatavata Rhino Roofing Vithin Hadun Nwadena. Rhino Premier Jala Pritirodhi Matupita Arakshane Saitha Roofing Sheet. Rhino Roofing Vithin Hadun Nwadena. Rhino Premier Roofing Sheet. Vedivistra Sandha, Dhatunai Anuhaya Amatana.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: සුබතවසක්. ඔබේ ජීවිතයත් එකම තැනක නතර වෙලා ඔබ හිර වෙලා වගේ අදහසක් දැනෙනවා නම් මනස නිදහස් කරගන්න උදව් වෙන මේ අපූර්ව සෙන් කතාව හොඳට අහන්න. එක්තරා කාලයක තෝමස් කියලා එදාමත් දක්ෂ කවියෙක් ජීවත් වුණා. ඔහු ලස්සන කවි නිර්මාණ ලියන පුදුම දක්ෂයෙක්. නමුත් මෑතක ඉඳන් ඔහුට අලුත්ම කවියක් ලියාගන්න බැරි වුණා. ඔහුගේ මනස සම්පූර්ණයෙන්ම ස්ටක් වෙලා, එහෙම නැත්නම් හිර වෙලායි තිබුණේ. ඔහුට ජීවිතය හරිම කනගාටුදායක තැනක් වගේ දැනෙන්න පටන් ගත්තා. මගේ ඇතුළේ තියෙන නිර්මාණශීලීත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා, මම එකම තැනක හිර වෙලා කියලා ඔහු නිතරම තමන්ටම කියාගනිමින් ලතා වුණා. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන ඔහු සෙන් ගුරුවරයෙක් මුණ ගැහෙන්න ගියා. ස්වාමීනි, මගේ මනස සම්පූර්ණයෙන්ම හිරවෙලා මට කිසිම අලුත් අදහසක් එන්නේ නැහැ. මගේ පරණ මතකයන් සහ අනාගතය ගැන තියෙන බය අස්සේ මම මේ හිරවෙලා ඉන්නේ. මට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා. සෙන් ගුරුවරයා මේ හැමදේම නිහඬව අහගෙන ඉඳලා තමන්ගේ කුටිය ඇතුළට මේ කවියව කැඳවාගෙන ගියා. මේ කුටියේ බිත්තියක විශාල ඉතාමත් පිරිසිදු කණ්ණාඩියක් එල්ලලා තිබුණා. තෝමස්, මේ කණ්ණාඩි දිහා බලන්න, දැන් මේකෙන් මොකක්ද පේන්නේ කියලා සෙන් ගුරුවරයා කවියගෙන් අහනවා. මට මාව සහ මේ කුටි තියෙන හැමදේම පේනවා කියලා තෝමස් කිව්වා. ඊට පස්සේ සෙන් ගුරුතුමා ජනෙලෙන් පිටත තිබුණු ලස්සන මලක් ගෙනල්ලා මේ කණ්ණාඩි ඉස්සරහන් තිබ්බා. දැන් කණ්ණාඩි මල පේනවා. ඊට පස්සේ ගුරුතුමා මල අහකට අරගෙන දැවෙන අඟුරු කැබැල්ලක් කණ්ණාඩි ඉදිරියට ගත්තා. දැන් කණ්ණාඩියෙන් අඟුරු කැබැල්ල පෙනුණා. ඊට පස්සේ ගුරුතුමා අඟුරු කැල්ලත් අහකට අරගෙන තෝමස්ගෙන් මෙහෙම ඇහුවා. තෝමස්, මේ බලන්න, මම කණ්ණාඩි ඉස්සරහින් මල තියද්දී කණ්ණාඩිය ඒක ආදරෙන් බදාගත්තද? ඒ වගේම මම අඟුරු කැල්ල තියද්දී කණ්ණාඩිය ඒකට අකමැති වෙලා ඒකෙන් කලෝනාද? නැහැ ස්වාමීනි, කණ්ණාඩිය ඒ හැමදේම අපිට පෙන්නවා විතරයි. ඒ දේවල් අයින් කරපු ගමන් කණ්ණාඩිය ආයමත් තිබුණා වගේම පිරිසිදු වුණා. ඒක කිසිම දෙයක් රැඳුනේ නැහැ කියලා කවියක් පිළිතුරු දුන්නා. අවසානයේදී ගුරුතුමා ඔහුට හිනා වෙලා මෙහෙම කියනවා. බලන්න, ඔබේ මනසත් හරියට මේ කණ්ණාඩිය වගේමයි. ජීවිතේට හොඳ දේ, ඒ කියන්නේ මල්, නරක දේ, ඒ කියන්නේ අඟුරු, මේ වගේ දේවල් පැමිණෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ හිර වෙලා ඉන්නේ ඔබේ මනස කණ්ණාඩියක් වගේ වැඩ කරන්නේ නැති නිසා. ඔබ කරන්නේ පැමිණෙන ප්‍රශ්න, පරණ මතකයන් සහ දුක් ගැනවිලි ඔබේ මනසින් තදින් බදාගෙන ඉන්න එක. ඒවා අත්හරින්නේ නැති නිසා කණ්ණාඩියක් කුණු වැදිලා වගේ වැහිලා තියෙන්නේ. අලුත් දෙයක් දකින්න ඒකේ ඉඩක් නැහැ. හැබැයි නිදහස කියලා කියන්නේ ප්‍රශ්න එන්නේ නැතුව තියෙන එක නෙවෙයි. ප්‍රශ්න ආවත් ඒවා කණ්ණාඩියක් වගේ බලලා මනසේ රඳවා නොගෙන ඒවට ගලාගෙන යන්න ඉඩ හරින එකටයි. කවියට තමන්ගේ වැරද්ද අවබෝධ වුණා. මතක තියාගන්න, ඔබ ජීවිතේ හිරවලා කියලා හිතනවා නම් ඒකට හේතුව ප්‍රශ්නම නෙවෙයි. ඔබ ඒ ප්‍රශ්න හෝ පරණ මතකයන් මනසින් තදින් බදාගෙන ඉන්න එක. කණ්ණාඩියක් වගේ වෙන්න, හැම දෙයකටම මුහුණ දෙන්න, හැම දෙයක්ම බලන්න. නමුත් කිසිම දෙයක් මනසේ හිර කරගෙන ඉන්න එපා. අත්හැරලා දාන්න. එතකොට නැවතත් ඔබේ ජීවිතය නවතින්නේ නැතුව ඉදිරියටම ගලාගෙන යනවා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.
0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
3: La Khanda haginin welaw dehaye vinadi 3.
4: Me pay monwa mata kirima surekimu magatunda.
5: Vahaneyakin bæseyameedi margaye desata æti dora viyurthana karanna.
4: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: ලකන්ද රේඩියෝ ITN.

0: අයිබන් සුබ දැසනක් චැග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක්ය වගේම ප්‍රබෝධමත් සතියක් ආරම්භයාද අයිබන් සුබ දැසනක් මේ කළ
1: අයිබන් ගිහන් සුබ දැසන
0: අද 2026 අගෝස්තු මාසේ 24 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක ආරම්භයයි අපි මේ විදිහට සටහන් කරන්නේ. අද සූදානම් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති ඒ වගේම අනෙකුත් ප්‍රවෘත්ති සවිස්තරාත්මකව ගෙන එන්න අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. හිටපු කතානායක අවුරුදු දෙකකට කෝටි 4 හමාරක තෙල් ගහලා නියෝජ්‍ය කතානායකගේ පෞද්ගලික මෝටර් රථයට ලක්ෂ 85ක තෙල් බිලක් 8 සහ 9 පාර්ලිමේන්තුවේ සිටි කාරක සභාපති නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මහලේකම් යන සියල්ලෝම අසීමිත ලෙස ඉන්ධන භාවිතා කරලා අද රන්මලි සෝමසිරි වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් ගෙන විත් තිබුණා. අපි අවධානය යොමු කරමු මේ කලා ප්‍රධාන සරස්තලයේ සවිස්තරාත්මක තොරතුරු හොයල බලන්න.
1: මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක ධුරයේ දැරූ 9 පාර්ලිමේන්තුවේ 2023 සහ 2024 අවසන් වර්ෂ දෙකේදී අසීමාන්තික ලෙස ඉන්ධන භාවිතා කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක සඳහන් වෙනවා. එම වර්ෂ දෙක තුල කතානායකවරයා විසින් සාමාන්‍යයෙන් මාසිකව පිළිවෙලින් ඉන්ධන ලීටර 3994ක් සහ 6122ක් භාවිතා කර ඇති බවත් මෙම ලීටර ප්‍රමාණයේ වර්ධනය 2022 වර්ෂයට සාපේක්ෂව පිළිවෙලින් 66ක් සහ 155ක ප්‍රශ්නගත වර්ධනයක් ලෙස නිරීක්ෂණය වී ඇතැයි දෙම විගණන වාර්තාව පෙන්වා දී තිබෙනවා. ප්‍රශ්නගත 2023 වසරේදී කතානායකවරයා ඉන්ධන වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 1,93,73,866ක්ද 2024 වර්ෂයේදී රුපියල් 2,60,45,103ක්ද වියදම් දරා ඇති බවයි එහි දැක්වෙන්නේ. ඒ අනිකුත් වර්ෂයන් හා සැසඳීමේදී සැලකිය යුතු ප්‍රමාණයක වැඩිවීමක් බවත් විගණන වාර්තාවේ සඳහන් වෙනවා. මෙම විගණන වාර්තාව පසුගිය අගෝස්තු 18 වෙනිදා තමයි නිකුත් කරලා තියෙන්නේ කියලා දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට සටහන් වෙනවා. Let's move to the Daily News newspaper. Ensuring equal rights, equal opportunities for all government policy. Prime Minister said. For the more detail, Prime Minister Dr. Haruna Amarasura stated that the policy of the government is to ensure equal rights and equal opportunities for all without leaving any citizen behind. The Prime Minister made these remarks while participating in the Salasavi Diriyuga Abhiman program organized by the President's Fund to recognize university students with disabilities held at the Jaffna District Secretariat Auditorium on Saturday. Let's see more details about it in Sinhala.
0: කිසිදු පුරවැසියෙකු මග නොහැර සියලු දෙනාටම සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බව ග්‍රාමාත්‍යාචාර්ය හරිණි අමරසූරිය සඳහන් කරනවා. වරප්‍රසාද ඇති අයට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලද සියලු ජනතාවට සතසලසන මුදලක් බවට පත් කිරීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගත් බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළේ. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වමින්
2: ඔබට මේ ලැබෙන උපහාරය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ පසුපස එන තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් ඔබ ආදර්ශයට අරගෙන ඉදිරියට එයි කියලා. ඔබ වේදනාවෙන් ඉන්නවා. ඔබව ප්‍රතික්ෂේප

0: මම ස්තුතිවන්ත වෙනවා. ජනාධිපති අරමුදල කියන්නේ වරප්‍රසාද තියෙන අයට තවත් වරප්‍රසාදයක් කියන ඒ අමිහිරි අතීතයට තිතක් තියලා ජනතාව වෙත මේක ලබා දෙන්න පුළුවන් වීම ගැන මම හිතන්නේ අපි සියලු දෙනාම සන්තෝෂ වෙන්න පුළුවන්. ඒත් හරහා කිසිවෙක් අතහරින් නැති සියලු දෙනා එකතු කරගත් සියලු දෙනාටම සමානාත්මතාවය සංකල්පයක් හැටියට නෙවෙයි ක්‍රියාවෙන් භාවිතාවෙන් ඒ සමානාත්මතාවය දැනෙන සමාජයක් ගොඩනගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. නාබාධ සහිත පුද්ගලයන් අපිට වටිනවා, අපේ කොටසක් අපි දකිනවා කියන ඒ පණිවිඩය ශක්තිමත්ව සමාජගත කරන එක තමයි වැදගත්ම දේ කියලා මම හිතනවා.
1: එදකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ අද දිනමින පුවත්පත වාර්තා කළ තිබුණේ වගේ මනිකුත් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. මේ කළා මේ යතිවර පන්හිඳත් දේශේ යශෝරවයත් දැයින් සමුගත් වගයි කියලාද චාරුපු සහිතව වාර්තා කළ තිබුණා. පන්හිඳ අවිය කරගෙන සමාජ අසාධාරණයට එරෙහිව නිර්භයව ගීයෙන් සටන් කළ රබුක්කන සිද්ධාර්ථ හිමියෝ සහ සමාජ යථාර්ථයෙන් ගීයෙන් පෙන්වා දෙමින් සිය හඬින් යශෝරාවේ නැන්වූ නන්දාමාලනීය සුවහසක් ජනතාවගේ දුක් සුසුම් මැද සදහටම දැයින් සමුගතා කියලා චාරූප සහිතව වාර්තා කළ තිබුණා. දිනමින පුවත්පත පසුගිය දා අපතරින් වෙන්ගුණු ඒ වගේම මේ සිංහල සංගීතය එහෙම නැත්නම් අපේ හෙළ සංගීතයේ යතිවර ලකුණ රමුකන සිද්ධාර්ථ හිමියන් ඒ වගේම හෙළේ යශෝරාවේ නන්දාමාලනී මහත්මිය ආචාර්ය නන්දාමාලනී මහත්මිය අපගෙන් සමුගත පසුගිය දිනයි. ඉතින් අපි ඔවුන්ට ලක්කන වශයෙන් අපේ ආගමනුකූලව උතුම් වූ නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරනවා.
2: ඔගියනද ලංකාදීප පුවත්පත සඳහන් කරනවා දයකට කුර විසර ගැයුමෙන් හදබන්දා සමුගෙන ගියේද ඔබ මාලනියනි නන්දා කියලා චාරුපත් සමගින් අද තොරතුරු සටහන් කරන හෙළේ අග්‍රගණ්‍ය ගායන වේදිනී අභාප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනියගේ ආදාහන කටයුතු දසදහස් සංඛ්‍යාත ජනතාවකගේ සෝසුසුම දේබරල කනත්තේදී පෙරදා සන්ධ්‍යායාමයේදී සිදු කරන නන්දා මාලනියට පින්පතා පවුලේ ඥාතීන් නාවල විජේබාමාවත නිවසේදී පැන් වැඩු අවස්ථාවයි මේ විදිහට චාරුපේට නගමින් අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ. දෙවෙනි පුවත්පතත් අද සඳහන් කරනවා දයක් පුබුදු කළ ජාතියේ රන් ස්වරය ජන්මදිනයට පෙරදා ජන ගඟක් මැද සමුගණේ. අද සත්‍ය නිරංජනයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ විදිහටයි අද පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.

0: ලකන මෝනින් නිවුස් වලට හැංගෙන වෙලා මතක කරනම් වෙලා උදෑසන 6යි.
1: විනාඩි 16යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: බලෞදසන 6 විනාඩි 22 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දිවෙන පුවත්පත ප්‍රධාන සරස්තල විදිහට වාර්තා කළන ප්‍රවෘත්තියටයි අපි මේ අවධානය යොමු කරන්නේ.
1: ඩුබායි වල හැංගිලා ලංකාවේ අපරාධ කළ බස් ලලියා හෙට කුදලන්නේ. අද දිවයින පුවත්පත මේ විදිහට සඳහන් කරනකොට ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. Wanted drug trafficker Bus Lalit expected tomorrow. Team headed by CCIB director in Dubai to accompany. For the more detail, Lalit Kanagar alias Bus Lalit, a prominent underworld figure and drug trafficker arrested in a joint operation between the Criminal Investigation Department, the Central Crime Investigation Bureau, the State Intelligence Service and Dubai Police is scheduled to be brought back to Sri Lanka tomorrow. It's Audio Gihan.
0: අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක තොරතුරු සඳහන් වෙලා තිබුණා. හැමේකලද දිනමින පුවත්පත සඳහන් කළ දුන්නේ ගයන් කුමාර් වීරසිංහගෙන් වාර්තාව පාතාලේ බස් ලලිත ඩුබයි සිට හෙට මෙරටට කියලා යද දිනමින පුවත්පත සටහන් කළා තිබෙනේ. එතකම දෙවෙනි පුවත්පතේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරා. හංවැල්ල හෝමාගම අවිස්සාවේල්ල කප්පම් හා අපරාධ තිප්පලක් කරගෙන ඉඳලා කොණ්ඩරංචි ඇල්ටෝ ධර්මේ බනාතේ චතුත් පොලිමේ කියලායි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙන. හේමන්ත රන්දුණු ගෙනන වාර්තාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඩුබායි පොලිසිය සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී ඩුබායි හෝටලයක සැඟවී සිටියේදී අතරංගුවටගත් මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකු බව කියන ලලිත් කන්නංගර හේවත් බස් ලලියා හෙට මෙරටට රැගෙන ඒමට නියමිතයි කියලා සඳහන් කළා තිබෙනේ. මිනිස් ඝාතන, කප්පම් ගැනීම, මද්‍රව්‍ය, ජාවාරම ඇතුළු අපරාධවල නිරත වෙමින් හංවැල්ල හෝමාගම අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව බිහිතියට පත් කරමින් ඩුබායි සැඟව සිටි මෙරට අපරාධ සිදු කළ බවට මොහුට චෝදනා එල්ල වී තිබෙනවා. එතකම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මාස කිහිපයකට පෙර ඩුබායි පොලිසිය සමග එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවටගෙන ඩුබායි පොලිසිය රඳවාගෙන එරට නීතිමය කටයුතු වලින් පසු ඔහු මෙරටට බහැර දීමට එකඟ වී තිබෙනවා කියලායි සඳහන. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, එවැගේම නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ උපදෙස් මත සැකකරු රැගෙන ඒම සඳහා එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආර්යවංශ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් තිබෙනවා. බස් ලැලියා නැමැති මෙම සැකකරුගේ තර්ජන හමුවේ හංවැල්ල, මීගොඩ, හෝමාගම ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් ධනවත් පුද්ගලයන්සේ නිවාස අතහැර වෙනත් ප්‍රදේශවලට පලා ගොස් තිබුණා කියලත් අද තොරතුරු සඳහන් වෙනවා.
1: අවධානය යොමු කරමු අද ලක්කන ප්‍රවෘත්ති අංශයේ ගෙනෙන තොරතුරු වලට. මූලික රෝහලේ 82 හදිසි ප්‍රතිකාර ඒකක වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එම කටයුතු කඩිනමින් සිදුවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. ඒ කලාවත මහ රෝහලේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින්
2: සිස්ටම් ගත්තොත් අපි ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ලොකුවට කතා කරනවා. ඩිජිටලයිසේෂන් මෙතන මේ රෝහලෙත් මෙතන ආරම්භ කළාද සුමිත ආරම්භ කළා ඇත්තම මෙතන ඩිජිටලයිසේෂන් ගොඩාක් රෝහල්වල ඔයගලන් දන්නවා ඇති පොඩි රෝහල්වල පවා OPD එක පවා ඩිජිටලයිස් කරලා තියෙනවා. ඉතින් අපි මේ ඩිජිටලයිසේෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ ඩිජිටලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකට අපි මිලියන ගණන් බිලියන ගණන් ඇතනම වියදම් කරනවා. මේක හරිම කොස්ලි වැඩක්. නෙට්වර්ක් එකකට විතරක් යනවා බිලියන ගාණක්. විශාල වියදමක් අපේ රජයෙන් වැය කරනවා. ඕගලන්ගේ අතේ තමයි මේ රටේ මහ ජනතාවගේ ජීවිතය රැඳී තියෙන්නේ. එතකොට අපි කැමැත්ත අකමැත්ත නෙමෙයි මෙතන තියෙන්නේ, අපේ කම්පිටන්සි එක මෙතන තියෙන්නේ. එතකොට අපි ඔක්කොම ડોක්ටර්ස්ලා නම්, අපි ඔක්කොම නර්සස්ලා නම්, අපි ඔක්කොම කම්පිටන්ට් වෙන්න ඕනේ. ඒ එන ලෙඩා මම අර කිව්වාගේ ගේට්වෙන් ආවොත් ආපහු නිරුපද්‍රිතව ආපහුෙන් ඒ මනුස්සයා ගෙදර යා යුතුයි. ඒකට ඕගලන් මේ සියලු දෙනාම මේ CPD ඇක්ටිවිටි එක කරන්න.
1: නිරිතදිග ප්‍රදේශයේ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙ හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඊට අමතරව උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් ඉහළාගයක පවතින බවයි කාර්යනියුතු කල්ගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පෙන්වා දෙන්නේ.
3: එහෙම බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල, ඒ කියන්නේ අපි ගත්තොත් ගාල්ල සිට කොළඹ හරහා උත්තලම කංකසන්තුරේ දක්වාන වෙරළ ප්‍රදේශවල රාත්‍රී කාලයේදී උෂ්ණත්වය ටිකක් වැඩි තත්ත්වයක් මේ දිනවල වාර්තා වෙනවා. විශේෂයෙන් සෙල්සියස් අංශක 27 25 වගේ ආසන්න උෂ්ණත්වවල තමයි ආවම උෂ්ණත්වය වාර්තා වෙන. ඒකට රාත්‍රී කාලයේ ටිකක් ඒක ඇඟට අමාරු ගතියක් තියෙනවා.
0: මේකල මේ දිවයිනේ නිරත දිග ප්‍රදේශයට දැන් හෙට ඉඳලා වැස්ස වැඩි කියුවට අර දිවයින පුවත්පත වාර්තා කළ තියෙනවා. මේ දිස්ත්‍රික් 7ක් වේලේ 81,000 ක ජල හිඟයෙන් පීඩාවට කියලාද සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් අනෙකුත් පුවත්පත්වලත් අපි බලමු. ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කළා.
1: Several districts hit by severe drought, temperature to rise over 39 Celsius. For the more detail, there is more than a 90% probability that the current El Nino condition will develop into a strong El Nino event from September, according to the National Oceanic and Atmospheric Administration said. Let's see more details about it in Sinhala.
0: අද චමින්ද සිල්වා දිවයින පුවත්පත වෙනුවෙන් මේ වාර්තාව ගෙනෙන්නේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 23කට බලපා ඇති එල් නිනෝ බලපෑම හේතුවෙන් පවුල් 25,628ක පුද්ගලයන් 81,865ක් ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පුද්ගලයින් 72,153කට පානීය ජල පහසුකම් ලබා දී තිබුණවා. අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක පවුල් 10,264ක පුද්ගලයන් 33,023ක් සහ මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පවුල් 9,547ක පුද්ගලයන් 28,528ක් වැඩි වශයෙන් පීඩාවට පත් වී තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක පවුල් 23,048ක පුද්ගලයන් 72,153කට පානීය ජලය බෙදා දීමට කටයුතු කර ඇති බව සඳහන් වී තිබෙනවා. බදුල්ලහා හම්බන්තොට දිස්ත්‍රික්කවලද පානීය ජල ගැටලු වාර්තා වී නොමැත කියලා තද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කරලා තියෙනවා.
1: ලංකා දිව පුවත්පත අද සඳහන් කරන එල් නිනෝ අක්කර 2000කට ගිනිතියයි කියලා විදිහටයි අද සඳහන් වෙන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව එතකම අපි ලංකා දිව පුවත්පතේ තවත් පුවතකට අවධානය යොමු කරනවා.
0: ලංකාදීප පුවත්පතේ යන කලින් මේකලා මම මේ දිනමින පුවත්පතේ අවධානය යොමු කරන සූදානම් මේ ආනවිලුම්දාව අභයභූමියේ ගින්න මැඩපවත්වයි සැකකටයුතු ක්‍රියා ගැන විමර්ශනයක් කියලාද ස්වර්ණ විජේකෝන් ගින්න වාර්තාවෙන් සටහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ වැඩිදුර විස්තරවලට.
1: ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ හටගත් ගින්න අක්කර 8ක පමණ ප්‍රමාණයකට සීමා කරමින් සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකි වූ බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා. රජයේ කඩිනම් මැදිහත් වීම මත ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතනයක්ව මෙම ගින්න මැඩ පවත්වා තිබෙනවා. ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ හටගත් ගින්න ඇතිවීම පිටුපස කිසියම් හිතාමතා සිදු කළ ක්‍රියාවක් හෝ කඩා කප්පල්කාරී පසුබිමක් පවතින්නේ ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ කාර්යයක් විශේෂ විමර්ශනයක් සිදු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: බලවදසන 6:30 අපි සූදානම් මේ දවස්දී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න ඊයේ 2026 අගෝස්තු මාසයේ 23 වෙනිදා ඉරිදා දවසේ මේ දවස්දී මහජන සම්පත ජයග්‍රහී 6288 වන දිනුම් වාරය ක්‍රියාත්මක වුණේ. මේ දවස්දී මහජන සම්පත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ U ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංක 9, අංක 2, අංක 8, අංක 6, අංක 5 සහ අවසානෙටත් අංක 8යි ඊයේ දවසේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ මහජන සම්පත ලොතරැයි.
1: ගොවිසෙත 4530 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා යූ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංක 20, අංක 21, අංක 64 සහ අවසානයේට අංක 78 විදිහට.
0: මෙගාපව ජයග්‍රහී 2636 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට K ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකයන්ක 17, ජයග්‍රහී අංක සටහන් වනවා අංක 5, අංක 10, අංක 12 සහ අවසානයේ අංක 34. දවසේදී මෙගාපව ජයග්‍රහී 2636 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: දල නිධානයේ 2318 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා අයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 7, අංක 45, අංක 46 සහ අවසානයේට අංක 61 විදිහට.
0: මෙහන්දහනලොතරයේ ජයග්‍රහී 1597 වන දිනුම් වාරයේ ජයග්‍රහී ලග්න සංකේතය බවට පත් වුණේ සිංහ ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 2, අංක 23, අංක 52 සහ අවසානයේට අංක 58.
1: අද සම්පත 863 වන ජයග්‍රහී දිනුම් වාරයේ යෝ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක අංක 8, අංක 6, අංක 5 සහ අවසානයටත් අංක 8 විදිහට සටහන් වෙනවා.
0: අපි අවධානය යොමු කරනවා NLB ජය ලොතරැයියට. ජයග්‍රහී 556 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය B ඉංග්‍රීසි අක්ෂරය බෙදී ජයග්‍රහී අංක සටහන් වනවා අංක 2, අංක 0, අංක 4 සහ අවසානයටත් අංක 4. NLB ජය 556 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ.
1: සුබ දවසක්. 404 වන ජයග්‍රහී දිනුම් වාරයේ ධනු ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 38, අංක 45 සහ අවසානයේට අංක 57 වෙනකොට සුබ දවසක්. 404 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්තන අංකයේ සටහන් වෙනවා 9255 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්න මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලා උදැසන 6:00
1: විනාඩි 33.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවකු වන්න අදමම තන්න බිතුව එකකයි හතයි 479 579
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979579
1: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකතිබා
3: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරේනුර ගැටෙලා

Urban Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13 96 අමතන්න

0: මෙලෝදසන 6 විනාඩි 42යි. අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන අද දිනමෙන පුවත්පත් සටහන් කළ දින මේකල මේ 2026 පළමු මාස 6 රජයේ ආදායම 27%කින් ඉහළට කියලා ජයසිරි මුණසිංහයි වාර්තාව ගෙනවිත් තියෙන දිනමෙන පුවත්පත් වෙනුවෙන් අපි අවධානය යොමු කරමු දිනමෙන පුවත්පතේ සටහනට කලින් ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, again, let's move to the Daily News newspaper. Government revenue reaches 2.956 trillion rupees up to 30th of June. Vehicle imports helps in custom revenue surge. For the more detail, Sri Lanka's total government revenue experienced a notable surge in the first 6 months of 2026, driven by the reopening of the vehicle import market after several years and the corresponding collection of tax revenue, according to the latest finance minister data. It's audio giha.
0: වසර කිහිපයකට පසු මෙරට වාහන ආනයන වෙළඳපොළ යළි විවෘත කිරීම සහ ඒ ආශ්‍රිතව එකතු වූ බදු ආදායම හේතුවෙන් 2026 වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රජයේ සමස්ත ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශයේ නවතම දත්ත වාර්තා අනාවරණය කරනවා. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 2026 ජනවාරි සිට ජූනි දක්වා කාල සීමාව තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රධාන ප්‍රමාණය පසුගිය වසරේ 2025ට අනුරූප කාලයේදී සාපේක්ෂව 27.1%කින් ඉහළ ගොස් ඇති බවත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: Let's move to the Daily News newspaper again. Continuing an ancient tradition. For the more detail, continuing an ancient tradition spanning generations and indigenous delegation of 100 people led by Vedda Chief Uruvagi Vannilatto visited the Sri Dalada Maligawa to perform the sacred ritual of offering honey to the tooth relic yesterday. Let's see more details about it in Sinhala Gihan.
0: මෙවදහනේ දිනමින පුවත්පතට ආදිවාසීන්ගේ දළදා සමිඳුන්ට මේ පැණි පූජාවක් කියලා සඳහන් අසල කුරුළුවංශ ගින්න වාර්තාව බැදිනායක උරුවරිගේ වනිලත්ව ප්‍රමුඛ සියදෙනෙකුගේ සමන්විත ආදිවාසී කණ්ඩායමක් ඊයේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් උදෙසා සාම්ප්‍රදායිකව මේ පැණි පූජාව සිදු කළා. දළදා මාලිගාවට පැමිණි වැදිනායකයා ඇතුළු පිරිස දේවඩර නිලමේ ප්‍රදීප් නිලංගදාල මහතා විසින් පිළිගෙන මේ පැණි පූජාව සඳහා දළදා සමිඳුන් වැඩ හිඳින ගන්ධහ කුටිය වෙත ඔවුන්ව කැඳවා ගෙන ගියා කියලාත් අදවසේදී චෛරුපක් සහිතව දිනමින පුවත්පත සටහන් කරලා තිබුණා.
1: අපි අවධානය යොමු කරනවා මීළඟට දිවයින පුවත්පතට. අද දිවයින පුවත්පතේ සටහන් කරලා තියෙන ප්‍රවෘත්ති එකට ඊට කලින් අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. අද සඳහන් කරනවා පෞද්ගලික අංශයටත් අන්තර්ජාලයෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර, අධිවේගී මාර්ගවල මගින්ටත් බඳපටි අනිවාර්යයි. අද සුභාෂිනී සේනානායකයි වාර්තාව අරගෙන එන්නේ. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහාද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබා දීමේ පහසුකම එළබෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරනවා. ඒ අනුව ඔක්තෝබර් මාසයේ වන විට කිසිදු ගැටලුවකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන්ටද මෙම අන්තර්ජාල දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර පහසුකම ලබා දීමට කටයුතු යොදමින් සිටින බවයි ඔහු සඳහන් කළේ කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පත සටහන් කරලා තිබෙනවා ශිරාන් බාසිග්ගින් උදව්ගත් ටියුෂන් ගුරා විභාගයට පෙර ප්‍රශ්න පත්‍රත් ලීක් කරලා. නෝමන් පලිහිවඩන සහ හේමන්ත රන්දුණු ය දවසේදී වාර්තාව ගෙනවෙත් තිබුණේ. මේකල මන්දකද දිව ලංකාදීප පුවත්පත ප්‍රධාන සරස්තල විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: ඔගේ අනන්ද සඳහන් කරන ඉරාන ආරක්ෂක අංශවලට හවුල්ද ප්‍රශ්නාර්ථයක් සමගින් උතරතුරු සටහන් වෙන්නේ. ශිරාන් බාසිග්ගේ ඇමරිකා බුද්ධ්‍යංශයේ ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඉරානයේ එක්ක ජාවාරම් කරලා ටියුෂන් ගුරුවරයෙකු ගැනත් හෙළි වෙයි. අද දර්ශන සංජීව බාලසූරේ වාර්තා වරගින්නේ ඩුබායි පොලිසිය ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරවෙකු වන ශිරාන් බාසිග්ගේ කුද්දා අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන් සහ මිසයිල් වල ඡායරූප රැසක් තිබී සොයාගැනීමට එරට බලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. එනිසා බලධාරීන් ඇමරිකාන් ෆෙඩරල් බියුරෝව ඔහුගෙන් ඩුබායි හිදී ඉතා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවද ඩේලි මිරර් පුවත්පත දැනගන්නට ලැබුණා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. ඩුබායි පොලිසිය ඉක්ොත් මැයි 26 වෙනිදා හෝ අත්අඩංගුවට ගත් අතර ඔහු ඉරානය සමග කුමන ආකාරයේ සංසාවක් පැවතියේද යන්න පිළිබඳව ඇමරිකානු ෆෙඩරල් බියුරෝ නිලධාරීන්ට විශේෂ විමර්ශනයක් සිදු කිරීමට සිදු වී තිබෙනවා. විශේෂයෙන් ඔහු ඉරානයේ ආරක්ෂක අංශ සමග සම්බන්ධතා පවත්වාගෙන ගියේද යන්න පිළිබඳව දෙම විමර්ශනවලදී ප්‍රමුඛතාවය ලබා දී තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන්නේ.
0: අපි දිවයින පුවත්පතට තවදාහන යොමු කරනවා. මේ අදවසදී සඳහන් කළ දුණා මේ ශිරාන් බාසිග්ගෙන දවගත් ටියුෂන් ගුරා විභාගයට පෙර ප්‍රශ්න පත්‍රත් ලීක් කළා කියලා තොරතුරු සඳහන් කළා තිබුණා. මේ කළා මෙම ටියුෂන් ගුරුවරයා මේ වන විට ඩුබායිහි දිවි ගෙවන බවද පොලිස් මධ්‍යම අපරාධ කොට්ටාසේ ප්‍රකාශකෙක් සඳහන් කරනවා. මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සහාය ලබා ගන්නා බවද මොහුට රතු වරෙන්තු කැඳවීමට පියවරගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරනවා. මේ අතර ශිරාන් බාසිග්ගේ දේපළ ලියා ඇති ඔහුගේ පුත්‍රයාගෙන් සහ බිරිඳගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරනවා කියලත් අද දිවයින පුවත්පත වැඩිදුරටත් තොරතුරු සඳහන් කරනවා.
1: Let's move to the Daily News newspaper. O400 suffer eye discomfort Jaffna Kovil festival. For the more detail, more than 400 people sought hospital treatment after suffering eye complications following the participation in a festival at a Kovil in Piranpattu area of Jaffna. It's Otto Gihan.
0: යාපනයේ කෝවිල් උත්සවයකින් පසු හාර්සයකට අක්ෂි ආසාත්මිකතා කියලා සඳහන අද කිත්සිරිගේ ප්‍රසන්න ගිරණ වාර්තාව. යාපනය පණ්ඩතෙරිප්පු පෙරියවිලාන් ප්‍රාණපත්තු කෝවිලේ පැවති උත්සවයකින් අනතුරු අසල්වැසි ඇස්වල සිදු ආසාත්මිකතා හේතුවෙන් පුද්ගලයන් හාර්සයකට අධික පිරිසක් ඒවන විට රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. මෙම කෝවිල් උත්සවය ඉකුත් 20 වෙනිදා පැවති අතර එහිදී අධික ලෙස රතිඥා දල්වා අධි තීව්‍රතාවකින් යුතු කෘතිම විදුලි ආලෝක දල්වා තිබෙනවා කියලා තද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනවා. අපි බලමු එතුල් පිටුවලට තවත් අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් වන තොරතුරු වලට අද සඳහන් කරලා තිබෙන එයනු කෝවිල උත්සවයට සහ භාගී වූවන්ට ඇස් ආශ්‍රිතව අධික දැවිල්ලක් හා පෙනීම ඇති වූ දුර්වලතා නිසා 21 වෙනිදා උදෑසන සිට පුද්ගලයන් රෝහල් ගතවීමට පටන් ගෙන තිබුණා. 21 වෙනිදා සවස වන විට පුද්ගලයන් 166 දෙනෙකු රෝහල් ගත වූ අතර මේ වන විට එම ප්‍රමාණය 400 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලයි අද දින මෙන පුවත්පත සටහන් කරලා තිබෙන්නේ.
1: මහනුවර දෙවැනි රන්දෝලි පෙරහර අද මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතට අද සටහන් කළ තියෙන තොරතුරු මොනවද කියලා බලන්න. මහනුවර ඇසළ පෙරහරේ දෙවැනි රන්දෝලි පෙරහර අද සඳුදා රාත්‍රී 7:00 PM විනාඩි 1 නැගෙනහිර දිශාභිමුඛව පිටත්වීමටයි නියමිතව තිබෙන්නේ. රන්දෝලි පෙරහර දළදා වීදියේ ඩී සේනානායක වීදියේ, කොළඹ වීදියේ යටිනුවර වීදියේ, රජ වීදියේ ඊ.එල්. සේනානායක වීදියේ, හරස් වීදියේ ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියේ නිහඬ විත් ශ්‍රී දළදා මාලිගාවට ගෙවදිනු ඇති කියලයි අද මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ ලංකාදීප පුවත්පත.
0: ලකර මෝර්නින් නිවුස් අලර්ට් අහගෙන වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6:00.
1: විනාඩි 56.

0: වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: Around the world.

0: වෙලාව දැසන 6:56 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන මෙය දිනමින පුවත්පතට වාර්තා කළ තියෙන තොරතුරු.
1: අමරිකාවේ ආර්ථික සම්බාධකවලට සහය දෙන රටවලට පහර දෙන බවට ඉරාන ආරක්ෂක ප්‍රධානියා අනතුරු අඟවයි. ඉරානයට එරෙහි අමරිකානු ආර්ථික සම්බාධකවලට එක්වන ඕනෑම රටක් සතුරු රාජ්‍යයක් ලෙස සලකන බවත් ඊට ප්‍රතිචාර ලෙසම රටවල යටිතල පහසුකම්වලට පහර දෙන බවත් ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහ්සේන් රිසායි ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඉරානයට දැඩි ආර්ථික සම්බාධක පනවන බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයෙන් පසු ඉරාන ආරක්ෂක ප්‍රධානියා මේ ප්‍රකාශය සිදු කළ බවයි. අමරිකාවේ උත්සාහයට එක් නොවන ලෙස ඉරාන ආරක්ෂක ප්‍රධානියා සිය අසල්වාසී රටවලට දැනුම් දී ඇති අතර මේ පියවර මගින් ගල්ෆ් කලාපයේ අමරිකාව සම්බන්ධ සියලු ස්ථානවලට පහර එල්ල කරන බවද ඔහු දරුණු ලෙස අනතුරු අඟවා තිබෙනවා කියලා තමයි අද සඳහන් කරන්නේ. ඒත් එක්කම බෙංගාල බොක්කේදී බාණ්ඩ නෞකාවක් ගෙලී 22 දෙනෙක් අතුරුදන් කියලා තද දීර්ඝ විස්තර සහිත උතුරුතුරු සටහන් වෙනවා. ඉරානය තවත් වෙනිසියුලාවක් කරන්න අමරිකාවට ඉඩ දෙන්නේ නැහැ. ජනාධිපති පෙෂස්කියන්ගෙන් ප්‍රකාශනයක්. හොමු සමුද්‍ර සන්ධිය අර්බුදය මුල් කර ගනිමින් අමරිකානු රජය වෙළඳ සම්බාධක ඉහළ දැමීමට පියවර ගැනීමෙන් ඉරානය ආර්ථික යුද්ධයකට මුහුණ දී සිටින බව එරට ජනාධිපති මසූද් පෙෂස්කියන් ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ආරම්භයේ සිට පැවසූ පරිදි ඉරානය තවත් වෙනිසියුලාවක් බවට පත් කිරීමට නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කියලා අද දිනමින පුවත්පත සටහන් කරනවා තොරතුරු විදිහට.
0: අපි යනවා විදේශ පිටුවෙන් ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: මේකලා අද ක්‍රීඩා පිටුවට ගියට පස්සේ වාර්තා කළ තිබුණා දිවයින පුවත්පත. ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගාවලිය පළමු දිනේ වාසිය ඉන්දියාවට කඩලු පහට ලකුණු 300යි පඩික්කල් කොළඹදීත් හිසර දෙයක් වෙයි කියලායි අද ලංකාදීප පුවත්පත සටහන් කළා තියෙන්නේ.
1: ඔවද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන දේවදූත් පඩික්කල් වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගනී කියලා තමයි ලංකාදීප පුවත්පතේ සටහන. දමින්ද විජේසූරියයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. ඉන්දිය පළමු ඉනිමේ සුශේෂ ප්‍රතිහරමයක නිරත වෙමින් දේවදූත් පඩික්කල් ලබාගත් ලකුණු 117ත් සමග ඉන්දිය කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනේ පාලනය සියතට ලබා ගත්තා කියලා සඳහන් වෙන්නේ. පඩික්කල් පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 167ක් ලබා ගත් අතර දෙවැනි තරගයේදීත් ශතකයක් වාර්තා කරමින් සුවිශේෂී ක්‍රීඩකයෙක් බවට පත් වුණා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දිය කණ්ඩායම සිය ස්ථාවරය හොඳින් සකසා ගත් අතර පළමු දිනේ තරගයේ වැඩි වාසි ඉන්දියාවත් කරගන්නට හැකියාව ලැබුණා. රිෂබ් පන්ට් තරගයේ අතරතුරදී ආබාධයට ලක්වීම නිසා ක්‍රීඩා පිටේ නිවත්ව ගියා. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 43ක් ලබා ගත් අතර දින නිමවන විට ඉන්දිය පළමු ඉනිම කඩලු පහක් දැවි ලකුණු 300ක් ලෙස සටහන් වුණා කියලා තමයි අද වාර්තා වෙන්නේ. ඩ්‍රෝ ජුරෙල් සහ සරංශ් ජයින් නොදැවි කඩුල්ලේ රැඳී සිටිනවා කියලා තද සඳහන් කළා තියෙනවා.
0: එතකම තවත් රන් පදක්කමක් පිළිබඳව තොරතුරු සඳහන් කළ තිබුණා. ඩයමන්ඩ් ලීග් මාලල් ක්‍රීඩා තරගාවලිය රුමේෂ් තරංගට පළමු තැන කියලා දන්රදා හේරත් දිවයින පුවත්පත වෙනුවෙන් ගෙන වාර්තාවේ සටහන් වෙලා තිබුණා.
1: ඔවද ලංකා දීප පුවත්පතත් සඳහන් කරන නිරාජ් චොප්‍රා සෙන්ටිමීටර් 9කින් රුමේෂ් තරංගට පරදී කියලායි සඳහන් වෙන්නේ. අනුරුද්ධ හේරත් බණ්ඩාර දිවයිනට ගෙනෙන පුවතේ තද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙනවා. ඒකත් සිකුරාදා රාත්‍රී 11:50ට ස්විස්තරලන්තයේදී ක්‍රියාත්මක කෙරුණු ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් පිරිමිහෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය තහවුරු කරගන්නට රුමේෂ් තරංග සමත් වුණා කියලායි සඳහන් වෙන්නේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ ආර්ථිකේ ශක්තිමත් රට වැටේ නෑ කියලා අනිල් ජයන්ත කියනවා. අපරාදේ සමහරු සූට් මහන්න වේදන් කරපු සල්ලි කියලා තමයි සඳහන් කළා තියෙන්නේ.
0: මෙදිවෙන පුවත්පත ශ්‍රී සමයන් කාටුනේ 22ට ජනමත විචාරණයක් තිබ්බොත් ආණ්ඩුව අනිවාර්යයෙන්ම දිනනවා කියලා වාසු කියනවා. වාසුටත් දැන් ඇති කියලා හිතලා ඇති කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ.
1: ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් මෙහෙමයි කියන්නේ. එල්නිනෝ තත්ත්වය දරුණුයිලු. මේ තත්ත්වය දැනගෙන දේකාලේ සහෝදරවරු චන්ද්‍රිකා එක්ක වැව් කැපුවේ කියලා තමයි අද ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන් කරන්නේ.
0: අපි යනවා ඕකයි තත්ත්වය අනුරාධගේ කවියෙන් අපි ලක්කන මෝනින් නිවුස් වලට නිමා කරනවා. පළාත් සභා ඡන්දය නෑ ළඟ එන්නේ කොට්ටහච්චි ළඟ පිරිසට පවසන්නේ කවුරුද බොලව් ඒ වීඩියෝ පට දුන්නේ ටිල් වින්සර්ටත් මල පැනලයි ඉන්නේ කියලයි අද ඕකයි තත්ත්වේ කවියෙන් කියලා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහේ
1: වාසනාවන්ත සුබ දවසක්. අකුරු අතර පුවත් සොයන පත්තර
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙක.

0: පහර ලංකාවටම
1: Good morning උදේ 7 වෙනාඩිය එකයි
2: මේ පැය ඔයව මතක් කිරීම සුරේකිමු මගතොට
1: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
2: සුපකවලක් පරිස්සමෙන් කිහිපෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
8: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල දුරකථන 0706 478 478

0: අයිබොන් සුබුදෑසනක්.
1: Good morning. කොහොමද?
0: Good morning. හොඳයි හොඳයි. වරදක් නෑ. හොඳට ඉන්නවා.
1: After long time නේද
0: නෝයා. ඒකනේ.
1: හරි එහෙනම් ඉතින් මොනිෂා එක ඇරිටික මේ විදිහට පටන් ගන්න යන්නේ.
0: අද කවද්ද? අගෝස්තු මාසේ
1: 24.
0: A-level exam එකත් අද ඉවර වෙන්න යන්නේ. දැන් ඔන්න ඉස්සරහට බලා ගන්න
1: පුළුවන්. මං අරින් පස්සේ නිදහස්.
0: හරිම ෂෝ. Very good. Very good.
1: ස්තුතියි.
0: මේ ඉතින් අපි සෞන්දා දවස් අද මේ විදිහට වැඩසටහන ආරම්භ කරනවා. ගෙවිගේ සතිය ගත්තොත් එහෙම අපේ සංගීත වංශ කතාව, හෙළේ සංගීත වංශ කතාව පන්හිඳ, හෙළේ සංගීත වංශ කතාවේ පන්හිඳ යතිවර ලකුණ රබුක්කන සිද්ධාර්ථ හිමියන් අපාතරින් වියවට පත් වුණා. ඒ වගේම තමයි ආචාර්ය නන්දාමාලිය, එළගී රාවේ යශෝරාවය, ඒ විදිහට අපෙන් සමුගත්ත. ඉතින් පසුගිය සතිය ගත පසු මේ කලා ඉතාමත් ශෝකානුකූල සතියක් තමයි විදිහට ගෙවි නිමවුනේ. දැන් මේ කාලේ ගත්තට පස්සේ මේ අනුමේ අපිට මේ මතකයන් විතරක් ඉතුරු කරලා තියෙන කාලයක් බවට පත් වෙලා තියෙන. අපි දන්න, ආදරය කරන, රටක් හඳුනන කලාකරුවන් එකිනෙකා අපි අතරින් සමුගෙන යනවා. ඉතින් මොන වුණත් අපේ ආගමනුකූල අනුව අපි ඔවුන්ට උතුම් වූ නිර්වාණ සෝය ප්‍රාර්ථනා කරනවා. හරි, අපි එහෙනම් මේ විදිහට ඒ සතිය නිම කළා. දැන් ඔන්න අලුත් සතියකට ඇවිල්ලා ඉන්නේ. ජයග්‍රහී සතියක් වෙන්න කියලා අපි මුලින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා.
1: මාත් එහෙම තමයි. මේ මං අහන්නේ හිටිය දැන් සඳුද දවසට වැඩිපුර ආස සිකුරාද දවසටද?
0: මං ආස සිකුරාදට. මං ආස බදාදටනේ. ඔය ඔක්කොම මැද තියෙන දවස බදාද.
1: මමත් ඒ කියන්නේ හරිම උද්‍යෝගයෙන් ඉන්න බදාදෙන් පස්සේ
0: තමයි. අපි එනවා සඳුදට උදේම නැගිටිනවා.
1: නිකන් හරි බිගමනින් නේද අපි ඔසේකෙන්. මං ඉතින් ඒක හැමෝටම වැඩ කරන ජනතාවට පොදු කාරණාවක් ඒක.
0: දැන් සඳුදේට කවුරුහරි හම්බුනාට පස්සේ එකපාරටම good morning.
1: සමහරකයි good නෑ.
0: morning.
1: සඳ කියන දවස් තියෙන පොඩි අවුල.
0: සඳුදා කියන දවස් කැලෙන්ඩරේ මයින් කරලා දාන්න ඕන. බෑන කැලෙන්ඩරින් අයින් කරොත් අඟහරුවාදට ආයෙ දවසක්. ඒකත් අයින් කරන. එතකොට දවස් 7 මයින් කරා. බදාදෙන්
1: පටන් ගන්න බැරිද?
0: බදාදෙන් පටන් ගන්න.
1: බදාද බ්‍රහස්පතින්ද සිකුරාද ඉවරයි සතියේ.
0: එහෙම කරොත් හරිම ෂොක්. ඉතාමත් හොඳයි. very good. හරි, අපි එහෙනම් අද මෝර්නින් ෂෝ එක මේ විදිහට ආරම්භ කරනවා. ආරාධනා කරන ඔබට FM 93.5 වෙනකන් අපි කොටහත් ඉන්නවා එහා පැත්තේ. කොට ජීවිතේ
1: හරියට කියන
0: කොටහත් එහා පැත්තේ ඉන්නවා. එහා පැත්තේ යුවරජු.
1: අනේ දෙයනේ
0: යුවරජු. යුවරජු මේ අසුනේ. හරි, අපි එහෙනම් අද දවසේදී මේ විදිහට වැඩ ආරම්භ කරනවා. ඔයාට එකතු වෙන්න පුළුවන් මේ පැත්තට, මැසේජ් එකක් දාන්න, කතා කරන්න පුළුවන්. අපි නම්බර් එකත් මතක් කරගෙන යන්නම්. 0703 93 5 93 7. ඉතින් මැසේජ් එකක් දාන්න මේ පැත්තට. අපි ඉන්නවා උදේ 10 වෙනකන්. ලස්සන සින්දු දෙකත් අරගෙන ඇවිත් තියෙන්නේ. අපිත් එක්ක එකතු වෙන්න. උදේ 7:00
1: විනාඩි 10.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: උදේ 7 වෙනාඩි 16යි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: උදේ 7 විනාඩි 16 වෙලාව පොඩි කතාවක් කියන්නම් අනු.
1: මොකද්ද කියන්න බලන්න.
0: ඔන්න මේක මගේ උගත් මිතුරන්ට කියන්නේ තර්ක කරන්න එන්න එපා මම මේ කතාවක් විතරයි කියන්නේ.
1: ඔකේ.
0: මුලින් කියලා ඉන්න එපා.
1: හරි.
0: අනු කැලේ රජා කවුද? අනු කැලේ නෙමෙයි කැලේ ඉන්න රජා කවුද?
1: සිංහයා.
0: සිංහයා. හරි. ඔන්න මේ කතාවට සිංහයාත් ඇතුළත් වෙනවා. එතකොට කැලේ ඉන්න ලොකුම සතා කවුද?
1: අලියා.
0: අලියා තායි දෙනවා. ඒ කියන්නේ කවුද? මම.
1: Thank you පිළිගත්තට.
0: හරි. ඊළඟට කවුද? යෝරජු. කොටියා.
1: Oh my god.
0: එයත් ඉන්නවා. හරිද? එතකොට මේ ඒ වගේම කැලේ ඉන්න කුඩාම සතා කවුද?
1: මම.
0: ඒ හරිද කිව්වේ. හතු නෙමෙයි මං ඇහුවේ සත්තු ගැන.
1: කවුද?
0: මීයා.
1: මීයා?
0: මීයා තමයි පොඩි
1: මීයා. අපි ඊට නෝ ජුරියා නැද්ද කූඹි
0: ඉන්නවා. කූඹි ඉන්නවා. කූඹි හිටියට අපි ඉතින් අර මේ
1: ගණන් ගන්න නෑනේ.
0: කවුදනේ කූඹි කියන්නේ කවුද පොඩ්ඩක් ඉන්න.
1: හරි ඔකේ කතාව.
0: මේ කතාවේ හැටියට කුඩාම සතා මීයා හරිද?
1: මීයා හරි.
0: හරි. එහෙනම් ඔන දැන් කතාව කියන්නම්. දවසක් මීයෙක් මේ කැලේ මැදින් ඇවිදගෙන යනකොට මේ හම්බ වෙනවා අලියෙක්.
1: හරි.
0: මේ අලියා ඉන්නේ මේ ටිකක් හරි අමුතු විදිහට.
1: ඇයි?
0: පොර සිගරට් එකක් ගහගෙන ඉන්නේ.
1: ආනේ.
0: දුම්මැටිය පාවිච්චි කරන අලියෙක්. මොන දැන් අහන්නේ පා අලිය කොහොම සිගරට් බොන්නේ
1: කියලා. ඒ
0: වගේ අහන්න පුළුවන්. හරි. මේ අලියා ඉන්නවා දුම්මැටියකුත් අතේ තියාගෙන.
1: නෑ
0: හොඬේ. හොඬේ තියාගෙන. ගත් කරව අතේනේ. නෑ හොඬේ. හොඬේ තියාගෙන ඉන්නවා. මේ එතකොට මීයා කව එකපාරට ගිහිල්ලා බලන්නකො ඔයා කොච්චර මේ කැලේ ඉන්නේ. ඔව් කොළඹ කැලේ ඉන්න මේ ලොකුම සතා. ඔයාට පොඩ්ඩක් ඔළුව තියෙන්න ඕන. මේ ඔය වගේ දේවල් කරන්න එපා. ඔයා ඉක්මනටම මේ ඔයාට ඔයාගේ ජීවිතෙන් සමු ගන්න වෙයි. ඔයා හાર્ට් එකට හොඳ නෑ. එහෙම කියලා දැන් පොඩි උපදේශයක් දෙනවා
1: මීයා. දැන් මම ආදරේ හින්දා නෙමෙයි කියන්නේ කියලා.
0: හරිද?

0: මියකම අලිය කල්පනා කරනවලු. ඇත්තනේ මූ පොඩි වුණාට මූ කියපු කතාව හරි. බලන්නකෝ මේ කැලේ කොච්චර ලස්සනද කියලා අලි රාල. අලි රාල.
1: අලි රාල.
0: අලි ලොරි. කියන්නේ බා. හරිද? ඊට පස්සේ දැන් ඔහොම කියලා මේ කැලේ සුන්දරත්වය බලන්න ඉන්නකෝ මාත් එක්ක යන්න. මේ කැලේ තියෙන ලස්සන ගහකොළ, දියැලි, ගංගා මේව බලන්න පුළුවන් කියලා එක්කගෙන යනවා.
1: එන්න මිතුර කියලා.
0: එන්න මිතුර කියලා යහමගට ගන්න යන්න බැහැ. හරිද? දැන් හරි. එයා දැන් උන්නාර කියලා දැන් අලියට හිතුණා ඇත්තටම මේ කියන කතාව ඇත්ත.
1: ඇත්ත.
0: අපි යංකෝ කියලා මේක දැන් අර දුම් ගැටියක් තුසි කරලා යනවා. ඒ යනකොට ටික දුරකින් හම්බ වෙනවා කොටියෙක්. මේකා මේ මේ මේ
1: කවුද මේකා කියන්නේ?
0: කොටියා.
1: කොටියා.
0: කොටියා දැන් යන අලියයි මීයයි දෙන යනකොට පුටුවක් තියාගෙන
1: පුටුවක්. කැලේට ගහින්ද පුටුවක්.
0: කලින්ම කිව්ව මගේ උගත් බුද්ධිමත් මිතුරනි
1: මේ
0: උදේ
1: කතාවක් පමණ.
0: කතාවක් පමණ තර්ක කරන්න එපා.
1: ඔකේ.
0: මේ එතකොට මෙයාට හම්බ වෙලා මේ කොටියා පුටුවක් තියාගෙන වාඩි වෙලා මේ යම් මේ මේ මේ බෝතලයක් තියාගෙන
1: ඉන්නවා.
0: මොන බෝතලයක්ද? වතුර බෝතලයක් නෙමෙයි. මත්පැන් බෝතලයක්. එහෙම නැත්නම් අපි කියන විදිහට නෑ එපා.
1: එපා. එහෙම කියන්නේ.
0: කපලා කපලා කපලා. හරිද?
1: ටීක්.
0: එතකොට මේ මෙයා එකක් තියාගෙන දැන් ඒකෙන් පොඩි ෂොට් එකක් දාන ගමන් නිකන් අර යොරජානේ කැලේ ඉන්න මම කොටියා කොටියා. ඊට පස්සේ මේ මෙයා කියනවා ඊට පස්සේ මේ අයියෝ බලන්නකෝ දැන් මම මේ මෙයාව එක්කගෙන ආවේ මෙයා මේ මං එනකොට මේ සිගරට් එකක් බිබී හිටියේ මං එයාව නවත්තලා එක්කගෙන ආවා කියලා. ඉතින් කොටියා කියනවා මේ ඇයි ඉතින් එහෙම නවත්තන්නේ මේ මිනිස්සෙක් මේ මේ සතෙක්ගේ අවශ්‍යතාවයක් නේ මේක
1: නේ.
0: දහසට මේකක් නේ කියලා. හරි ගොංගාතල් දෙන්න එපා වගේ එකක් දෙනවා. ඊට පස්සේ නෑ එහෙම කරන්න එපා ඔයාව කරන වැඩේ වැරදි. මේ කැලේ කොච්චර ලස්සනද මම මේ අලිරාලවත් එක්කගෙන යන්නේ මේ කැලේ ලස්සන බලන්න අපි යන් කියලා. කොටියත් කල්පනා කරාලු. ඉතින් කියන එක ඉතින් කැලේ සතෙක් යන් කියලා අර තිබිච්ච එකත් විසි කරලා දාලා දැන් අලියයි කොටියයි මීයයි තුන්දෙනාම යනවා. සිරිනරබන්න කැලේ. හරිද? ඊට පස්සේ හම්බ වෙනවා කැලේ රජා. කවුද? සිංහයා හම්බ වෙනකොට සිංහයා ඉන්නේ වෙනම ලෙවල් එකක. සිංහයා දෙකම තියාගෙන කකුලක තුඩින් තියාගෙන සිංහයා සීන් එකේ ඉන්නේ. සිංහයා ගියාලු සිංහයා ළඟට යනකොට මීයා කිව්වලු බලන්න බතුමා මේ කැලේ රජතුමා.
1: රජතුමානේ.
0: ඇයි යන්නේ ඔය විදිහට නරක පුරුදු කරන්නේ මම මේ
1: දෙන්නම. වැරදි ආදර්ශනේ.
0: අනිවාර්යෙන් මේක මේ වැරදි ආදර්ශයක් නේ රජතුමත් ඔය විදිහට මේ නොමග යනවනේ. මම මේකින්ද මේ එකගෙන ආවේ මේ දෙන්නටත් කියලා මේ කැලේ පෙන්වන්න මේ කැලේ තියෙන ලස්සන පෙන්වන්න කිව්වලු. කියනකොටම සිංහයා වීදුරුව බිමින් තිබ්බල දුන්නලු මීයට කනේ පාට. මීයා ගිහිල්ලා වැටුණා.
1: පාවානේ.
0: කිලෝමීටර් දෙකක් විතර යයි. පස්සේ දැන් අර දෙන්නට දුකයිනේ. ඇයි රජතුමනි වගේ දෙයක් කරේ? යා හොඳ දෙයක් නේ කරේ. හොඳ දෙයක් තමයි. වැඩේ ඇත්ත. හැබැයි උඹලා දෙන්න වගේම මම තියේ මේ කැලේ පුරාම ඇවිද්ද කිව්වලු.
1: මී
0: එක්කන් ගිහිල්ලා යාව. හේතුව දන්නවද? මී හඳේ ඉඳලා තියන්නේ වෙලාවේ. මන්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේපා. කොටින්ම කිව්වොත් ඔය දේ කරන්න එපා. මං බැරිම තැන ඇවිල තමයි මේ හිත හදාගන්න මේ දේ කරේ කියලා. සිංහයා කිව්වලු අලියට සහ කොටියට. ඉතින් මේ ඔය වගේ මීයාලු අපිටත් ඉන්න පුළුවන්. හැබැයි අපි ඔයාට කියන්නේ ඔයාට මද්‍රව්‍ය වලින් මිදෙන්න නම් මොකද කරන්න ඕන?
1: 19:27 කතා කරන්න. ඔයා විතරක් නෙමෙයි දන්න කියන කෙනෙක් හරි ඉන්නවා නම් ඒවා පාවිච්චි කරන නොමග ගිහෙල්ලා ජීවිත විනාශ කරගෙන ඉන්නවා නම් ඔයා කෝල් එකක් ගන්න. මොකද ඔයා මේ ගන්න පොඩි කෝල් එකෙන් ජීවිත ගණනාවක්
0: බේර ගන්න පුළුවන්. අපේ රටේ තාරුණ්‍ය අපිට බේර ගන්න පුළුවන්. මෙන්න මේ ගන්න පුංචිම පුංචි කෝල් එකකින් ආපහු නම්බර් එක මතක් කරන්නම්.
1: 19:27.
0: හැබැයි ඔකට අනු එක දෙයක් කියන්න.
1: මොකද?
0: වැඩිපුරම ඉන්නේ මට බේරෙන්න ඕන කියලා නෙමෙයි. අර මේ අල්ලපු ගෙදර එක උඩු ගන්නවනේ. අනේ පොඩ්ඩක් පුළුවන් නම් බලන්න කියලා ඒ වගේ ඉන්නත් පුළුවන්. හැබැයි චේතනාන්විතව හොඳ දෙයක් කරනවා නම් ඒ දේ හරි විදිහට කරන්න. මේ මෙන්න මෙහෙම කෙනෙක් කැබ්බැහි වෙලා ඉන්නවා පුළුවන් නම් මෙයාව බේර ගන්න. අනිවාර්යෙන් බේර ගන්න පුළුවන්. අපි අපේ තාරුණ්‍ය රැකගමු. අපේ අනාගතය රැකගමු. ඒකින්ද අපි හැමෝම ඉවත් වෙමු. මොකෙන්ද?
1: මාත්‍රාව්‍ය වලින්.
0: හරි. උදේ 7:23.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 7 වෙනිදි 31යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: උදේ 7:32 වෙලාව අපි යනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේදී දිනුම් වදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නට. ඊකවද්ද?
1: 23.
0: 23යි.
1: ඉරිදා.
0: ඊදවස 23 ඉරිදා දවස් අපි බලමු ඊදවසේදී කොහොමද ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් වදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කියලා. ඊ මහජන සම්පත ක්‍රියාත්මකුණේ ජයග්‍රාහි 6288 වන දිනුම් වාරය විදිහට ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත්ුනේ U ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රාහි අංක සටහන් වනවා අංක 9, අංක 2, අංක 8, අංක 6, අංක 5 සහ අවසානයේ අංක 8. ගොවිසෙත 4530 වන දින වාරය ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය U ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රාහි අංක සටහන් වන අංක 20, අංක 21, අංක 64, අංක 78 තමයි ඊදවසේදී ගොවිසෙත 4530 වන ජයග්‍රාහි දින වාරයේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහි අංක බවට පත් උනේ. මෙගාපව ජයග්‍රාහි 2636 වන දින වාරයේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය K ඉංග්‍රීසි අක්ෂරය වෙද්දී ජයග්‍රහි සුපිරි අංකයන්ක 17, එත්තිකම ජයග්‍රහි අංක 4 බවට පත් වන අංක 5, අංක 10, අංක 12 සහ අවසානයේට අංක 34. ධන නිධානය 2318 වන දින වාරයේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය I ඉංග්‍රීසි අක්ෂරය වෙද්දී ජයග්‍රහි අංක අංක 7, අංක 45, අංක 46 සහ අවසානයේට අංක 61. හඳහන 1597 වන දින වර ජයග්‍රහි ලග්න සංකේතය සිංහ ලග්න සංකේතයේ වෙද්දී ජයග්‍රහි අංක අංක 2, අංක 23, අංක 52 සහ අවසානයේට අංක 58. අද සම්පත 863 වන දින වාරයේ යෝ ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහි අංක අංක 8, අංක 6, අංක 5 සහ අවසානයේට අංක 8. NLB ජය 556 වන දින වාරයේ V ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක අංක 2, අංක 0, අංක 4 සහ අවසානයේට අංක 4යි. NLB ජය 556 වන දින වාරයේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහි අංක බවට පත් උනේ. NLB සුබ දවසක්. 404 වන දින වාරයේ ධනු ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහි අංක අංක 38, අංක 45 සහ අවසානයේට අංක 57. එතකම සුබ දවසක්. 404 වන දින වාරයේ ඒ දවසේදී ජයග්‍රහි ප්‍රවර්ධන අංකයේ බවට පත් උනේ අංක 9255 විදිහට. ඔයදමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒ දවසේදී දිනුම් වදින ලද ලොතරැයි පත්වල ඩෙල ප්‍රතිඵල සටහන් වුණේ anu.
1: ඉතින් මේ පුංචි රුපියල් 40කින් ලොකු දෙයක් කරනවා කියලා අපි හැමදාම කියනවනේ. මොකද මේ රුපියල් 40න් ඔයාට දිනුමක් තිබ්බත් නැතත් අපේ රටේ සංවර්ධනයට ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. හරිද? එහෙම කියන්නේ රජ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න ඔයා කෙලින්ම දායකත්වය ලබා දීලා තියෙන හින්දා ඉතින් දිනමක් තිබ්බත් නැතත් රුපියල් 40කින් ඔයා ටිකට් ටිකක් ගත්ත කියන්නේ ඔයා වාසනාවන්ත ජයග්‍රාහකෙක්.
0: ඒ වගේ මතක් කරන උන RDB බැංකුව ගැන දිවයිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ RDB බැංකුව. මාස 3න් මාස 6න් අවුරුද්ද විදිහට ඔබට කෙටි කාලීන වගේම දිගු කාලීනව ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ දිවිනේ පුරා ශාඛා 272ක් තියෙනවලු RDB බැංකුව ශාඛාවට ගිහිල්ලා ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න කියලා ඔන්න RDB බැංකුව ඔබට ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම තමයි ක්‍රිමිරාජ පිළිබඳව අපි මතක් කරන්න ඕන.
1: ක්‍රිමිරාජ ගැන මතක් කරනවා නම් මේ දවස්වල උගුරේ අමාරු හෙම්බිරිසාව වුණා, මෙන්න මේ වගේ දේවල් වැඩිපුරම තියෙනවනේ අපේ කට්ටිය අතර. ඉතින් කියවම ගමන් කාසේ. ඉතින් ඔයාලට මේ වැල්මි පණිය ගන්න පුළුවන්. හරිද? නැත්නම් ක්‍රිමිරාජ පෙයව ගන්න පුළුවන් උන හෙඹිසාව වගේත් කැස තියනවා නම්. හරිද? එතකොට බඩේ අමාරු ඔය පණු රෝග වගේ තියෙනවා නම් පොඩි දරුවන්ට ක්‍රිමිරාජ කරල් ගුලි ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් මොකද
0: අමාරු?
1: එතකොට ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණි පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ හැම නිෂ්පාදනයක්ම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරලා තියෙන හින්දා ඇඟට අහිතකර වෙන්නේ නැහැ. ඒ හින්දා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ වෙළඳ සැට හරි ගෙදරට හරි ෆාමසිකට හරි ගෙන ගන්න ඕනේ නම් 0112 753 889 කියන නම්බරකට කෝල් එකක් දෙන්න.
0: දැන් මේ ගයක් වුණාම මේ ගෙදර ගත්තට පස්සේ ගෙදර වහල කියන එක ශක්තිමත් වහලයක් වෙන්න ඕන නේද?
1: එතන තමයි අපේ ඔළුවේ සැනසීම
0: තියෙන්නේ. අනිවාර්යයෙන්ම නටනවා ඉවරයි. සමහර මේ පරණ ගෙවල් වල එහෙම නෝ මේ ඇස්සත් එක්ක සමහර ගෙවල් මේ වහලවල් වල එහෙම නැත්නම් ඔය උළු සෙවිලි කරපු වහලවල් තියෙනවනේ. සමහර දවසවලට මේ ගෙවල් පේන්නේ අපිට නිකන් සාමාන්‍යයි. මැදින් ගිහිල්ලා මෙහෙම නිකන් දෙවැද්දෙන් ගිහිල්ලා මෙහෙම අර මැදින් සමනලෙක් වගේ මෙහෙම කරගෙන.
1: ඒ ඇයියේ? ශක්තිමත් තීරණයක් ගත්තේ නැති නේද?
0: තමයි මේ ශක්තිමත් වහලක් නොවන හින්දා. ඒකෙන් තමයි අපි ඔබට මතක් කරන්නේ නිතරම ඔබේ වහල රයිනෝ රූපින් ෂීට් මේ යොදලා සාදා ගන්න කියලා.
1: මොකද ඒකේ ඇතුළ පැත්තේ තියෙනවා ගහන් මේ මැටල් එයර් එකක්. ඒ මැටල් එයර් එකෙන් පුළුවන් දැන් එළියේ මාර රස්නයක් තියෙනවා නම් ඇතුළට ඒ රස්නේ චුට්ට කඩු කළා තමයි දෙන්නේ. හරිද? එතකොට ඒ විතරක් නෙවෙයි ඇතුළේ මේ ලස්සන පෙනුමක් හාන් දෙනවා මැටල් එයර් එකෙන්ද. ඒ විතරක් නෙවෙයි එළියේ පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපයක්. කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. හරිද? ඒතර වතුර රැඳිලා නෝ එක එක ප්‍රශ්න එන්නේ. ඕ කළු වෙනවා, ඉක්මන්ට පරණ පෙනුම එනවා, ශක්තිය අඩු වෙනවා, ඔය වගේ දේවල් වෙනවානේ. හැබැයි ඉතින් මේ ජල විකර්ෂක ආලේපේ ඉඳන් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමදාම අලුත් විදියට තියාගන්න පුළුවන්. අමුවැස මොන විදියකට ආවත් දීර්ඝ කාලීන ශක්තියක් තියාගන්න පුළුවන්. එකම ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් කියලා කියන්නේ.
0: ඉතින් ඔබේ වහලත් රයිනෝ වලින්ම හදාගන්න. මම රයිනෝ වලින් හදාගන්න එපා, රයිනෝ රූෆින් ෂීට් එක.
1: රූෆින් ෂීට්ස්ම තෝරගන්න.
0: හරි. එහෙනම් අපි තවත් සින්දුවකට යනවා. අසන සින්දුවකට ගිහිලා පහු මේ පැද්දරෙන්න. වෙලාවත් මතක් කරගෙන මෙයන්.
1: උදේ 7:38.

0: උදේ 7:44
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: David Peris Motor Company within රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600.

0: උදේ 7 විනාඩි 50යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලඛන මොමඩින් ඒසල්
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි. බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි. ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන. කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
8: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
10: ලක්කඳ Golden Voice.
11: ළඟදීම සතියේ දිනවල 10:01.

0: උදේ 7:52 වෙලාව. මේ දවස්වල ටිකක් කාලගුණ තත්ත්වය ගත්තට පස්සේ ටිකක් වැඩිපුරම මේ වර්ෂාව අඩු කාලගුණයක් තියෙන්නේ. විශේෂයෙන්ම දැක්ක අපි දැන් මේ නැගෙනහිර පළාතේ හැම මේ අනු මේ සමහර තැන්වල වතුර ඇත්තෙම නැහැ. වතුර නැහැ නෙමෙයි වතුර
1: ඇත්තෙම නැහැ.
0: අපි දැක්කව සත්තු මේ විශේෂයෙන්ම වනාලින් පවා මේ දවස්වල උන් මේ ගම්වදින වැඩිපුරම මේ උන්ට ජලය හොයාගන්න ප්‍රශ්නත් එක්ක. ඔයා දන්නවද? හරිනේ. ඔය කාලගුණයනොත් අපිට හම්බ කරන්න
1: පුළුවන්නේ.
0: කොහොමද හම්බ කරන්නේ? දැන් ඔය පායනකොට මේ සෝල එකක් ගහගත්තොත් මොකද
1: වෙන්නේ?
0: සෝල එකක් ගහගත්තොත් අපි ගෙදරින් දැන් නිකම්ම
1: සල්ලි හොයනවා.
0: සල්ලි පුතා. Business. This is a business, puta. Business. මේ දැන් ඔය එළිනෝ තත්ත්වයට එක්ක ඉදිරියේදී වැසි අඩු වෙනවා. ඒ වගේම තමයි මේ කාලගුණය ගත්තට පස්සේ ජලය හිඟ වෙන තත්ත්වයන් තියෙනවා. ඒ නිසාම ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඩීප් ටෙක් වෙතින් ඔන්න ඔබට හඳුන්වා දීලා තියෙනවා මොකක්ද? සෝලා වෝටර් පම්ප් සිස්ටම් එකක්. ඔයාට පුළුවන් විදුලි වියදම අවම කරගෙන ඔබේ ජල සැපයුම කාර්යක්ෂම පාත්වාගෙන යන ඩීප් ටෙක් ඉංජිනියර් සමගින් සම්බන්ධ වෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. මෙන්න මේ නම්බර් එකට අගාර ලියා ගන්න. 077 777 7374 077 777 7374 ඔය නම්බර් එකට කෝල් එකක් දෙන්න ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඔබේ නිවසට, වගාවට, ගොවිපලට, හෝටලයට, කර්මාන්ත ශාලාවට, ඒ වගේම ව්‍යාපාරික ස්ථානවලට අවශ්‍ය මේ වතුර ටික සෝල සිස්ටම් එක කරාම වාඩ ගන්න පුළුවන් ඩීප් ටෙක් වෙති.
1: ඉතින් ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි දැන් ඒගොල්ලෝ අපි ඉන්න තැනට ඇවිල්ලා කිසි ජල අවශ්‍යතාවය, එතකොට ජලය ලබා ගන්න ඕනේ ගැඹුර, එතකොට දවසකට ජලය කොච්චරක් ඕනේද, මේ හැමදේම අඳුරගෙන අපේ අවශ්‍යතාවයට ගැලපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න තැන ඉදන්. හරිද? ඒක හයි කරන තැන දක්වා අවශ්‍ය තාක්ෂණික සහාය අනිවාර්යයෙන්ම අපේ ළඟ ඉඳන් අපිට දෙනවා. බලන්න කොච්චර ෆ්‍රෙන්ඩ්ලිද කියලානේ.
0: ඒකනේ, ඒකත් එක්කම බලන් දැන් ගොඩක් කට්ටිය හිතන්න පුළුවන් මේ මෝටරයක් එහෙම දැම්මම පස්සේ ටික කරන්ට් එක වැඩිපුර යනවනේ. ඔය වගේ ප්‍රශ්න තියෙනවනේ.
1: ඔව්.
0: ඉතින් ඔය ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි මේ ඩීප් ටෙක් වෙතින් ඔබට හඳුන්වා දෙන බෝට වතුර, එහෙම නැත්නම් අපි කියන්නේ මොකක්ද ඒකට?
1: ඩීප් වෝටර් පම්ප් සිස්ටම් එක.
0: සිස්ටම් එකක් හයි කරගන්න කියලා අපි ඔබට මතක් කරනවා.
1: නම්බර් කාඩ් මතක් කරගන්න 077 777 7374.
0: හරි. එතකම පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ සියර්සියම් අපේ රටේ අපේම නිෂ්පාදනයක්. බයිරතු මිලදී ගන්න අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත්ත බ්‍රාන්චස් ටිකක් මම ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ටයිල දිරගරත් මාවත නුගේගොඩ, යාලුපාර කොල්ලුපිටිය, මාලඹ අරංගල හන්දිය තියෙන ශාඛාවේ, වගේම බත්තරමුල්ල පැලවත්ත තියෙන ශාඛාව සහ අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවට ගිහිල්ලා වාට පැලවත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන සුපිරි වෙළඳ සැලට යන්න.
1: හරි. ඊට පස්සේ S2. දැන් කවුරු හරි වාඩි කිව්වොත් එහෙම ඔයා මට මගේ S2 වගේ කියලා.
0: ඇයි එක හැක් වහගෙන
1: ඉන්නේ? එතකොට ඉස්සලාම බලන්න ඕනේ අපි ඒ කියපු කෙනාගේ S2 හොඳ තත්ත්වෙ තියනවද කියලා. නැත්තම් පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ.
0: ලොකු ගැටලුවක්.
1: ඉතින් මේ S2 කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට මේ ලැබිච්ච වටිනම තෑග්ගක්. ඉතින් ඒක පරිස්සම් කරගන්න ඕනේ, මතක් කරන්න ඕනේ. ඔයාගේ පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ඒක බලාගෙන ඉන්න එපා, කල් දාන්න එපා, නොසලකා හරින්න එපා. යන්න තියෙන හොඳම තැන තමයි ඔයාගේ ඇස් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් එක. මොකද එතන ඇසේ සුදු ඉවත් කරන දිය වැඩිය සායන තියෙනවා, ග්ලූකෝම සායන තියෙනවා, ලවාක්ෂ සායන තියෙනවා, ඇස් කන්නඩි සේවා තියෙනවා, බාහිර රෝගයන්ශත් තියෙනවා. ඉතින් මේ හැම සේවාවක්ම එකම වහලා කැටෙන් ලබා ගන්න පුළුවන්. වගේම සුහදශීලී සේවාවක් තියෙනවා. අතිනවීන උපකරණ වගේම පහසුකම් වලින් සමන්විත විශ්වසනීය ආරක්ෂක සේවාවක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරන්න. 076 478 478 011 785 858. මෙන්න මේ ලෙන්ස් ටෙක් අයික හොස්පිටල් එක තියෙන රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත්ත බත්තරමුල්ල කියන ඇඩ්‍රස් එකේ.
0: හරි, අපි එහෙනම් මෝර්නින් ෂෝ එකේ පළවෙනි පෑයට මේ විදිහට සමුදෙනවා. අපි අපු හම්බෙන්නේ
1: දෙවෙනි පෑයේ.
0: වෙලාවත් මතක් කරගෙන යන්න. උදේ 7:00.
1: විනාඩි 50

0: ගුඩ් මෝර්නින් උදේ 8 විනාඩි 1යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනිය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටක් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
0: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: Good morning. උදෑසන 8 විනාඩි 2යි.
0: Good morning. Good morning. දෙවෙනි පැයතාවේ.
3: අර මේ මුලින් කියපු good morning එකට වැඩිය පොඩ්ඩ ප්‍රබෝධමත් වෙච්ච good morning එකක්. කලින් එක සමුද හින්දා. Morning. Then good morning.
0: Good morning. ෆැකි දෙන් ඉවර කරලා දැම්මනේ. ඒ සන්තෝෂෙ තියෙන්නේ.
3: මේ ඒක නෙමෙයි.
0: මොකද?
3: අපි ඉස්කෝලේ යන කාලේ මේ චණ්ඩි අයියලා හිටිය මතකද?
0: ඔව්.
3: ඔය සමහර ස්කෝල් වල ඌ තමයි පොර. තමයි වැඩ්ඩා. ඊට පස්සේ කාලයක් යද්දි සමාජෙටෙද්දිත් අපිට හම්බ වෙනවා ඒ වගේ මිනිස්සු. ඒ ලංකාවේ නම ගියපු අපරාධකාරයන්ගේ සහෝදරයෝ ඉච්ච. කවුද නතින් බං? නතින් සුද්දා. හරිද? මේ ඉතින් එහෙම මිනිස්සෙක් කියන තමයි මම මේ කියන්නේ.
0: මොකද?
3: මොන පොරක් හිටියා මේ දැන් එයත් එක තව ඩයල් ඇක්සෙප්ට් වුණා පොඩ්ඩක් ඔය මේ ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට. ඔක්කොම තියෙන මේ ඩ්‍රින්ක් එකක් දාන වෙලාවක ඇති වුණු
0: කතාබහ.
3: හරිද? මේ ඒ වෙලාවේදී මෙයා මේ කියනවා මම කවුද බං? ඔය මුකුන්ද බං? අපි ගණන් ගන්න ධනිස්සෙන් උඩට ගන්න නෑනේ බං. ඕකම අපි එච්චර මේ එහෙම ගාරන.
0: කියා කරන්නේ නෑනේ.
3: කියා කරන්නේ නෑ. සීන් එකේ ඉන්නේ සීන් එකේ. ඊට පස්සේ මේ පොර කියනවලු මේ බඩ එතකොට අයියා මෙයා කියලා දැන් ඔන්න එක එක පාතාලා
0: කියනවා.
3: මෙයා අහව අයියෝ කවුද බං? එයා මේ මෙහෙමයි මාත් එක්ක මෙහෙ ගහ මෙහෙදි
0: කවුද
3: මල්ලි? මේ ඊට පස්සේ තව එක්කෙනෙක් දැන් ඔය මෑත කාලීන මේ වාර්තා වෙච්ච කෙනෙක්ගේ නමක් කියනවා. පොඩි එවුම් බං ඊ දවස්වල පොඩි එවුම් කවුද කියලා
0: අහනවා.
3: හරි තත් එකත් හරි. ඊට පස්සේ මේක එකපාරට වහනවා මේ අයියේ. මේ එතකොට මේ බන්දුල අයියා ඔරුවල බන්දුල අයියා කවුද මල්ලි? මාත් එක්ක එකටම ගේම් ගැහුවේ. අපි දෙන්න කැහුවක් පහක් ගහලා තියෙන්නේ මල්ලි. මර්ඩර්ස් පහක්ම කියලා දැන් කියනවා. කියනකොට මරු පැනපු ගමන් ඇරියලු කනේ බර පටාස්. හයි
0: එයා දේ බන්දුල.
3: ඔයාට ප්‍රශ්නයක් නේද?
0: ඒ ගැහුවේ බන්දුලද?
3: ඔරුවල බන්දුල කියන්නේ කවියෙක්. එමයි ඉන්නව නේද?
0: ඉන්නව. ඒක පුද්ගලයාව දන්නේ නැහැ.
3: දන්නේ නැහැ. කවුද මල්ලි? ඔයා ගණන් ගන්නෙත් නැහැ. ධනිස්සෙන් උඩට ගන්න හැන්න.
0: අනේ පවරේ.
3: මට හිතෙන එහෙම කතා කරන කෙනෙකුට මගේ නම කියලා බලන්න. කවුද මල්ලි? මේ මම උත් එක එකතුලා මෙහෙම කරා කිව්වොත් එහෙම මටත් කරත හැකි දෙත හැකි අනිත් පැත්තට. ඔය වගේ අය ඉන්නවා සාමාන්‍යයෙන් අපේ සමාජේ. පරිස්සම් වෙන්න.
0: අනිවාර්යෙන්ම ඉන්නව.
3: හරි. අපි
0: විශේෂයෙන් ගෑනු ළමයි ළඟ එහෙම කටේ ඉන්නව නේද?
3: කවුද?
0: නෑ ගෑනු ළමයි ඉස්සරහ නිකන් අර
3: වීර වෙන හදන.
0: වැඩෝ
3: අම්මා ඒ තරම් ඉතින් ආයේ නෑ මේ ලංකාවේ නෑ ඒ තරම් පොරවල්. මේ එහෙමයි ඉන්න පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඉතින්. හරි. අපි මෝර්නින් ෂෝ එකේ දෙවෙනි පෑමේ විදිහට ආරම්භ කරනවා. ආරම්භයේදී මතක් කරනනම් ඔයාට දැන් මේ දවස්වල රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. ඔය මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා ඉන්නවනම් ඔයාට හොඳ යහපත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන නම්බරයකට කෝල් එකක් දෙන්න.
0: 19:27 බැහැ වෙලා නම් විතරක් නෙවෙයි ඔයා දන්න කියන කවුරුරි ඉන්නවනම් අනිවාර්යයෙන්ම තොරතුරු දෙන්න. මේ දෙන තොරතුරු අපි කියන්න ඕනේ. විශේෂයෙන්ම දෙන තොරතුරු රහසිභාවය සුරකින්නවා. ඉතින් ඒ හින්දා කියන්න බය වෙන්න එපා. නිකන් කේලම් කියනවා වගේ හැඟීමක් එනානේ නෑ. හැම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා මේ නම්බරයකට කෝල් එකක් දෙන්නේ තව ජීවිත ගහනක් බේර ගන්න. ඉතින් ඒ හින්දා බය වෙන්න එපා. ඔයගලගේ තොරතුරු හැම පිටට යන්නේ නැහැ. මොකද මේ රටම එකට ජාතික මෙහෙයුමට අපි ලංකාවේ පුරවැසිය වැදගත් පුරවැසිය විදිහට අපි මේකට මේ විදිහෙන් හරි දායක වෙන්න ඕනේ.
3: හෙටකම ඔයාලට අපි ආරාධනා කරන FM 93.5 FM 93.7 අපිත් එක්ක දිගටම එකතු වෙන්න. අපි ඉන්නවා උදේ 10 වෙනකන් ලස්සන සින්දු ටිකක් අරගෙන. ඒ වගේම තව මේ වගේ මෝඩ කතා සහ කතාටික ගහන්න පුළුවන් අපිත් එක කැවිද
0: ලස්සන කෑම්ලමක් කිනොම බැත්ත ඇයි
3: නැමේ සිින්දුවක්
0: ප්‍රශ්නයත්
3: ලස ගෑලම කින්න මන් සිින්දුවක් හොයා ගත්තා සිින්දු හලා මේ පැත්තරෙමු උදේ අටයි
0: විනාඩි හයයි

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: උදෑසන 8:12.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය deep tech waste motor pump අමතන්න 0.77 777 73 74

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: කොයිද කි?
1: ආවා
0: ආවා. 8 විනාඩි 20යි. මේ ඉන්දියා පැත්තට යන්න තෝරන. දැන් අපි දැකම ඉන්දියාව ගත්තට පස්සේ පහුගිය දවස්වල තිබුණේ පොඩි මේ ලේසි පහසු මේ වකවානුවක් නෙමෙයි ඉන්දියාවටත්. අපි දැක්ක තරුණ දොස්තරවරු එහෙම පාරට බහැලානේ. ඉන්දියා ප්‍රශ්නයක් වුණාට පස්සේ ලේසි විසඳන්න බෑ නේද?
1: බෑ බෑ බෑ බෑ.
0: ගුටි ගන්න
1: ප්‍රචණ්ඩත්වය සෑහෙන වැඩි නේද?
0: ගුටි ගන්න බලාගෙන තමයි පොලිසිය වුණා පාරට. ගඩොල් එන්නේ
1: හිතාගන්න බැරි විදිහට.
0: කන්දියකෝ මේ උනේ කියන විදිහට තමයි ගඩොල්.
1: ඒ ගඩොල් ටික ඔක්කොම එකතු කරලා ගයක් හදාගන්න පුළුවන්.
0: ඔව් හැබැයි ඒ විදිහට ධනාත්මකව හිතුවොත් එහෙම ඒකත් කරගන්න බැරි වෙන්නේ නැහැ. අර පොළු ටිකක් එහෙම එකතු කරගත්තා නම් ඇඳක් එහෙම හදාගන්න.
1: හදාගන්න.
0: පොඩි පොඩි ගයක් ගහගන්න මේ කාලේ.
1: උංචි පැලක් ගහගන්න පුළුවන්.
0: උංචි පැලත් මේ කාලේ මාලිගා කියලා ගහමු එකක්. මේ හොය මේ ඉන්දියාවේ මේ බටහිර බෙංගාලයේ ජීවත් වන ඉක්බාල් කියලා තරුණෙක් පිළිබඳව තමයි මම මේ කියන්න යන්නේ. අවුරුදු 11 ඉඳන්ම වගේ මේ කන්නේ නිදාගන්නේ සහ මුළු දවසම ගෙවන්නේ වතුර පොකුණක් ඇතුලේ. වතුර පිරුණු පොකුණක් ඇතුලේ තමයි එයා මේ ජීවත් වෙන්නේ.
1: මාළු ඇතදිය
0: කිඳුරෙක්.
1: කිඳුරෙක්ද?
0: ඒකට හේතුව තමයි එයා වතුරෙන් එළියට ආපු ගමන්ම එයාගේ මුළු ඇඟම දරා ගන්න බැරි විදිහට පිච්චෙන පටන් ගන්නවා.
1: අනේ
0: මේක අධික වේදනාවෙන් බේරෙන තමයි එයා උදේ ඉඳන් රෑ වෙනකම් මොහොම මේ වතුරෙ ගිල්ලෙන්නේ. එතකොට එයාගේ පවුලේ අය ස්පිරිතාලවලට වගේම නොදන්න දේවල් කරලා බලපුවා. මේ අමුතු රෝගය මොකද්ද කියලා හොයාගන්න කාටවත්ම බැරි වෙලා තියෙනවා.
1: අනේ
0: අපේ හිටියනම් එහෙම කොහමද? දැන් හිතන්නකෝ අපිට එහෙම තිබ්බොත් එහෙම.
1: වතුර ඉඳීද?
0: වතුර ඉඳීද අපි? ඊට පස්සේ ටිකකින්
1: අචින්.
0: ඔකද මේ අපිට
1: වෙන්නේ. හෙම්බ
0: මට මේ ළඟකද කවුද කියනවා මේ අනේ මට හෙම්බ වගේ
1: මම. හෙම්බ.
0: මොන ගෙම්බ දෙක කිව්වේ කියලා. බලනකොට උඩ හෙම්බිරි සා.
1: හෙම්බ.
0: නැළු මොන ගෙම්බද කිව්වේ කියලා. මේ දැන් ඔය තරුණයා එක දවසක ඔය පොකුණ ඇතුළේ ඉඳන් කෑම කන වීඩියෝ එකක් අන්තර්ජාලයේ වෛරල් වෙන්න පටන් ගත්තා. ඒක දැකපු මේ ධනවත් ව්‍යාපාරිකයෙක් මේ ළමයාගේ මුළු බෙහෙත් වියදම දරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. පුච්චන වාසනාවක්.
1: ලොකු දෙයක්.
0: දැන් රෑව විශේෂඥ වෛද්‍යවරුන් මේ පරීක්ෂාවට මුම්බායි රෝහලකට ගුවන්මගින් ගෙනහිලා තියෙනවා. තමන්ගේ ජීවිතය අවුරුදු 5ක් මේ විදිහට වතුර ඇතුලේ ගෙවන්න වුණු මේ අසරණ තරුණයාගේ අමුතුම රෝගය ගැන මොකද හිතෙන්නේ? මොකද මේ රෝගේ?
1: ඉතින් ડોක්ටර්ස්ලට හොයාගන්න බැරි වෙච්ච එක ඔයා හිතනවද? මට හොයාගන්න පුළුවන්. මං ආද මෙතන ඉන්නේ
0: නෑ. නෑ බැලුවට පස්සේ
1: නෑ කොහොම මම පොඩ්ඩක් මේ හිතන්නම් පොඩ්ඩක් මට පොඩි විනාඩියක් දෙකක් දෙන්න මම ඒ ගැන හිතන චුට්ටක්
0: මේ මේ මෙන් නෑ නේද
1: මම හොයාගන්නම් ඔයාලට මොකක්ද කියලා
0: ලියලා අත්සන් කරලා දෙන්න එපා ළඟම තියෙන ෆාමසියට යන්න වෙනවා ෆාමසි අයියා මට ගහනවා ෂුවර්
1: බෙහෙත් එක දැකලා
0: නෑ ලිව්වේ මොකද්ද කියලා අහලා පොඩ්ඩක් හිතාගන්න බැරි වෙනවා මොකද්ද
1: මොකද්ද මේ බෙහෙත් කියලා
0: හරි මේ එතකොට ඒ රෝගය ගැන මොනවා හරි ඔයා දන්නව නම් සමහරට මේ ලංකාවේ අපේ අය ඉන්න පුළුවන් මේ රෝග ගැන දන්න. ඉතින් එයාලා මොනවා හරි එහෙම දන්නව නම් අපිට මැසේජ් එකක් දාන්න මොකද්ද මේ ලෙඩේ කියලා. අනුවාට තරහ යනවද?
1: නෑ පොඩ්ඩක්වත් නෑ. ඔයා බොරු නම් මාව ආශ්‍රය කරන අයගෙන් අහලා බලන්න. මට මං මොකද්ද ඇත්තටම තරහ කියලා කියන්නේ මම දන්නේ
0: නෑ. මේ ළඟකදී මේ මගේ යාළුවෙක්ගේ මලගෙදරක් තිබ්බනේ. මං ඒකට යන්න කතා කරලා ඉන්න එපා කිව්වන්නේ ඒක හින්දා. මොකද දෙන්න ගියා නම් ලොකු ප්‍රශ්නයක්.
1: ගුටි කාලෙන්න
0: මලගෙදර මිනිස්සු මට ගහනවා. තියෙන හිතවත් කමන්න කියලා. එන්නේ වෙන්නේ. ඒක හින්දායි මං එදා ඉන්න එපා කියලා කිව්වේ.
1: ස්තුති මම වේරගත්තට.
0: හරි. එදකම ඩෝමා පිළිබඳව මතක් කරන්න ඕන ඔයාට. ලංකාවේ අංකයේ වීකටි මියන්ත්‍ර හඳුන්වා දෙන මාක්ස් පේන් හෝල්ඩින්ග් පුද්ගලික සමාගම. ඉතින් දැන් අපේ ගොවි මහත්වරුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ ඔවුන් නිසියාකාරව නෙලා ගන්න අස්වැන්න වෙළඳ පොළට දාන්න බැරි වෙලා තියෙනවා නු. විශේෂයෙන්ම මේ දහය පොතු ඒ වගේම කළු ඇට ඔය වගේ දේවල් තියෙන පුළුවන් හාල්වල. එතකොට දැන් ඒගොල්ලොන්ට මේවා හරි විදියට පැක් කරගන්න විදියක් නැහැ. මේ හැම දෙයකටම මාක්ස් පෙන් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම විසඳුම් ලබා දීලා තියෙන්නේ. ලංකාවේ අංකකේ වීකොටන යන්ත්‍රය හඳුන්වලා දුන්නා. ඒ වගේම තමයි anu දැන් ඔය ගල් කැට ඉවත් කරන කළු යට ඉවත් කරන යන්ත්‍රයක් වෙනම හඳුන්වලා දුන්නා. ඊට පස්සේ අර පොලිෂේක තාල් පොලිෂ් කරන්න පුළුවන් විදිහට එතකොට කැඩුණු සහල් වෙන් කර ගැනීම සඳහාත් ඒගොල්ලොන්ගේ ගාවේ යන්ත්‍ර තියෙනවා. එතකොට මේ හැම පැත්තකින්ම ඒගොල්ලෝ ආවරණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ ලොකුම ප්‍රශ්නයක් වුණේ ඔය පැක් කරන එක පිළිබඳව. ඒකට බය වෙන්නත් එපා. පැක් කරන්නත් එයාලා උන්න අලුතෙන් මැෂින් එකක් හඳුන්වලා දීලා
1: තියෙනවා.
0: මේ හැමදේම ඔයාට ගන්න පුළුවන් හොඳම තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම.
1: ඒ විතරක් නෙවෙයි දැන් ඒ මැෂින් එක ඒ පැත්තෙන් යනකොට මේ පැත්තෙන් ඒගොල්ලෝ රැකියා බර්තුත් දීලා තියෙනවනේ කට්ටියට. ඊළඟ අවිසකර කට්ටිය ගන්නවා කියලා. ඔයා දැන් ජොබ් එකක් හොය හොය ඉන්න කෙනෙක් නම් ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවනේ නැත්නම් ඇප්ලයි කරපු කිසිම ජොබ් එකක් හරි ගියේ නැත්නම් නැත්නම් තව ප්‍රශ්න තියෙන පුළුවන් ජොබ්ස් වලට යන්න බයයිනේ. වැඩ කරන තැන මොන වගේ වෙයිද? කට්ටියත් එක්ක මට වැඩ කරන්න පුළුවන් වෙයිද? හොඳ පඩියක් හම්බ වෙයිද? ගමනක් තියෙද? ඔන්න ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මම මේ කියනවාට මේ නම් එකට වගේ CV එකක් දාලා බලන්න ජීවිතේම ගොඩ 0767-760-909 රැකියා බැර්තු දින ඇසුරුම් කරුවන්ට පුහුණු ඇතු ක්‍රියාකරුවන්ට අවශ්‍ය කරන සුදුසුකම් හරි පොට්ටයි ඕනි කරන්නේ. අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඕලල්ස් වලට පෙනී ඉඳලා තියෙන්න ඕනේ. එච්චරයි වැඩි මුකුත් ඉල්ලන්නේ නැහැ වගේම.
0: මට බැරුවිනේ.
1: බෑ ඔයා පෙනීදි නෑනේ ඕලල්ස්. ඔයිම කණ්ඩායම හැංගීමෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. බය වෙන්න දෙයක් නෑ. එතන ස්ටාෆ් එකේ ඉන්න වැඩ කරන අනිත් අයත් හරිම හොඳයි. 0767-760-909 අදම මේ දැම්මම ඔයාගේ CV එකක් දාන්න.
0: උදේ 8 විනාඩි 26යි.
2: වාර්තාපිට කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: David Peel's Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 011 4 700 600
6: La Khanda Radio ITN

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: උදෑසන 8:37.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහපුලවට මහ බලයක්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට, ජාතික මෙහෙයුම.
4: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
5: අයදුම් කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
6: අපි
7: Golden Voice.
5: ලංගදීම සතියේ දිනවල 10:01 ලකඩි.
8: දහයට වෙනසක්. 18ක පෙරලියක්.
9: ලංගදීම. ලංගදීම.
10: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: උදෑටයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: උදෑට විනාඩි 46 වෙලාව. දැන්
0: මොකද?
2: කම්මැලිනේ.
0: කම්මැලිද?
2: තේ කබොන්නේ නැන්ද?
0: තේ කා කන්නේ දෙයනේ. මගෙන් වැරදිලාවත් ඔය ප්‍රශ්නේ අහන්නපා. මං එසැනින් අතර දාගෙනවා. තේ කොහෙද මම එතන?
2: කෑම කිව්වොත්.
0: මං එතන.
2: කෑම කිසිවෙත දී.
0: තේ.
2: තේ. තේ ගැන කතා කරන්න එපා. අපි යමු පැල්වත්ත කිරි එකක් බීලා එන්න. පැල්වත්ත කිරි කියලා කියනනු මේ දැන් අපේ රටේ අපේම කෘෂිකර්මාන්තය නගා සිට අපේ කිරිගොවිවරුන්ගෙන් තමයි මේ පැල්වත්ත නිෂ්පාදන වලට අවශ්‍ය කිරි ගන්නෙ. ඉතින් ඒකෙන් හින්ද බය නැතුව මිලදී ගන්න පුළුවන් වස විස නැහැ, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ. ඒ වගේම තමයි මේ අපි කියන්නේ අර මොකද්ද? නැව් නැග නැති. අපේම අපේ රසයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත්ත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත්ත අයිස්ක්‍රීම් එක, පැල්වත්ත කිරිපිටි එක, පැල්වත්ත කිරිපිටි එකෙත් අනු මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන් වාට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වත්ත යෝගට් එක, පැල්වත්ත අයිස්ක්‍රීම් එක, පැල්වත්ත අයිස්ක්‍රීම් එක ගත්තට පස්සේ ඔයා කැමති ෆ්ලේවර්ස් ගණනාවක් තියෙනවා. කැමති එකක් තෝරගෙන ගන්න පුළුවන්. ගන්න පුළුවන් අවුට්ලට් එකත් මතක් කරනවා. මම අමතකුණානේ. පැල්වත්ත බටර් එක. හොඳම නිෂ්පාදනයක් පැල්වත්ත බටරෙක් කියලා කියන්නේ. ඉතින් මේ හැමදේම ඔයාට ගන්න පුළුවන් හොඳම තැන තමයි පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් ඉක්මනට මතක් කරන්න. ස්ථල තිලකරත් මාවත නුගේගොඩ, ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, වත්තරමුල පැල්වත්ත ශාඛාව සහ අනුරාධපුර මරදන් කඩවල ශාඛාවට ගියත් වාඩ පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න තියෙන ළඟම සුපිරි වෙළඳසලට ගිහිල්ලා පැල්වත්ත නම හරියට තියෙනවද කියලා බලන මිලදී ගන්න කියලාත් ඔයාලට මතක් කරනවා. හරි, ඒ වගේම තමයි අපේ සල්ලි ටිකක් දැන් අපේ අතේ වැඩිපුර තියෙනවා නම් මොකද කරන්නේ?
0: අපි දාන්න ඕනේ ඉක්මනට ගිහිල්ලා account එකකට. හැබැයි එහෙම ආවට ගියාට කවුන්සල්ට දාන්නත් බෑ. මොකද දැන් බැංකුව අතර ප්‍රශ්න තියෙනවානේ.
2: බැංකුවේ තියෙන පෑන ගැට ගහලා තියන්නේ ඇයි?
0: හොරකම් කරයි කියලා.
2: අපි හොරකම් කරයි කියලා. හැබැයි අපි දන්නේ අපේ සල්ලි ටික ඇතුලේ ඇත් හොරකම් කරනවා. එහෙම තත්වයක් දැන් තියෙන්නේ.
0: හැම කාලයක් උදා වෙලා තියෙන වෙලාවේ මේ RGB බැංකුව අපිට ඔන්න ස්ථාවර තැන්පත් වලට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරලා
2: තියෙනවා.
0: හරිද? ඉතරක් නෙමෙයි මේ රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තියෙනවා. ඉතින් ඒ හින්දා සල්ලි ගැන ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔය ජීවිත කාලෙම මහන්සිලා හම්බ කරන සල්ලි වලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. ඉතින් මාස 3-6 අවුරුද්ද විදිහට ඔයාට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RGB බැංකුවේ FD තැන්පත් තියෙනවා. හරිද? FD එකක් දානවා නම් ඔන්න RGB බැංකුවට තමයි ඔයා යන්න ඕනේ. ලිවෙන පුරාම තියෙන ශාකා 272ක්.
2: 1 2 3 4 5 එහෙමද ගන්නේ?
0: 272ක් තියෙනවා. හරිද? ඉතින් ළඟම තියෙන RDB බැංකුවට ගිහිල්ලා මේ account එකක් open කරලා ඔයාගේ සල්ලි බබා වගේ ගිහිල්ලා තැම්පත් කරන්න පුළුවන්.
2: බය නැතුව යන්න හොඳම තැන තමයි RDB බැංකුව. උදේ 8:00 විනාඩි 43යි.

0: Youth එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම.
1: ලකන්ද Radio ITN

0: උදේට විනාඩි 51යි වෙලාව.
1: ඩිස්ටර්බ් කරනවානේ මෙතන.
0: ගානක් තත්ත්වයක්.
1: ඩිස්ටර්බ් කරන්න එපා ප්ලීස්. අපි මෙතන වැඩගත් වැඩක්.
0: ලොකු වැඩක හිටියේ. වැඩේ කෑවා. කමන්නේ. අපි යනවා ඉස්සරහට. මේ අපි හැමෝටම තියෙනවා හීනයක්. මොකද හීනේ?
1: දැන්
0: අපි පොඩි කාලේ ඉඳලා මේ ලස්සන ගියක්
1: හදනවා.
0: ඒක තමයි අපේ තියෙන ලොකුම හීනේ. ඊට පස්සේ පොඩි වාහනයක් ගන්න එක ඊට පස්සෙට දාමු අපි. මේ ගයක් හදනකොට අපි ගේ හදන්න හොඳම අමුද්‍රව්‍ය තමයි අපි ගන්නෙ. සිමෙන්තියෙන් ගත්තත් ඊට පස්සේ තව මොනවද? කම්බි ගත්තත් ඊට පස්සේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් මොනවා හරි ගත්තත් අපි හොයන්නේ මේ හොඳම නිෂ්පාදන ටයිල් ගත්තත් නේද? ඒ වගේම තමයි අපි වහලය පිළිබඳවත් අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕන.
1: මොකද අපේ සනසීම ආරක්ෂා කරන දැන තමයි වහල කියලා කියන්නේ.
0: හිසට බරක් නොවි හිස වහගන්න තිබුණොත් අපිට හොඳටම ඇති නේද? මේ දැන් රයිනෝ රෝපින් ෂීට් ගැන අපි කියන්න යන්නේ. විශේෂයෙන්ම රයිනෝ රෝපින් ෂීට් කියලා කියන්නේ දැන් ගොඩක් සමහර අය කතා කරනවා මේ අනු මේ ඔය ගයක් ගත්තට පස්සේ මේ ඔය රෝපින් ෂීට් එකක් දැම්මට පස්සේ කුඩු වැටෙනවා. එකන් අර ගේ ඇතුළ හරි ඩස්ට් එක තියෙනවා. ඒ වගේම මේ හමට හොඳ නෑ, කැන්සර් හැදෙන්න පුළුවන්. උඩු අහලවල් තමයි හොඳ. ඔය වගේ නොයෙක් කතා කියනවනේ. හැබැයි මේ රයිනෝ රෝපින් ෂීට් කියලා කියන්නේ මේ හැම දෙයකින්ම වැලකිච්ච හොඳම රෝපින් ෂීට් එකක්.
1: අපි මෙච්චර විශ්වාසයෙන් කියන්නේ ඒකයි.
0: දැන් ඔය රයිනෝ රෝපින් ෂීට් එක ගත්තට පස්සේ ඒක වෙනම ලේයර් එකක් තියෙනවා මතුපිට නේද?
1: මතුපිට කියන්නේ එළිය පැත්තේ නේද? ආ කියන්නේ ජල විකර්ෂක ආලේපයක් තියෙනවා. එතකොට ඇතුල් පැත්තේ තියෙනවා මෙටල් ලේයර් එකක්. මේ මෙටල් ලේයර් එකෙන් කරන්නේ රස්නේ දවස්වලට එළියේ තියෙන රස්නේ ගේ ඇතුළට ඒ විදිහටම දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් කූල් කරලා තමයි ඇතුළේ ඉන්න ඔයාට දැනෙන්නේ. ඒ වගේම මේ මෙටල් ලේයර් එකෙන් ද අලුත් පෙනුමක්, ලස්සන පෙනුමක් ගේ ඇතුළට ලැබෙනවා. එතකොට අපි හැමදාම කියනවා වගේ මේ ජල විකර්ෂක ආලේපෙන් ද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. වතුර පහසුවෙන් ඉවත් වෙලා යනවා. ඉතින් කළු වෙන්නේ නැහැ, දියසවල බැඳෙන්නේ නැහැ, අවලස්සන වෙන්නේ නැහැ, පරණ පාටක් එන්නේ නැහැ. මුකුත්ම වෙන්නේ නැහැ. හැමදාම අලුත් ඉදිරි තියාගන්න පුළුවන්. ඉතින් ඔයා ශක්තියෙන් උසස් ෂීට් එකක් හොයනවා නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් තමයි ඔයා අද ඔයාගේ වහලයට තෝරගන්න ඕනේ.
0: එතක මතක කරන්න ඕන ඔයාට ඩීප් ටෙක් පිළිබඳව, ඩීප් ටෙක් සෝලා පම්ප් එක පිළිබඳව මතක් කරන්න ඕන. දැන් ඔබේ නිවසට, ඒ වගේම වැඩ කරන තැනට, ගොවිපලට, මේ ඕනෑම තැනකට සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන වතුර මෝටරයක් අවශ්‍ය නම් වයන්න ඕන හොඳම තැන තමයි ඩීප් ටෙක් එක. ඒකට හේතුව තමයි අර අපි කලිනුත් කිව්වා වගේ ඒගොල්ලෝ ළඟටම ඇවිල්ලා සර්විස් එක ලබා දෙනවා. ඒ වගේම තමයි මේ කරන්ට් එක ගැන අපිට පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නැහැ. සෝලා එක නිසා බය නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් කරන්ට් එකට තිත. එයාසේ තව කීයක් හරි හොයාගන්න පුළුවන් නේද?
1: ඔව්. ඉතින් මේ ඉරේලිය පාවිච්චි කරලා මේ ජලය පොම්ප කරගන්න හින්දා වගා බිම් ගොවිපලවල් වගේම විදුලිය පහසුවෙන් ලබා ගන්න බැරි ප්‍රදේශ තියෙනවානේ. ඒ ප්‍රදේශවලට වඩාත් මේක ප්‍රයෝජනවත් වෙනවා කියලා ඒගොල්ලෝ අපිට කියලා දෙනවා. ඉතින් වැඩිදුර විස්තර දැනගන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන් එක්ක මේ සම්බන්ධ දෙයක් ගැන කතා කරගන්න ඕනේ නම් 0774777374 ට කෝල් එකක් දෙන්න. 0774777374.
0: ඇයි අනු ඔයාගේ ඔය ඇහැ පොඩි වෙලා නැගණියක් ඇවිල්ලා
1: මේ ඇස් තියෙනවා නේද? ඒව පරිස්සම් කරන්න හරි අමාරුයි. මොන හරි වුණොත් එහෙම නිකන් අර අපිට උණක් කෙඹිසාවක් ඇසක් හැදුනා වගේ නෙවෙයි, සෑහෙන්න ලොකු වියදමක් යනවා, සෑහෙන්න ලොකු උත්සාහයක් දරන්න වෙනවා මේ ඇහ සම්බන්ධ ප්‍රශ්න આવුත්. හැබැයි මේ අපි දැන් මේ කියන්න හදන ලෙන්ස් ටෙක් අය ගියා හොස්පිටල් එකට ගියොත් අර කියන වියදම බාගෙට භාගයක්ම අඩු වෙනවා. වෙන තැන් වලින් ගිනි ගණන් ගන්න ඔයාගේ ඇහි තියෙන ප්‍රශ්න වලට. හැබැයි මෙතන ඒකෙන් භාගයයි ගන්නෙ.
0: ඔය මේ ප්‍රාදේශීය ජනවහරගෙන දන්නවද?
1: මොකද
0: ඇහක් ඇහක් විදියට බලා ගන්නවා.
1: ඇහක් ඇහක් විදියට බලා ගන්න හැකිද කියලා?
0: ඒක නිසා අපි ආඩ කියනවා ගෑස් දෙක පරිස්සම් කර ගන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳම තැන තමයි අපි මතක් කරේ වාට ලෙන්ස් ටෙක් පිළිබඳව. ලෙන්ස් ටෙක් හයි හොස්පිටල් එක වාට අවශ්‍ය කරනව නම් ඔය මේ කාචයක් එහෙම දාගන්න. දැන් අපේ කොල්ලෝ එහෙම වැඩිපුර ආසයිනේ නේද? එහෙම එකක් දාගන්න. එහෙම එකක් දාගන්නොත් හොඳම තැන තමයි
1: ලෙන්ස් ටෙක් හයි හොස්පිටල් එක.
0: හරි, අපි නම්බර් එක මතක් කරමු.
1: 0766-478-478-0122-785-858. මෙන්න මේ වගේ සේවාවන් ඔයාට එතන ලබා ගන්න පුළුවන්. එසේ සුදුවත් කිරීම, එතකොට දියවැඩිය සායනය, ග්ලුකෝමා සායනය, ලමාක්ෂි සායනය, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගී අංශ, මේ හැම දෙයක්. මේ වගේම තමයි ඔයා ඉන්න ඔෆිස් එකේ හරි මේ මෙඩිකල් කැම්ප් එකක් ලෑස්තිි කල තියෙනවන ඔන්න ඒකට තිගොල්ල සපෝටිකක් දෙන්න ලෑස්ති වෙලා තියෙන මේ නම්බස් දෙකින් එකට කතා කරලා ඒ කතවර ලෑස්ති කරගන්න පුළුවන්.
0: උද අටයි විනාඩි පනසෑ වෙලා වනු හෙනං ගන්න අපිට දෙවැනි පෑටත් සමුදන්න වෙලා ඇවිල්ල තියෙන්නේ
1: ආනේ
0: කියමනනෑ ඒකනේ හරි අපි එහෙනම් යමු ඊළඟ පැයට. ඊළඟ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ අපි ආපහු හම්බ වෙමු. උදේටයි
1: 2:56.

Lakhanda Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: මෙද්දනිය ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාව වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය 12 වනදා. එම අපරාධයට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වූ සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවටගත් පුද්ගලයා වයස අවුරුදු 21ක මෙද්දනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු ළඟ තිබිය අයිස් මත්ද්‍රව්‍යද සොයාගෙන තිබෙනවා. සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් මාස 2 වනදා දක්වා ආරක්ෂිත බන්දනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. එම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු තංගල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙනියත් අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මිද්දනිය පොලිසිය සිදු කරනවා. ඔහුද මිද්දනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය පුද්ගලින් අතර වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකුද සිටින බවයි පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේ. මධ්‍යම ගාසා තීරයේ සවයිඩා නගරයේ ගොඩනැගිල්ලක් ඉලක්ක කර එක් ප්‍රහාරයක් එල්ල වී තිබුණා. ප්‍රහාරයට පෙර එම ප්‍රදේශයෙන් නිවත්වන ලෙස ඊශ්‍රායල් හමුදාව ගොඩනැගිල්ල හිමිකරුවන්ට අනතුරු අඟවා තිබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ප්‍රහාරයෙන් විසිරී ගිය සුන්බුන් සහ කැබලිවලට ලක් වූ අපද්‍රව්‍ය හේතුවෙන් පුද්ගලින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හතරයි.
1: මේ පැයි මුල්ම මතක් කිරීම සුරේකිමු මගතුට.
0: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
2: Good morning උදේ 9:00 විනාඩි 5යි වෙලාව. අපි නංගුන් අලුත් පැයක් මේ විදිහට ආරම්භ කරනවා.
0: මේකයි අපි දෙන්න ඉන්නවා.
2: ඒ වගේම තමයි Facebook එක පැත්තට යනවනම් අපි ගෝල් පෝස්ට් එක දාලා තියෙන්නේ. ලයික් එකක් දාන්න.
0: කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න.
2: හරි. අපි මේ සින්දුවෙන් පස්සේ හම්බ වෙමු. උදේ 9:00 විනාඩි 6යි.

0: උද නවය විනාඩි නවය වෙලාව. එහෙනම් ඔන්න දෙවෙනි පැය
1: විදිහට
0: ආරම්භ කරනවා. අන්තිම පැය නැතුන්ගේ
1: පැය. තුන්වෙනි පැය මොකද්ද වඩ වෙලා
0: තියෙන්නේ? මම අමතක.
1: නිදිමතේ නැගිටි.
0: මේ නිදිමතේ ඉන්න තව ටිකක් ඉන්නවා. පැයකින් කහමාරකින් විතර තව වැඩි වෙනවා. එතකොට එක දෙයයි කියන්නේ.
1: මොකද්ද?
0: ඉවත් වෙනු නෙමෙයි hina නෝනෝ.
1: මගේ ළඟ ඉන්න පානේ.
0: චරයි.
1: පේන මානක ඉන්න පා.
0: පේන මානක ඉන්න පා ටිකක් නිදහසේ නිදා ගන්න. දෙන්න මට ඒ නිදහස භුක්ති විඳින්න ඉඩ දෙන්න.
1: ඕකේ.
0: ඒක කලාතුරකින් ලැබෙන
1: අත්දැකීමක්
0: සහ අවස්ථාවක්. ඒ අවස්ථාව මට මග හරවා ගන්න දෙන්න එපා.
1: නෑ නෑ.
0: කරුණා කර. එතනින් ඉවත් වෙන්න.
1: ඕකේ.
0: හරි එහෙනම් අපි ඔන්න තුන්වෙනි පැය එහෙම නැත්නම් අන්තිම පැය මේ විදිහට ආරම්භ කරනවා. අපි අර කලින් කිව්වා වගේ අපි වෝල් පෝස්ට් එක පැත්තට ගිහිල්ලා ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න. මේ ඒ වගේම තමයි මේ අනු මේ ආදරෙන් පෙරදිච්ච අය ඉන්නවද?
1: ඉන්නවනේ වැඩි හරියක්ම ඉන්නේ එහෙමනේ.
0: ඒ කියන්නේ මේ කත්තු ගමන් කියලා දෙන්නා.
1: නෑ ගොඩක් අය එහෙමනේ ඊට පස්සේ තමයි ඉතින් ඒගොල්ලෝ දින
0: ස්ථර මේ
1: හරි වඩුවෙන් තමයි අර එකම ආදරෙන් දිනන්නේ කට්ටිය.
0: එහෙමයි ගොඩක් අඩුයි. හැබැයි මේ අපි අර බලාපොරොත්තු වෙන ආදරය සමහර අයට හම්බ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ඒකත් එක්කම මතක් කරන්න ඕන ගොඩක් වෙලාවට ආදරෙන් පැරදුණු අය නොයෙකුත් දේවල් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අර සංගීතය කියලා කියන්නේ හරිම භාවනාවක්නේ. ගොඩක් අය මේ ওই බූට් සොංග්ස් එහෙම වැඩිපුර අහන්නේ ওই කාලේට.
1: මං අහන්නේ
0: නැද්ද?
1: මං අහන්නේ.
0: ඒ වෙලාවටත් අහන්නේ මේ මොකද්ද බයිලාවක්?
1: අත්‍තරම
0: රැප් එකක්.
1: ඔව් මනෝවිද්‍යාව කියලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දුකකින් ඉන්නවා නම් ඒ වෙලාවට අපිට තේරෙන භාෂාවක සින්දුවක් අහන්න එපා කියලා.
0: නොතේරෙන භාෂාවකින්.
1: ඔව් ඒ කියන්නේ අපි වැඩිපුරම අවධානය දෙන්නේ සංගීතයට නෙවෙයි. සින්දුවේ වචනවලට.
0: ඔව්.
1: එතකොට ඒ වචනවල තේරුම අපිට තේරෙනවා කියලා කියන්නේ අපි සමහර ආයම ඩවුන්නේ. එකෙනම් මනසින් අපි තව ටිකක් වැටෙනවා කියලා තමයි කියන්නේ. ඒ හින්දා අර වේග රිද්ම ගීත කියන නොතේරෙන භාෂාවක එහෙම හදින මොනවා වුණත් අපිට තේරෙන්නේ
0: දෙයනේ කියලා මට අපහු ගෞරව බූට් එකක් තිබුවා. මම අහනවා චීන සොංග. ආජි චෝර චීන චංග චීන චංග.
1: මාට මම සින්දුවක් කියනවා. මම.
0: තෙරුවන් සරණයි. අවසරයි. මේ ඉතින් අපි කියන්නේ කොයිම වෙලාවකවත් එහෙමයිම තනි කරන්න එපා. සමහර වෙලාවට අනු මේ ඔය දැන් ඩිප්‍රෙෂන් කියන එක එනවනේ නේද? ගොඩක් වෙලාවට බූට් එකක් එහෙම කෑවට පස්සේ අපේ අයගේ දුක අහන්න කවුරුත් නැති වෙනවා. එතකොට යාළව අර තනි වෙලා කල්පනා කරන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලොන්ගේ විශේෂ මේ අපිට දකින්න පුළුවන් ලක්ෂණ තමයි ඔය තනියම කතා කරනවා. ඊට පස්සේ තනියම කල්පනා කර කර ඉන්න උඩ බලන් ඉන්නවා. කන්නේ නැහැ. නාන්නේ නැහැ. ඔහි තන එක තැනකට වෙලා ඉන්නවා කල්පනා කර කර. සමහර වෙලාවට ඒක මේ අවසානය දරුණු ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒක හින්දා
1: ඔකට හරිය බැහැයක් වෙලා තමයි ඔක නතර වෙන්නේ.
0: ඒ විතරක් නෙමෙයි සමහර විට එයාගේ සියදිවි හානි කරගන්න එයා උත්සාහ කරයි. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඒ අයට හයියක් වෙන්න ඕන.
1: අනිවාර්යයෙන්.
0: අපි කියන්නේ අර සමහර වෙලාවට අපේ ජීවිතයේ ගෙවන අන්තිම වෙලාව වෙන්න පුළුවන් මේ ගෙවන්නේ. ඒකින්ද හැම වෙලාවෙම තවත් කෙනෙකුට ආදරය කරන්න ඒ කෙනාව මගහරින්න එපා. ඒ ආදරයට දැනෙන්න දෙන්න. කොයිම වෙලාවකවත් තමන් ආදරය කරන කෙනාට බොරු කරන්න යන්න එපා. ඇත්ත කියන්න පුරුදු වෙන්න. ඔයා වගේ
1: මං වගේ
0: ඇත්තනේ කියන්නේ.
1: ඇත්ත
0: ඒකින්ද හරි අර මං සින්දුවක් දාගත්තා. මේ තව සින්දුවක් දාගත්තා. මේ ඒක තේරෙන්නේ නැහැ. ලංකාවේ එකක් නෙමෙයි.
1: බලන්න මම කියපු ගමන්ම ඔයා ඒක
0: සිලෙක්ට් කරලා ඉවරයි. අන්න එහෙම ඉන්නවද නේද? හරි පැල්වත කිරි කියන මතක් කරන තෝණ මේ පැයේදී පැල්වත කිරි කියලා කියන අපේ රටේ අපේ නිෂ්පාදනයක් වැඩසටහන පිළිදී ගන්න පැල්වත අයිස්ක්‍රීම් එකක් ගත්තට පස්සේ anu දැන් අර ෆ්ලේවර්ස් ගණනාවක් තියෙනවා. මේ ෆ්ලේවර්ස් ගණනාව කපිට ගන්න පුළුවන් තැන් ටික මතක් කරගෙන යන්නම්. එතකම පැල්වත අයිස්ක්‍රීම් එකේ ඔය දැන් ඔයා කන්නේ වැනිලා නේ නේද?
1: නෑ චොක්ලට්.
0: චොක්ලට්. හරි. ඊට පස්සේ ස්ට්‍රෝබෙරි.
1: කනවා. බ්ලූබෙරි. ෆෘට් ඇන්ඩ් නට්. ඔක්කොම කනවා. කන්නේ ටිකක් කන්න උකුත් නෑ
0: කනවා. තකරන් කනවා. මේ හැමදේම ඔයාලට ගන්න පුළුවන් හොඳම තැන තමයි පැල්වත නිෂ්පාදන. මේ අවුට්ලට් එක අපි මතක් කරන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ, ගාලුපාර කොල්ලු පිටේ තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බත්තරමුල්ල පළවත්ත ශාඛාව වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් උනාමිනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාලට පැල්වත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන

0: ෆික්ස් ඩිපොසිට් එකේ මුදාගන්න හොඳම තැනක් තමයි RTB බැංකුව කියලා කියන්නේ.
1: මාස 3 6 අවුරුද්ද විදිහට ඒ කාලේ දිග කරගන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ විතරක් නෙවෙයි රාජ බැංකුවක ආරක්ෂාව ඔයාගේ මුදලට උපරිමම ලැබෙන හින්දා, උපරිම ආරක්ෂාවක් ලැබෙන හින්දා සල්ලි ගැන බය වෙන දෙයක් නැහැ. මේ දවස්වල අපිට විශ්වාස කරන්න පුළුවන් හොඳම බැංකුව තමයි RTB බැංකුව.
0: මේ ඊයේ පෙරේදින මගේ ඇඟට හරි අමාරුයි.
1: ඔයා ඊයේ පෙරේදින නෙමෙයි නේද දිගටම තියෙන එක
0: නේද? මේ වැඩි වුණා හොක පෙරේද හින්දා. ඊයේ දවසම හරි අමාරුයි
1: කිව්වේ.
0: ඔළුව උස්සගෙන ඉන්න ටිකක් හරි අමාරුයි.
1: හරි.
0: නිදා ගන්නවයි හිතෙන්නේ. නැද්ද මේකට බෙහෙතක්?
1: තියන.
0: කොහෙද?
1: අපේ ක්‍රිමි රාජානි ස්පාට.
0: Excuse me. Excuse me. අද මේ මෝනින් ෂෝ එකේ පොඩි වෙනසක් කරා මං.
1: මොකද?
0: මේ මං අද වේද මහත්තයෙන් වේද හාමිනී කෙනෙක් එක්කන් ආවා. දැන් මෙහෙත් ටික ගන්න යන්නේ. කෝල් එකක් දෙන්න ළඟම තියෙන මල් ශාලාවට. මේ මෙහෙත් ටික වීලි වුණාට පස්සේ මාව එක්කන් යන්න වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ.
1: නෑනේ මම මේ ඔයාලට දෙන්නේ ක්‍රිමි රාජානි ස්පාටනේ.
0: අහේනම් බයනතු ගන්නවා.
1: බය වෙන්න දෙන්නේ ඔයාට හොඳ
0: විශ්වාසයිනේ.
1: විශ්වාසයි. මොකද දේශියම් ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මේ නිෂ්පාදන හදලා තියෙන්නේ. ඒ හින්දා වසවි හරිද ඕන ලෙඩකට ඒගොල්ල ළඟ නිෂ්පාදන
0: තියෙනවා.
1: ඔයාට පිම්පල් එක දැන් මම දැක්ක ඉස්සරහට කඩකඩ ඉන්නවා පිම්පල් එකක්. පිම්පල්ස් ආවත් ඔයාට කුරුලෑසු වෙයි කියලා නිෂ්පාදනයක්
0: තියෙනවා.
1: හරිද? එතකොට ග්‍රැස්ටයිටිස් තියෙනවා නම් ඔන්න සඳුන් පැණිය තියෙනවා. එතකොට හෙම්රිස් ආව කැස්ස උණ වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව තියෙනවා. රුගිර අපහසුාවක් තියෙනවා නම් ඔයාට වැල්මි පැණිය තියෙනවා. එතකොට කටේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් විදුරු මස් දියවෙනේවා ලේනේවා මෙන්න ඕනම ප්‍රශ්නකට ක්‍රිමිරාජ මුඛසෝදනය තියෙනවා. මෙන්න මේ ඕනම නිෂ්පාදනයක් ඔයාට ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්. 0112753889 ගෙදරට විතරක් නෙමෙයි ෆාමසිකට හරි වෙළඳසැලට හරි ගෙන්න ගන්න පුළුවන්. ඒකල ගෙනත් දෙනවා.
0: හරි. අපි නම් තව සින්දුවකට යනවද? වෙලාව බලලා ඉන්නවද?
1: වෙලාව බලලා සින්දුවකට යන්න.
0: උදේ 9 විනාඩි 16යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
6: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ජූත් එකෙයි නොයාගේ ෆියච එකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: පිරිස් මෝට කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදන DPMC රාජ්‍ය ප්‍රනාම අමතන්න බිඳුවයි එකයි එකයි හතරයි හත්සියයයි හයසියය ලකාන්ඩ රඩියෝ ITN.

0: උද 9 විනාඩි 23යි වෙලාව. නෝර බද්දර ගිහිල්ලා මුද?
1: මගේ ගමනේ මෙයා.
0: හරින්ටි. පුදුමකටම කාපි එක. නෝර මේ
1: මණිකේන.
0: හරි. තව තියෙනව කියලා ඉවර කරන්නකෝ.
1: නෑ හරි. කියල්.
0: හරිද?
1: හරි.
0: මේ දවස්වල නෝර කියලා කියන්නේ වෙනමම හાર્ට් එකක්. ඓතිහාසික දළදා මාලිගාවේ මහනුවර මෙවර දැන් දළදා පෙරහැර ආරම්භ වෙලා තියෙන්නේ. ඊයේ තමයි මේ පළවෙනි රන්දෝලි පෙරහැර පටන් ගත්තේ.
1: හරි.
0: දන්නවද මොකද්ද කියලා?
1: ඔව්.
0: කවද්ද ගිය අන්තිමට නුවර?
1: ඇත්තටම මතක තියෙන කාලෙක ගිහිල්ලා නෑ මම. දිසිනම ඔබේ විශේෂ ෂෙඩියුල් එකක් නේද තියන්නේ.
0: හරි. ඊයේ මේ ඔය ඓතිහාසික දළදා මාලිගාවේ පළමු රන්දෝලි පෙරහැරේ කරඬු වැඩම වීමේ වාසනාව හිමුනේ කාටද?
1: මට.
0: හරිනේ. කතරගම වාසනා හස්තියට තමයි
1: දවස. වාසනා.
0: වාසනා.
1: ආදරේ මගේ වාසනා.
0: කතරගම වාසනා කියලා කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රධානතම හස්තියෙක්. ඒ වගේම තමයි ආසියාවේ ගත්තට පස්සේ දැන් උසම ඇතාට ළඟටම ඇවිත් තියෙන්නේ. හිමිකම් කියන්න. එයා ළඟටම ඇවිත් තියෙන්නේ. මේ ওই විදිහට ඔය හස්ති බරපුරදීන් අපි රැක ගන්නවා. පහුගිය දවස්වල අපි දැක්කා. මේ කෝඩුකාරයෙක් විදිහට මේ කුඹල් පෙරහැරේ මං ආසම ඇතෙක් තමයි මේ කවුද මෙයා?
1: කවුද?
0: පොලතිසි. පුලාබෝල කියලා කියන්නේ.
1: පුලාබෝල.
0: පොලතිසි රාජා. ආයා හිටියා. එතකොට ඔය වගේ දැන් නම් ටිකක් කියාගෙන කියාගෙන ගියොත් එහෙම. ඔයා දන්නවද මහනුවර ඔය ඇත්පන්තියක් තියෙනවනේ. ඇත්ගාල අපි කියන්නේ ඒකට. ඔය ඇත්ගාල ඉන්න හීලෑම හස්තිය කවුද කියලා?
1: කවුද?
0: සිංහරාජා. එයා ලංකාවේ අපේ හමුදාවට සිංහ රජමේන්තුවට තමයි හම්බ වෙලා තිබුණේ මේ මානුෂීය මෙහෙයුම් සිදු කරන කාලේ උතුරේ. මේ යුද්ධ බිමේදී හම්බ වෙච්ච හස්තියක් තමයි සිංහරාජා කියලා කියන්නේ. එයාට හොඳට තේරෙනවා අපේ සිංහල භාෂාව එහෙම. ඔයා දැකලා දෙනවද කතරගම් වාසනාගේ හොඳම යාළුවත් සිංහරාජා. ඒ දෙන්නගේ වෙනම බැඳීමක් තියෙනවා. කොහේ ගියත් එකට ඉන්නේ. යාළුව දෙන්න හොඳම යාළුව දෙන්න තමයි ඒ දෙන්න. ඉතින් ඔය අලි බලන එක සාමාන්‍යයෙන් නෑ කෙනෙකුට හැදෙන පිස්සුවක් ඕක. මන් දන්නේ මට නම් ඒක මේ සනීප කරන්න බැරි පිස්සුවක්. කොහේ ගියත් අලික් ඔය පාර මාරිනවා කියලා දැක්කොත් එහෙම වන නින්ද හිටියත් සාමාන්‍යයෙන් අපි යනකොට කට කබල කියලා පෙරාගෙන නිදා ගන්නවනේ. එහෙම වෙලාවට නිකමට හරි ඔය බස් එකේ හරි යන වෙලාවට මේ අලි මාරු වෙන තැනක් එහෙම තියෙනවා කියලා පොඩ්ඩක් කිව්වොත් එහෙම. එතනින් දැන් ඊළඟ බෝඩ් එක දැන් අලි ඉවරයි කියලා ගහලා බෝඩ් එකක් නැහැ.
1: නෑනේ.
0: හැබැයි කොහේ හරි ටවුන් එකකට හරි යනකම් එතනට වෙනකම් ආයෙ හැරගෙන යාමේ හැකියාවක් මා සතුයි.
1: ඒ කියන්නේ අලින්ට ආදරේ කර.
0: මං අලින්ට ආදරේ. අලින්ට ආදරේ කරන්න. සබදහමට ආදරේ කරන්න. නේද?
1: ඔව්.
0: ඔයාලින්ට කැමති නැද්ද?
1: ආසයි. ගොඩක් ආසයි.
0: බරු කියන්නේ
1: නැහැ. ඇත්තටම මම චූටි පැටවුන්ට මං හරි ආසයි.
0: ඒ චූටි පැටවුන්ටනේ.
1: ඉතින් ලකුණට ආස බයයිනේ.
0: මේ කරන්ට් එක එහෙම චෙක් කරනවා මාර මේ මොලයක් තියෙන්නේ. මොල නෙමෙයි මොලගෙන ආපු
1: නැවක්.
0: කකුල තියලා එහෙම බලන පොඩ්ඩක් කරන්ට් එක වදිනවද? එහෙම තමයි අලි වැටකින් මාරු වෙන්නේ.
1: එනට ගොල් හරි හොඳයි.
0: ඒ වුණාට අපේ කට්ටිය කොච්චර යාන්ට කරදර කරනවද නේද? මේ මොකද කරන්නේ අපි යනවද?
1: දැම්ම යන්න බෑ. ඉතින් කරන්නේ කවුද ඊට පස්සේ?
0: මෙලවට. හරි මේ වඩ මතක් කරන්න තියෙනවා ඩෝමා වීකටිම යන්ත්‍ර පිළිබඳව අලි ගැනත් මතක් කරා. මේ මං ඊළඟට තෝරගත්තේ තලිය ගැන සින්දුවක්. හරි.
1: හරි.
0: අපි ඩෝමා ගැන මතක් කරලා සින්දුවට යමු. ලංකාවේ අංක 1 වීකටිම යන්ත්‍ර ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම තමයි හඳුන්වා දෙන්නේ. ඔබට ඔය සහල් ඇසුරුම් කිරීම, ඒ වගේම සහල් වල කැඩුණු සහල් වෙන් කර ගැනීම, කළුවැට ඉවත් කිරීම, සහල් පොලිෂ් කර ගැනීම ඇතුළු සියලුම යන්ත්‍ර උපකරණ ලබා ගන්න පුළුවන් එකම තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම කියලා කියන නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ලිපිණයට. එහෙම නැත්නම් මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න 0112160860 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. ඒ වගේම තමයි දැන් මේ දවස්වල හෑන්ඩ් ෆෝන් නම්බර් එකකුත් තියෙනවනේ. මේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එක නම් මං කිව්වේ. මං කියනං හෑන්ඩ් ෆෝන් නම්බර් එක දැන් ආයෙකත් ලෑන්ඩ් ෆෝන්ද? මේ මාරු කළද? ආයෙකට දෙවිච්ච නම්බර් එක නෙමෙයි දැන් තියෙන්නේ. කියන්නේ ওই නම්බර් එක. 0117 679 579 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. මෙයාලගේ ශාඛා තියෙනවා ලංකාව පුරාම. ඔයාලට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා.
1: ඒවගේම මාක්ස් පෙන්ල මේ දවස්වල මේ රැකියා බෑර්තු තියෙනවා කියලා තුන් අපිට කියලා
0: තියෙනවා.
1: ඇස්රම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට ඉතින් ඔයා ජොබ් එකක් හොය හොය ඉන්න කෙනෙක් නම් අදම මේ දැම්ම මාගේ CV එකක් WhatsApp කරන්න. ඔයාට ඕනේ කරන්නේ සුදුසුකම් අවුරුද්ද හරියට වැඩ වෙන්න ඕනේ. ඔයල්ස් වලට පෙනී ඉඳලා තියෙන්න ඕනේ. කණ්ඩායමක් එක්ක හොඳට කාර්යක්ෂකව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. 0767 767 909 කියන නම්බරයකට දැම්ම මාගේ CV එකක් WhatsApp කරන්න. හොඳ පඩියක් ගන්න පුළුවන්. ඒ වගේම වැඩ කරන තැනත් හරිම සුහදශීලී.
0: හරි එහෙනම් අපි සින්දුවට යමු. අලිගෙනන කතා කරේ. මොන්න මං ඔයාව වෙනුවෙන් අලිගෙන කියවෙන සින්දුවක් ඊළඟට ලෑස්ටි කරන්න.
1: මං වෙන.
0: අලි බෙන්චි. අලි අර මේ කියන්නම තුණා. තව එකක් තියෙනවා.
1: මොකද?
0: ඔය මහනුවර දලදා පෙරහැරට දැන් මේ දවස්වල ගෙන්නලා ඉන්නව තව මේ පොඩි අලියෙක්, කුරු අලියෙක්.
1: හරි.
0: එයා කොට බෝල අලියෙක්. හරි. මේ හරිම කම්මැලි. එයා ටිකක් අර ඇවිද්දවන්න යන කෙනා. හරිම කම්මැලි. එයාම කියනවා මේ කම්මැලි අලියෙක් යා. එතකොට එයා කොටයි. එතකොට ඇයි ඔයා කටවහන් ඉන්නේ?
1: නෑ වගේ මං කතා වහගෙන.
0: හරි. එහෙනම් ඒ කොටාලිවත් මතක් කරගෙන මේ සින්දුවට යමු. වෙලාවත් මතක් කරලා ඉන්න. හොඳේ 9:00.
1: විනාඩි 29යි.
2: වෙලාව ඔබ

0: උදේ 9:35 වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලය පැත්තට යන්න ඕනේ. ඊදවසේදී දිනුම් අදින ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නට. ඊදවස මහජන සම්පත 6288 වෙනි දින බාර ක්‍රියාත්මක වන ජයග්‍රහණ ඉංග්‍රීසි අක්ෂරය බාර පත්‍රයේ U ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක 9 අංක 2 අංක 8 අංක 6 අංක 5 සහ අවසාන ඉරත අංක 8. ඊදවසේදී මහජන සම්පත 6288 වෙනි දින බාර ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහ අංක බවට පත් වුනේ. ගවිසද 4530 වන දින වාර ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ U ඉංග්‍රීසි අක්ෂරයේ වෙද්දී ජයග්‍රහ අංක 20 අංක 21 අංක 64 සහ අවසානයේ අංක 78. මෙගාපවර් ජයග්‍රහ 2636 වන දින වාර ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ K ඉංග්‍රීසි අක්ෂරයේ වෙද්දී ජයග්‍රහ සුපිරි අංක බවට පත් වන අංක 17, ජයග්‍රහ අංක 5 අංක 10 අංක 12 සහ අවසානයේ අංක 34. ධන නිධානය ජයග්‍රහිත 1318 වන දින වාර ඉංග්‍රීසි අක්ෂරයේ I ඉංග්‍රීසි අක්ෂරයේ වෙද්දී අංක 4 බවට පත් වන අංක 7, අංක 45, අංක 46 සහ අවසානයේ අංක 61. හදහන 1597 වන දින වාර සිංහ ලග්න සංකේතයයි දවසේදී ජයග්‍රහි ලග්න සංකේතය බවට පත් වුනේ. ජයග්‍රහ අංක 2, අංක 23, අංක 52 සහ අවසානයේ අංක 58. අද සම්පත අංක 5 8, අංක 6 5 8, අංක 8 6 5 8 වගේම ඉංග්‍රීසි අක්ෂරේ බාරපත් උනේ U ඉංග්‍රීසි අක්ෂරය. මොකද ඔය
1: මොකද පෙරලන්නේ?
0: මම නෙමෙයි, එය මාතින් සිදු වරදක් නොවන බව කරුණාවෙන් සලකන්න. මාගේ අත විසින් සිදු කරන දෙයක් නැත. හරි, අපි යමු NLB ජය 556 වෙනි දිනුම් බාරය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය B ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහ අංක 2, අංක 0, අංක 4 සහ අවසානයේ අංක 4යි. ඊළඟසේදී 556 වෙනි දිනුම් බාරයේදී ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහ අංක බවට පත් වුනේ. NLB සුබ දවසක්. ධනු ලග්න සංකේතයත් එක්ක අංක 38, අංක 45 සහ අවසානයේ අංක 57. 404 වෙනි දිනුම් බාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහ ප්‍රවර්ධන අංකය අංක 9255. අනෝහා, පොන්චි රුපියල් 40ක් ගත්තොත් මොනවද කරන්න පුළුවන්?
1: එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි මේ රුපියල් 40ක් වේදන් කරලා ඔයා මේ ගන්න ලොතරැයි ටිකට් එක, ඔයා දන්නවද ඔයාට දිනුමක් තිබ්බත් නැතත් ඔයා කොහොමත් වාසනාවන්ත ජයග්‍රාහකෙක්. මම එහෙම කියන්නේ මේ මෙලදී ගන්න හැම ලොතරැයියකින්ම දිනුමක් තිබ්බත් නැතත් ඔයා රටේ සංවර්ධන කාර්ය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. රජයේ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසනා අරමුදලට වගේම ජාතික වකුගඩු අරමුදලට ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන්නත් ඔයාලා ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා හිතන්න පාර රුපියල් 40 ඔබට ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා, වගේම ඔයා රටේ දායකත්වයටත් ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා රටේ සංවර්ධනයට.
0: හරි, හේත් එකම වල තව දෙයක් මතක් කරන්න තියෙනවා.
1: මොකද?
0: ඉවත් වෙන්න.
1: යන්න.
0: ඉවත් වෙන්න.
1: යන්න.
0: එපා, ඉන්න. ලොකු ප්‍රශ්නයක් වෙන්නේ යන්නේ. ඒක හින්දා ඉන්න. හරි. මේ දැන් ඔය අනු මේ මද්රව්‍ය වලට බැහි වෙච්චා ඉන්නවනේ නේද? එයාලට මේ අපි යාලව බේර ගන්න පුළුවන් නම් අපි අපේ තරුණ පරම්පරාව ආරක්ෂා කරගන්න කරන ලොකු දෙවැන්තම කාර්යයක් තමයි ඒකත්. ඒ වගේ කෙනෙක්ව බේර ගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ අංකයට කෝල් එකක් දෙන්න. දැන්ම 19:27. ඔයාට වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට එහෙම හයින් වෙන්න හිතෙනව නම්, ඒ වගේම ඔයාට යහපත් පුද්ගලයෙක් වෙන්න ඕන නම් ඔයාට පුළුවන් 19:24 කෝල් එකක් දෙන්න, වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබේ අසල්වාසීක් වුණත් නේද, කෝල් එකක් දෙන්න 19:27 කෝල් එකක් දීලා ඒ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්.
1: ඔව්. ඉතින් මේ දරුවන්ට හරි මේ සහෝදර සහෝදරියන්ට දෙමාපිය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ස්වාම් පුරුෂයා, බිරිඳ, මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. මේ ගොදුරට බැහැ වෙලා ඉන්නේ. ඉතින් තව හිත හිත ඉන්නපා කෝල් එකක් ගන්න. අපි ඒගොල්ලන්ගේ හීනවලට යන්න පාර හදලා දෙමු. අපි ඒගොල්ලන්ට උදව් වෙමු. ක්‍රීඩාවට යොමු කරලා, සංගීතයට යොමු කරලා, අධ්‍යාපනයට, මෙන්න මේ වගේ යහපත් ජීවන රටාවලට ඔවුන්ව දිරිමත් කරමු. මොකද අපි අද ගන්න හොඳ තීරණයක් හින්දා හෙට දවසේ මුළු ජීවිත ගොඩක් අපිට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 19:27 කියලා කියන්නේ අන්න එහෙම ජීවිත වෙනස් කරන්න පුළුවන් කෝල් එකක්.
0: උදේ 9:46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: උදේනරයයි
1: විනාඩි 48යි.
2: ඇසේ සුදැවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479579.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
8: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
9: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
10: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
4: රීදා වයි බී එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ තල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.වි. දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ලකාණ්ඩ රේඩියෝ ITN
4: උදේ 9:52 වෙලාව ආට මතක් කරන්න තියෙනවා RDB බැංකුව ගැන.
5: හරි,
4: ලංකාවේ අංක එකේ රාජ්‍ය බැංකුවක් තමයි RDB කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ හොනදන ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන කටයුතු කරලා තියෙන්නේ RDB බැංකුවමයි. මාස 3 මාස 6 අවුරුද්ද විදිහට ඔයාට කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ආයෝජන අවස්ථා උදා කරගන්න පුළුවන් RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් යෝජනාවට ඔබ මුදල් දමනවා නම්. ඒ වගේම තමයි රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලබා දෙනවා.
5: අනිවාර්ය මේ හින්දා මහන්සිලා හම්බ කරන සල්ලි බයෙන් බයෙන් බැංකුවේ දාන්න ඕනේ නැහැ. විශ්වාසවන්තම බැංකුව තමයි RDB. මම මුගත දැන් දිවෙන පුරා තියෙන ශාකා 272ක්. ඉතින් ඔයාගේ ටවුන් එකේ ළඟම තියෙන RDB බැංකුවට ගිහිල්ලා account එකක් open කරලා ඔයාගේ සල්ලි ටික පරිස්සමෙන් දාලෙන්.
4: හොඳ 9:52.

0: Radio ITN.
1: උදේ නැවේ විනාඩි 56 වෙලාව අපි එහෙනම් තේ එකක් බීලම යමුද?
2: හා.
1: බොනෝ නම් හොඳම තේ එක. අපේ කැන්ටිමේ තේ එක. සීනි අඩුවෙන් දාන්න කොට පස්සේ අපි ඇන්ටි හරි අඩුවෙන්ම දාලා දෙනවන් සීනි නේද?
2: අතත් හරි රසයි තේ එක.
1: අනිවාර්යෙන්ම අපි තේ එකක් ගැන මතක් කරද්දී වාට අනිවාර්යෙන් මතක් කරන්න ඕන පැලවතු නිෂ්පාදන පිළිබඳව. පැලවතු නිෂ්පාදන කියලා කියන්නේ සිටසියක්ම අපේම රටේ අපේම නිෂ්පාදන. දැන් ඔය පැලවතු කිරිපිටියක් ගත්තට පස්සේ 90 මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වාට මෙලදී ගන්න පුළුවන්. මෙලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකක් අපි මතක් කරගෙන යන්නම්. ස්ථාන දිරගරත් මාවත නුගේකොට ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, බතරමුල්ල පැලවතු ශාඛාව වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තුන්වා වෙනුවෙන් විවෘතයි. හරි එහෙනම් අපි යමු නේද?
2: යමු මේ මහරගම.
1: ඔව්.
2: මේ සමුද්‍ර. අන්න හිනාවක් ගියා. මේ වෙලාවේ මේ අහගෙන ඉන්නවලු.
1: අහා.
2: Thank you අයියා. ආදරෙයි.
1: හරි එහෙනම් ඉතින් ඔයාලත් එකතු කරගෙන අපි යනවා හද මේ විදිහට. ප්‍රාර්ථනා කරන ඔබට ශාග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්.
2: කෙනා නංග මං අනව සතුටින් ඉන්න.
1: මම ගිහන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතුන් ගෙන්ව අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාසවන්ට්‍ර වී කිටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවකු වන්න අදමාවතන්න බිත්ව එකකයි හතයි හයිසි හත්තනමයයි පන්සේ හැතනමය.

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0871 711 711 1.
8: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
10: ලකන්ඩ රේඩියෝ ITN.
11: වෙලාව පෙරවරු 10යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
12: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘතිය සමගින් මම සමීර කාරියෝ සම් ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ.
1: පැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දෙවිනපුරා අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ දිනේදී පුද්ගලයන් 27 දෙනෙකු පරීක්ෂා කර සැකකරුවන් 537 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 19 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයන් බවයි පොලිසිය පවසන්නේ. වරෙන්තුකරුවන් 242 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 147 දෙනෙකුද ඊයේ දිනේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව බීමත්‍රිය දුරන් 50 දෙනෙකු සහ අපරීක්ෂාකාරී වරිය පැදවු 89 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4126 දෙනෙකුට රෙහිවද නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර මද්‍රව්‍ය සැපයුම් චාලේ අඩාර කිරීම සහ මද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීමේ අරමුණෙන් ඊයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 789 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වැටලීම් 792ක් ක්‍රියාත්මක කරමින්. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 3 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනුණා. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු තායිවානයේ ප්‍රදේශ රැසක කාර්යාල සහ පාසල් වසා දමා තිබෙනවා. කාවෂුන් සහ තායිනෑන් නගරවල මෙන්ම පෙන්තු හා ව්‍යායි ප්‍රාන්තවලට වැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පසුගිය දින කිහිපය පුරා දකුණු තායිවානය ආශ්‍රිතව පැවති අඩුපීඩන තත්ත්වයක් හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් හටගෙන තිබෙනවා. ප්‍රදේශ රැසක ගම් වතුර ආපදා හට ගැනීමෙන් පුද්ගලින් රැසක් පේඩාවට පත්ව ඇති බවයි තායිවාන මාධ්‍ය සඳහන් කළේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ රේඩා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සුබ දාසනක උදේ 10:05යි

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් ගිහිගෙන.

දහයට වෙනසක් දහ අටක පෙරලියක් ළඟදීම

උනේ 10 විනාඩි 13යි වෙලාව. අද ඉතින් අලුත් දවසක්, අගෝස්තු මාසේ 24 වෙනිදා නේද? මේ විදිහට පටන් ගන්න තියෙනවා. ඔන්න ටික දවසකට පස්සේ 8:30යි කතා කරන්න පුංචි වෙලාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් පරක්කු වෙන්න නැතුව ඉක්මනට මේ පැත්තට එන්න. ලස්සන සින්දු ගොඩාක් මම ලෑස්ති කරන් ඉන්නවා දවල් එක වෙනකම්. FM 93.5 93.7 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. හાર્ට් බීට් එක යෂ්. මේ සින්දුව මගෙන් ඔයාට.

උදෑසනක උදේ 10 විනාඩි 18යි වෙලාව. ඔයා මාව හගෙන ඉන්නවා. මාව හගෙන ඉන්නකොට ඔයාට ඉක්මනට මේ පැත්තට එන්න හිතුනොත් යක්ෂයෙක් ඔබ දවසකින් කතා කරන්න හම්බ වුණේ නෑ නේද කියලා වට හිතනවා නේද? මටත් දැන් එහෙම හිතලා තමයි තියෙන්නේ. කමක් නෑ, ඉතින් දවල් එක වෙනකන් පුළුවන් ඔයාට මටයි ගොඩාක් දේවල් කතා කරන්න. දවස් කීපයකට පස්සේ අපි මෙහෙම හම්බ වෙන්නේ නේද? FM 93.5 93.7 මම අහගෙන ඉන්න ගමන් යාර පුළුවන් ඔයා කැමතිම සින්දුවක් අහන්න. සින්දුවක් අහනකොට ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගන්න පුළුවන් ඒ සින්දුව අහන්න. ඇයි අනේ ඔයා තනියම සින්දුවක් අහන්නේ? කවුරු හරි එකතු කරගෙන සින්දුවක් අහනකොට තමයි ඒකේ නියම අපි කියන්නේ අර සතුට කියලා. ඉතින් සින්දුවක් අහනකොට තනිකමක් නැති වෙන්න. ඉතින් හැමෝමත් එකට එකතුලා සින්දුවක් අහනකොට ඉතින් වැඩ ටික පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් ආම වෙලාවේ ඔෆිස් එකේ නම් එන්නේ, එහෙම නැත්තම් ආම වෙලාවේ ගෙදරට වෙලා මාව අහගෙන ඉන්නවන ඔයා ගාමන්ට කෙද මේ වෙලාවේ ඉන්නේ වැඩ කරන ගම මේ කොහේ හිටියත් ඔයාට පුළුවන් මාව අහගෙන ඉන්න. ඉතින් ඒ ඉන්නකම ඔය ළඟපාතින් හැමෝම එකතු කරගෙන අපි ආමුරේ ද ලස්සන සින්දුවක්. දැන් ඊයේ පටන් ගත්තනේ නෝර පැත්තේ ඉන්න කට්ටිය යන්නේ නැති නැත්තම් කොච්චර දුරක හිටියත් නෝර පෙරහැර බලන්න මගහරින් නැති අය ඉන්නවනේ. ඊයේ රාත්‍රියේ අව ඇසල පෙරහැරේ මේ පාර පළවෙනි රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ විදි සංචාරය කරානේ. එතකොට කතරගම වාසන හස්තියා තමයි කරනුව අරගෙන ගියේ. ඉතින් ඒක බලන්න හැමෝටම වාසනාව හම්බ වෙන්න ඕනේ. ඉතින් මේ පෙරහැර ගැනත් අපි කතා කරමු නේද? දවල් එක වෙනකන් ඉන්නවනේ. ඉතින් ඔයාල මේ පැත්තට එන්න පුළුවන් 0705 93 5 93 7 0705 93 5 93 7 මේකෙන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියලා ඉක්මනට මේ පැත්තට එන්න. මේ ලස්සන සින්දුව මගින් ඔයාට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600
5: යුත්තකයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම

ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: ಅಲ್ಲಿ ಹತ್ತಲಿ ಹೇಳಲು ಸಂಪಸಾಗೋ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදුව ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

උදේ 10 විනාඩි 31 වෙලාව හඩ් බීට් හගෙනින්න වෙලාව ඔයාගේ මගේ වෙලාව මේ තමයි හඩ් බීට් එකේ පළවෙනි පැය. අපි මේ විදිහට පටන් ගන්නකොට වෙලාව හරි ඉක්මනට ගෙවිලා යනවා. ඉතින් බලන්නකෝ දැන් පැය භාගයක්ම ගිහිල්ලා ඉවරයි. හැබැයි අපි දෙන්නට පුළුවන් ලස්සන සින්දු ටිකක් අහන්න නේද? දැන් මේ දවස්වල එළියට ගියාම මාරු මහන්සියනේ අවුව රස්සෙත් එක්ක එළියට ගිහිලා ආවට පස්සේ ටිකක් කලන්තේ වගේ පොඩි වෙලාවක් ඉන්න ඕනේ. ඒක අපහු රිකව වෙනකන්නේ. ඉතින් මොන දේ වුණත් මේ තියෙන පරිසරයේ තියෙන දේවල් වලට අපිට හුරු වෙන්න වෙනවා. ඉතින් මේ හැමදේම එක්කනේ අපිට ඉස්සරහට යන්න වෙන්නේ. හැබැයි මේ තියෙන උෂ්ණත්වයේත් එක්ක අපේ සෞඛ්‍ය ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් සෞඛ්‍ය ලෙඩ වුණොත් අපිට දිනදා තියෙන වැඩ ටික කරගන්න බැරි වෙනවා. මේ හැමදේම එක්ක අපි පොඩ්ඩක් හරි ආපස්සට යනවා නේද? ඉතින් කොහොම හරි අපි උත්සාහ කරන්න ඕනේ මේ තියෙන තත්ත්වෙන් ආපහු ගොඩ එන්න. දැන් මේ දවස්වල තියෙන උෂ්ණත්වයත් එක්කම කාලගුණ තත්ත්වයත් නිසාම බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් සහ ඒ වගේ අපි ආරක්ෂා වෙන්න ඕනේ කොහොමද කියලා කොළඹ ජාතික රෝහල් කායික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳව ඕන් සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් ගොඩක් වෙලාවට ඔයා දන්නවනේ මිනිස්සුෝ කියලා කියන්නේ චලතාපීයනේ. චලතාපී කියලා කියන්නේ ඔයා දන්නවද මොකද්ද කියලා? පොඩක් හිතලා බලන්නවා මොකද හිතයි. ඔයා මොකද්ද දන්නේ කියලා චලතාපී කියලා කියන්නේ කියලා. දැන් ගොඩක් වෙලාවට චලතාපී කියලා කියන්නේ දැන් අපි සත් මිනිස්කුන් කියන්නේ පොඩි සත්ත්ව කොට්ටාසයක්නේ. එතකොට අපිට පරිසරයේ තියෙන උෂ්ණත්වය කොහොම වුණත් අපේ ශාරීරියේ උෂ්ණත්වය වෙනස් කරගන්න අපිට බැරි වෙනවනේ. අර සතුන් පරිසරයට අවශ්‍ය විදිහට හුරු වුණාට මිනිසුන්ට එහෙම අවශ්‍ය හැකියාවක් නැහැ නේද? දැන් පරිසරයේ උෂ්ණත්වය කෙසේවත් අපේ ශාරීරියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.6ක් පමණ ස්ථිර මට්ටමකනේ තියෙන අපේ තියෙන ඇඟේ තියෙන උෂ්ණත්වය. ඒ වගේම තමයි අපේ මොළයේ තියෙන හයිපොතලමස්. ඒ කියන්නේ දැන් අපි මේ කියන කොටස මගින් තමයි අපිව නිරන්තරයෙන් අපිව කටයුතු කරන්න උදව් කරන්නේ. දැන් උරගින්මගේ සතුන්ට පරිසරයේ තියෙන උෂ්ණත්වයට වෙනස් කරගන්න පුළුවන් වුණත් මනුස්සයන්ට මෙහෙම කරන්න හැකියාවක් නැහැ. ඉතින් ආ දන්නවද දැන් මේ අධික තාපය නිසාම අපි හිතන්නේ නැති විදිහට අපිට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානවල තියෙන දත්වලට අනුව මේ සමහර අවුරුදු වල දැන් මේ තියෙන උෂ්ණත්වය වෙනස්කම් එක්ක පුද්ගලයන් 175,000ක් විතර මිය යනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. සාමාන්‍ය සීතල කාලගුණය නිසා ඇතිවන රෝගී තත්ත්වයට වඩා මේ උෂ්ණත්වය නිසා ඇතිවන සංකූලතා එක්ක මරණ අනුපාතය වැඩි වෙලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් අපි හිතුවේ නැතුණාට මේ උෂ්ණත්වය නිසා වයසට ගිය අය වෙන්න පුළුවන්, මෙහෙම නැත්නම් රෝගී වලින් පෙළෙන අය වෙන්න පුළුවන්. ඒවත් එක්ක ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය තව ටිකක් නරක ඇතට හැරෙනවා කියලා තමයි තියෙන්නේ. දන්නවද දැන් මේ උෂ්ණත්වයේත් එක්ක ඔයාගේ මස් පිඩු පෙරලෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් මේ අගෝස්තු මාසයේ කියන්නේ සරුංගල් යවන කාලේ. එතකොට ඔය තද අවුව තියෙන වෙලාවට පුංචි දරුවෝ හැම එළියට යවන්න එපානේ. වඩා කව්ව අඩු වුණාම එහෙම යවන්න බලන්න. නැත්තම් මේ තියෙන සාමාන්‍ය තත්යකට වඩා වෙනස් තත්යක් නෙමෙයි තියෙන්නේ. ඒවත් එක්ක අපි ගැන බලාගන්න, අපේ සෞඛ්‍ය ගැන අපි බලාගන්න ඕනේ. ඉතින් ඒ ගැනත් ඔයාලට මතක් කරනවා මම අහගෙන ඉන්න ගම. අපි අමුද බලන්න චැට් එක පැත්තට උඹ දවස්සක යන්න බැරි වුණා. කවුද ඉන්නේ කියලා බලන්න යන්න ඕනේ. ඔයත් එන්න ඉක්මනට මේ පැත්ත ජොයි FM 93.5 93.7 මම අහගෙන ඉන්න ගමන්. ඔමලින්ම මැසේජ් එකක් මට දාලා තියෙන වෛජි අනුර පුස්සල්ලාව. ඔයාව එකතු කර ගන්නම් ඊළඟ සෙන්දුවට. ආයුබෝවන් මඩපත් ලක්ෂ්මන් ඔයාට, තමරා නිෂානි ඉන්නවා, චේතනා පුංචි පුතා භාග්‍ය ඉන්නවා, අවෝර් එක්කම භාග්‍ය අවිෂ්ක සේරු අවිල කෙඩිය සමරසිංහවත් එකතු කරගන්න කියලා දෙනවා සින්දුවක් ගහන්න. ගුඩ් මෝර්නින් නංගි, ලස්සන දවසක් වේවා කියලා තිනවා. අදත් අපි ලස්සන සින්දු අහන්න ඉන්නවා කියලා තමයි තියෙන්නේ. දූල දින වෙත්සදී අමන්දී මහත්තයා ඉන්නවා, හෙමන්ත සිල්වා අම්මා, ඒ වගේම අයියා තිලකසිරි, සුදු අක්කා මනෝහරි ප්‍රනාන්දු, අනෝමක්ක ඉන්නවා, ප්‍රභානංගී ගාමිණී අයියා, මැණිකේ තමයි දොඩම් ගස්ලන්ද ඉඳලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. මැණිකෝ ආවත් එකතු කරගන්න හරි මාදරෙන්. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා අපි එකතු කරගන්න ලස්සන සින්දුවකට. පඹුරේ ඉඳන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ ඩිලාන් උදයන්ග. ඊට පස්සේ අරින් තින චාමර මදුරංග. ඒ දෙන්නගෙන් කවුද දෙන්නට මැසේජ් එක යුවේ කියලා කියන්න බලන්න. ගුඩ් මෝර්නින් සබෝ දැසලා කියලා තියෙනවා.
සරච්චන්ද ඩාය සෝව එකතු කරගන්නම්. අපි ලස්සන සින්දුවක් රෙඩි කරන් ඉන්නවා අහන්න. අහන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. ඔයා කිරියක්ෂිත නිෂ්පාදනයක් මිලදී ගන්නකොට පැල්වත්ත යෝගට්, පැල්වත්ත බටර්, පැල්වත්ත අයිස්ක්‍රීම්, එම නැත්නම් පැල්වත්ත දියර කිරි මේ ඕන දෙයක් මිලදී ගන්නකොට හොඳම විශ්වාසවත් වෙළඳ නාමයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඔයා බය නැතුව පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්කම ඔයා ගන්න කිරියක්ෂිත නිෂ්පාදන මිලදී අරගෙන බලන්න. එවගේම තන නිධානය ලතරේ පදගෙන ඔයාලට මතක් කරන්න ඕනේ, ආට කෝටිපතියෙක් විශ්ලක්ෂපතියෙක් වගේම සන්ඩේ බෝනස් වස්සනවට හිමිකම් කියන අවස්ථාව හදලා දීලා තියෙනවා. කවුද? ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයා ධන නිධානය ලොතරේ පත්‍රය අරගෙන බලන්න. පොංචි රුපියල් 40ක් විතරයි වෙන්නේ.

0: කහඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 10 විනාඩි 42
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
5: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhanda Heartbeat

හඩ්වීට් අහගෙන ඉන්න ගමන් මෙවෙලාවේ එක දිගටම වැඩටික කරගෙන කරගෙන යනවද? නිමාරු දවස් දෙකකුත් තිබ්බා. ඉතින් නිමාරු දවස් දෙකෙන් පස්සේ අර තීරණ වැඩටික ඉතින් පඩක් වැඩි වෙනවනේ සඳුදා කියනකොට. ඉතින් අලුත් දවසක් පටන් ගන්න තියෙන අලුත් සතියක් පටන් ගන්න තියෙන්නේ. හැබැයි ඔයාට තේරුණාද අගෝස්තු මාසේ 24 වෙනිදායි කියන්නේ දවස් 24ක්ම ගෙවිලා ගිහිල්ලා ඉවරයිනේ. මේ මාසේ ඉවර වෙන්නත් ඔන්න වෙන්න තියෙන්නේ. ඉතින් සමහරක් විට අගෝස්තු මාසේ මුලදී හිතපු වැඩ ටික ආගේ ජීවිතේ මොනරි ප්ලෑන්ස් තිබුණා ඒ ටික ඉවර කරගත්තද? එහෙම නැත්නම් හිතුවට වඩා වැඩ ටික චුට්ටක් පහ වුණා. එහෙම වෙන්න බලුවන් නේද? අපි හිතන්නේ නැති වේගෙන් කාලේ හරි ඉක්මනට ගෙවිලා යනවනේ නේද? හරි. අපි අමුද බලන්න කොහෙටද? එන්නේ යන්නේ මාර්ථික බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට. මේ වෙලාවේ කවුදම වහගෙන ඉන්නේ කියලා බලන්න යන්න තමයි මේ හදන්නේ. ගෙනගත්තේ තැපල් කාර්යාලයේ මේ වෙලාවේ සද්දරිම ලක්ෂණ දාගෙන ඉන්නවා කියලා තියෙනවා. උඩදෙනිය මහතේ වගේම චාන්දරී මිස් ඉන්නවම වහගෙන රිෆ්කා ඉන්නවා සංගීතා මෙහවෝම එකතු කරගන්න කියලා තියෙනවා. මංජල හේමන්ත තමයි මට මැසේජ් එකක් දාලා මේ ගැන කිව්වේ. ඔයාව එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. කොහොමද කියලා අහලා තියෙනවා. මම ගොඩාක් හොඳින් ඉන්නවා දිලිනි. ගුඩ් මෝර්නින් කියලා අහලා කියලා තියෙනවා. පරිස්සමින්ද කියලා අහලා තියෙනවා. මම පරිස්සමින් ඉන්නවා දිලිනි. ඔය කොහොමද? ඉතින් පරිස්සමින් ඉන්නවා නේද ඔයා? දිලිනි සින්දුව කියලා තියෙනවා. හුස්මක් තරමට අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. Hi, good morning. කවුද මේ අචින්ත ආව එකතු කරගන්නම්? ලස්සන සින්දුවක් අහන ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නවා. Good morning. මේ වෙලාවේ ආය වැඩ කරන තර යාළුවෝ ඔක්කොම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. අමදෝ ඉන්නවා, ගංගා ඉන්නවා, ප්‍රසංගේ, නයනා, රේනු, ඉනෝකා, කාන්ති විතරක් නෙමෙයි අපි හැමෝම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන. ටයිපින් එකේ චූටි වැරද්දක් වෙලා දෙන තාටිකෙන් මම ඒක කියනවා. දීපා තමයි මැසේජ් එක මට වෙලා තියෙන්නේ. දීපා ආවත් එකතු කරගෙන වැඩ කරන හැමෝම එකතු කරගෙන අපි ආව ලස්සන සින්දුවක්. අක්කේ කියලා තියෙනවා. කවුද මේ නලින්, චානු, දිනුෂ අපිව ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා දින වැඩ කරන ගමන් සද්දට මලක් අරගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. චානු තමයි මට මැසේජ් එකක් දැම්මේ. චානු ආව එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. Good morning, good morning කියලා තියෙනවා. කවුද මේ සුමනානි? කොහොමද මැනික ඔයාට කියලා අහලා තින. මං ගොඩාක් හොඳින් ඉන්නවා. පහුගිය දවස් ටිකේ ඉඳන් හැබෝව හිටියේ ගොඩාක් දුකින් ඕයි කැත්ත. ඉතින් විශාරද ආචාර්ය නන්දාමාලනී යන අපි අතරින් සමුගත්තා. ඉතින් එතුමියගේ ගීත විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ නේද? ඉතින් ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ. ඉතින් ඒකම සුමනමන දාලා තියෙන මැසේජ් එක ලස්සන ගීතයක් ඉල්ලලා නන්දාමාලනී මහත්මියගේ දින සින්දුව නම් මේ ටයිම් එකේ අපිට දෙන්න බැරි වෙනවා. එහෙම දේවලුත් තියෙනවානේ. තින්නේ රේඩියෝ එකක වැඩ කරනකොට අපිට සින්දුවක් කිව්ව ගමන් ඒ සින්දුව සමහරක් වෙලාවට අපිට හිතන්න වෙනවා ඒ සින්දුව මේ වෙලාවට ගැලපෙනවද කියලා. ඉතින් අපි බලමු ඒ සින්දුව දෙන්නවා. ඒ වගේම ඊළඟට මම යන්න හිතුවා කොහෙටද? අනුරාධපුරේ පැත්තට යන්නත් ඕනේ. අනුෂා මම වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මාතර පැත්තට ගිහිල්ලා එන ඉක්මනට මාතරෙන් ඉන්නවා චන්දි. ඔයාවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. සින්දුව අහනකොට අර පොඩි බඩගින්නකේ මාවත් මොකද කරන්නේ? කන්න මොන හරි නැතුව බොන්න මොන හරි තිබ්බොත් එහෙනම් පැල්වත් ඩ්‍රින්කින් යෝගට් ටිකක් අරගෙන බලන්න. චොක්ලට් රසට, ස්ට්‍රෝබෙරි රසට, වැනිලා රසට මේ ඕන රසයකට වඩ ගන්න පුළුවන්. අගේ කැමැත්ත අනුව රසට ගුණට උකුවට එනවනම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි. අපි හමුද ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ රොන් පොදක් වෙන්න. ඒ සින්දුව හලවික් මිනිට මේ පැත්තට එමු. 10:47

0: Golden Voice ලංගදීීම සතියේ දිනවල දහවල් එකට ලක්කාඩි කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොමදීඒල්
0: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

FM 93.7 Lakhana Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ

දහය විනාඩි 53 ඒ කියන්නේ අපිට 11 පැයට යන්න ළඟ. ඊට පස්සේ අපි ඔයයි මම හම්බ වෙන්නේ නිවුස් එක අහලා 11 පැයේදී. යන කලින් එකතු කරගන්න ඕනි. කවුද මේ කෑගල්ල පැත්තට යන තමයි හදන්නේ කෑගල්ල ඉඹුල් ගස්තනියෙන්. නිරු මැසේජ් එකක් දැහලා දෙනවා. ඔයාගේ ෂොප් එකේ ඉඳන් මම අහගෙන ඉන්නවා කියලා එකතු කරගන්න ඕනි නිරු. එවගේම සුබ දවසක් වේවා. හොරණින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වරකා ගොඩින් රේණුකා එවගේම මගේ දුව අද එක්සෑම් A-level එක්සෑම් ලියනවා. යාට සුබ පතනවා කියලා තියෙනවා. ඉතින් අපි සුබ පතනවා. ඉතින් හොඳට එක්සෑම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ විශ්වවිද්‍යාලයේ සේ උසස් අධ්‍යාපන සේන. ඒ හැමදේම එකම විදිහට හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ලස්සන සින්දුක දෙන්න මම අහගෙන ඉන්න ගමන් අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. මහරගමින් නලින්ද ඉන්නවා මම අහගෙන, සමනලී නදු ඒ වගේම මල්කිත් ඉන්නවා. ඒ හැමෝම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ගවර්මන්ට් එකක් පැත්තට යන තමයි හදන්නේ. ගවර්මන්ට් එකක කොච්චර වැඩ තිබ්බත් මම අහගෙන ඉන්නවනේ නේද? ලස්සන සින්දුවක් අහගෙන ඉන්නකම ටාගට් ටික කවර් කරගන්න පුළුවන්. එහෙම නේද? කඩින්නේ කියේ ඉන්නවා සෙට් එකක්ම. කඩින්නේ කියේ නිර්මලී ඒ වගේම නිරෝෂා අක්කව එකතු කරගන්න කියලා තියෙනවා. බැකින් ලයින් එකේ ඉන්න තත්සරණි ඉසුරි බෝලෙවත් ආදරයෙන් එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන අපි ආමුද වැඩ කරන ගමන් බාලෝ මහන්සිය නැති වෙන්න ලස්සන සින්දුවක් අහන්න සාදේ වැඩි කරගෙන අහන්න මේ හાર્ට් බීට්.

0: Lakhanda Radio ITN
1: Vilav Peravari Kulahai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි ධනරිත හනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘති සංස්කරණය මනෝජ කොඩ විතාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් ගුමනින්වත් ගුටුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි ඉබන් වෙන.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: SLS ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙසේ දූ පානීය ජල බෝතල් 8500කට ආසන්න තුගයක් සොයාගත් බව පාරිභෝගික අධිකාරිය පවසනවා. ඒ අවිසාවිල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ අදාළ පානීය ජල බෝතල් රුවන්වැල්ල ප්‍රදේශයේ නිෂ්පාදනාගාරයක අසුරා අනතුරු අවිසාවිල්ල ප්‍රදේශයේ පිහිටි ස්ථානයක ගබඩා කර තිබූ බවයි. විවිධ ප්‍රමාණවලින් යුත් ජල බෝතල්වල ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය සහ සහතික අංක 894 ලෙස සඳහන් කර තිබූ බවයි. පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවයි. ව්‍යාජ ප්‍රමිති ලාංඡන සහිත හෝ සැක සහිත භාණ්ඩ පිළිබඳ 1977 ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. හෝමු සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ප්‍රතිපාදන සැලසෙන පනත් කෙටුම් පතක් ඉරාන පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා. ඒ අනුව හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන විදේශ නෞකාවලට ඉරානයේ විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ගාස්තු අය කිරීමට හැකියාව ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසමයි මෙම පනත අනුමත කර තිබෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ
1: ලකන හගෙනින්ද වෙලාව 11 විනාඩි 4යි.
2: මේ පැය මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
3: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: ඔබට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
1: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: ඔබ මට සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

පහර ලංකාවටම ලක්න පෙරනෝවරු හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

හඩ් විට හගෙන ඉන්න ගමන් ඉතිවාගේ මේ අලුත් පැයක් තමයි මේ පටන් අරගෙන තියෙන දෙවැනි පැය හඩ් විට එකේ. ඉතින් මේ විදිහට 11 වේ පටන් ගන්නකොට ලස්සන සින්දුව කහලව නිවුස් අහලා ඔයා හොම්මම හිටියා නේද මං කිව්වෙන් චුට්ටක් වෙලා හොම ඉන්න කියලා. ඉතින් අපිට පුළුවන් නවල් එක වෙනකන් මේ විදිහටම ලස්සන සින්දුව අහන්න ඔයාටයි මටයි ආ කැමති කෙනෙක් එකට කරගෙන. ඉතින් මේ වෙලාවේ වැඩ කරන ගමන් ඔයාට පොංචි හරි මහන්සියක් දැනුනොත් ඉක්මනට මේ පැත්තට එන්න. FM 93.5 93.7 මම හගෙන ඉන්න ගමන් ආඩ පුළුවන් ලස්සන සින්දුවක් තිල්ල ගන්න. ඒ තමයි 0.7 0.3 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7
මැසැජ් එකක් එවන්නත් අපි ෆෝන් එක අතර ගන්න ඕනෙන්නේ.

ෆෝන් එක අපි අතර දෙනවන සින්දුවක් දාලා. ඉතින් ඒ බබා දන්නෙත් නෑ කොහොම හරි කෑම ටික කාගෙන යනවා. තිබ්බේ මොනාද කියලා දන්නෙත් නෑ කොහොම හරි කෑම ටික නම් කාලා. අර ඉස්සර නම් ගෙවල් වල බත් පිඟාන අරගෙන පස්සෙන් දුවන්න ඕනනේ. දැන් ඉතින් ඉන්න පොඩොන්ට එහෙම නෑ. පොඩො ටික තාක්ෂණෙත් එක්ක දිනු වෙලා ඉන්නේ. අම්මා ෆෝන් එක දාලා දෙනවා. ඊට පස්සේ අම්මට තියෙන බත් ටික කවාගෙන කවාගෙන යන්න හරියට මැෂින් එකකට වගේනේ. වඩා හිතලා බලන්න ඔයාගේ ගෙදරත් මේ වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. එන වහාම නවත්ත ගන්න වෙනවා. ඔයා දන්නවද දැන් අපි හිතන්නේ නැති විදිහට අපේ පහසුවට අපි මේ දේවල් කළාට අන්තිමට අපි හිතන්නේ නැති විදිහට අපිට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ගෙදර ඉන්න පුංචි පොඩ්ඩෙක් වෙන්න පුළුවන්. ඒ එයා දන්නේ නැහැනේ. ඉතින් ගෙදර ඉන්න වැඩිහිටියට ලොකු වගකීමක් තියෙනවා. මේ දේ දැන දැනම අපි ඒ වලට වැටෙනවද නැත්නම් ඒ වලෙන් ගොඩ එනවද කියලා හිතන්න නේද? දන්නු දැන් ඩිජිටල් තාක්ෂණයේ මේ වර්ධනයත් එක්කම දෛනික ජීවන රටාව වෙනස් වෙලා තියෙනවනේ. ඒ වගේම අපේ හැසිරීම්, අපි කතා බහ කරන දේ වුණත් සමහරක් පිට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේ හැමදේම එක ඩිජිටල් තාක්ෂණෙත් එක්ක අපි මුහු වුණාම ඒක අතුරු ප්‍රතිඵලයක් විදිහට ඩිජිටල් යුගයේ රෝග ඇති වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් සඳහන් කරලා තියෙනවා. එයා දන්නවනේ වයස් බෙදයක් නැතුව ලොකු පොඩි හැමෝටම මේ තාක්ෂණික ආතතිය, ඒ වගේම මේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන හිටියහම ඒ තිරයට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපි ෆෝන් එක බලලා බලලා නින්දට ගියාට පස්සේ අපිට සුවදායි නින්දක් ලැබෙන්නේ නැහැ. දන්නව නේද ඒක? එක පාරට ගැස්සිලා හැරෙන්න පුළුවන්. සමහර විට ෆෝන් එකේ දැකපු දෙයක් වට නිින්ද දිපේ එන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් එක්ක ආර සුවදායි නිින්දක් නොලැබෙන්න පුළුවන් කියලාත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි වාගේ හැසිරීම් වල අක්‍රමිතා වගේම දෛනික ජීවන රටාව වගේ රිදම් එක වෙනස් වෙන්න පුළුවන්. ජීවන රටාව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන මේක මහ දෙයක් නෙමෙයි කියලා ඔයා හිතන්නේ නැති විදිහට ටික ටික තමයි වාගේ ජීවිතයේ ජීවන රටාව වෙනස් වෙන්නේ. වෛද්‍යවරුන් කියනවා මේ අපි ෆෝන් එකක් බලද්දී අපිට නිල් පාට ආලෝකයක් නෙන්නේ. එතකොට ඇස් දෙකට මහන්සියක් නැතුව ඕන වෙලාවක ෆෝන් එක එක දිගට ඒ තිරය දිහා බලාගෙන ඉන්න විදිහට තමයි අර පොංචි ට්‍රික් එකක් කියලා කියන්නේ. අන්න එහෙම තමයි මේක හදලා තියෙන්නේ. මේ නිල් පාට ආලෝකය නිසා මෙලටොයින් කියන හෝමෝනය දැන් ශ්‍රාවය කරන එක අඩු වෙනවා. මානසික තෙහෙට්ටු බව, දිගු කාලීන අනුවේගී ස්නායු පද්ධතියේ වෙනස්කම්, ඒ වගේම මේ දේවල් නිසාම ඔයා අධික ලෙස මහන්සියට පත් වෙන ඔයා දන්නේම නැතුව. දැන් ජංගම දුරකථන, පරිගණක, ටැබ්ලට්, එහෙම නැත්නම් රූපවාහිනී තිර මෙවා දිහා දිග වේලාවක බලන් ඉන්නකොට ගෑස් දිග වෙහස වෙනවා, වියලි වෙනවා. ඒ විතරක් නෙමේ දැවිල්ල රතු වීම, බොඳ වීම, ඒ විතරක්ම නෙවෙයි හිසරදේ කියලා දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා හිතලා බලන්නවත් මේ ගොඩේ ඉන්න කෙනෙක්ද කියලා. එහෙම නැත්නම් ගෙදර ඉන්න පුංචි පොඩ්ඩා වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. දන්නවද අපිට මේක වෙනස් කරගන්න පුංචි වැඩක් තියෙනවා. සමහරක් විට ෆෝන් එක දිහා බල්ල බල්ල ඉන්නාට පස්සේ ඇස් පේන්නේ නැහැ වගේ කියලාත් අපිට හිතෙන්න පුළුවන් නේද? දැන් මේ සෞඛ්‍ය පුරුදු වලට දැන් අපිට පුළුවන් මේක පුංචා පොඩ්ඩක් විතර වෙනස් කරගන්න. ඉතින් මේ තියෙන පුරුද්ද වෙනස් කරගන්න ඔයාට පුළුවන් නම් මිනිත්තු 20ක් විතර, අඩි 20ක් විතර දුරින් තියෙන වස්තුවක් දිහාවට තප්පර 20ක් විතර බලාගෙන ඉන්න. ඉතින් තප්පර 20 මේ නීතිය අනුගමනය කරොත් ආචාර ඇස් දෙකට තියෙන ප්‍රශ්න ටික චුට්ටක් අඩු කරගන්න පුළුවන් කියලා තෝන් මතක් කරතුමා. එහෙම නැත්නම් අඳුරු කාමරයක එක දිගටම මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කරන එක නිතරම මහන්සි කරවීම සුවබර නින්දක් ලබා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ පුංචි ට්‍රික් ටිකක් අනුගමනය කරන අර තප්පර 20ක් ඔයාට ආට වඩා අඩි 20ක් විතර දොරින් තියෙන වස්තුවක් දිහා බලාගෙන ඉඳලා ඔයාට මේක පොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පොඩ්ඩකුත් හිතලා බලන්නවත් මේ ගොඩේ ඉන්න කෙනෙක්ද කියලා. අපි ඇස් ගැන කතා කරානේ. දැන් ඔයාට ඇසේ සුදැවිල්ලද වගේ දෙන්නේ. ඇසේ සුදැවිල්ල තියෙන කෙනෙක් නම් ඔයාට යන්නත් පුළුවන් හොඳම තැනක් තියෙන සැත්කමක් කරගන්න. ඒ තමයි ලේස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගාවට හරි යන්න පුළුවන්. ඉතින් ගිහට පස්සේ ඔයා දන්නවද ඇසේ සුදි වත් කරගන්න දියවැඩිය සායනය, ග්ලූකෝමා සායනය, ලොමාක්ෂි සායනය මේ හැමදේම එකම තැනින් කරගන්න පුළුවන්. නොම්බර 71 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්තු බත්තරු මුල්ල මේ කියන ලිපිනයට යන්න පුළුවන්. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න 0070 64 78 478 0112 78 58 58 ලෑන්ලයින් එක තියෙනවා 0112 78 58 58 මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන ඔයාගේ ඇසේ සුදිවත් කරගන්න, අක්ෂි පරීක්ෂා කරගන්න, ඇස් කන ලබා ගන්න, ළමා අක්ෂි සායන මේ හැම දෙයකටම අවස්ථාවක් තියෙනවා. එතමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක.

0: ratata vaga kiyana radio
1: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම Keel Super ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus කිනුමා
6: 10ට වෙනසක් 18ක පෙරලියක් ලඟදීම

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්.
1: සින්දු හනගම නැටුවද මට හිතනවා හැම දෙයක් සිද්ධ වෙන්නේ නැති කියලා. එහෙම නේද නිරෝෂ? සින්දු හනගම ගෙදර කිව්වා ඉන්න මේ වෙලාවේ නටන ගමන් තමයි වැඩිටික කරන්න කියලා කිව්වා. ඉතින් කවක් නෑ, මාව හගෙන ඉන්නකම ඉතින් 15 මාසෙ තනිකමෝ මේ හැමදේම නැති වෙනවාට හાર્ට් බීට් හගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකම්. ඉතින් මේ වගේ ලස්සන සින්දු ආඩත් ඔයාගේ නමින් මිල්ල ගන්න ඕනේ නම්, එහෙම නැත්නම් ආගේ නම රටට වැහෙන්න කියන්න ඕනේ කියලා හිතනවා නම් ඉක්මනට මේ පැත්තට එන්න. FM 93.5 මවාහගෙන ඉන්න ගමන් ලස්සන සිංදු අහන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන්නම්, 0603 93.5 93.7 මේකේ ෆෝන් නම්බරේ නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. හරි නේද? ලස්සන සිංදුවක් අහන්න මම එකතු කරගන්න ඔබ වෙලාවේ ජයම මොයාව වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න ඕනි. කොට්ටාවෙන් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ලොකු බොස් ඉන්නවා, උපුල් පොඩි බොස් වරුණ ඉන්නවා, ලක්ෂ්මී මිස් මදුසංකේ වගේම ජගත් ඉන්නවා. මම ජයමාම කියලා දාලා තියෙනවා. මට ඉතින් ජයමාම කියලා කියන හරිය ආදරණීය කෙනෙක් වෙන්න ඕනි. මං හරි ඇති නේද? නුවරින් සංජීව ඔයාවත් එකතු කරගන්න ඕනේ මේ ඊළඟ සින්දු අහන්න. අපි හැමදාම ඇහුවත් මැසේජ් එකක් දාන්න වෙලාවක් නැති වුණායි මොකද? අපිත් අද ලස්සන සින්දුවකට එකතු කරගන්න බැලුවත්ෙන් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. යා වැඩ කරන නම කියන්න විදිහක් නෑ. ඉතින් වැඩ කරන හැමෝම එකතු වැඩ කරන තැන ෂොප් එකේ හැමෝම එකතු කරගන්න. රංග ඉන්නවා, රංගන, ඒ වගේම නාලි ඉන්න, සුදත් ලහිරු ඉන්නවා, ධර්මය ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අපි හැමෝම ලස්සන සින්දුවක් නේ. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා, වෙරි ගුඩ් මෝර්නින් වෙන්න ඕනේ ඔයාට. අනෝමා ඉන්නවා, ඒ වගේම මේ ගම්මන්ට වැඩ කරන ලතු නෙමෙයි මතු. ඊළඟ නම කියන්න කලින් මම ඒක දෙකම සම්බන්ධ කරලා එක නමක් හැදුවා. අනෝම ඉන්නවා, මදු, ලතා, සිසිර, අයියා ඉන්නවා, ප්‍රියන්ත, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ. මහත්තයා රංජිත් කියද උපන්දිනී. අනෝම, ඉතින් ඔයාගේ හස්බන්ඩ් සුබම සුබ වන්දනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකෙන්. ඔය හිටියා වගේම නිදුක් නිරෝගී විදිහටම ඉන්න හම්බ වෙන්න ඕනේ. හાર્ට් බීට් අපිට සින්දුවක් දෙන්නවා කියලා තීරමා. යාගේ ෂොප්පිකේ මේ වෙලාවේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සද්දරිම ලක්කන හගෙන ඉන්න ඕනේද? සමන්තා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය විදියටම අපි වහගෙන ඉන්නවා. හයි, ගුඩ් මෝර්නින් අක්කී, අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඇයි බැරි? පුළුවන්. පුංචි අම්මගේ 59 වෙනි උපන්දිනය කියලා තියෙනවා. පුංචිගේ නම ශාන්ති. පුංචි ශාන්ති වෙන්න ඕනි නම. ශාන්ති පුංචිට සුබම සුබපන්දනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකේ අපිත්. ඔය විදිහටම අපි වහගෙන ඉන්න අචින්ත ආරේත මට මැසේජ් එක දැම්මේ. අම්මා ඉන්නවා, සිරියාවති, ඒ වගේම ශක්ති බබා, ඩයස් ඉන්නවා, අක්කා චලේනි මහත්තයා, මේනකෝ මහත්තයා, ඒ වගේම මේනක අක්කගේ බබාලා දෙනවා එකතු කරගන්න කියලා තියෙනවා. ඒ හැමෝම එකතු කරගෙන අපි හැමෝම ලස්සුණු සින්දුවක්. ඉතින් කලින් හලවුත පැට්‍රික් කාම එකතු කරගන්න ඕනි. ඇන් සහනිනවා, ෂනෙල් විතරක් මුනි, මේ රශ්මි දුව, ලෙලි, මොනිස්ටා දුව, මේ හැමෝම එකතු කරගමු කියලා තියෙනවා. සින්දුවක් අහන්න, සින්දු අහන්න කලින් ඔවට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ විශ්වාසවන්ත වෙළඳ නාමයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඔයා මොන හරි ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්න හොය හොය හිටියනම් හොඳ නමක්. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන. ඔයාට පැල්වත්ත යෝගට්, බටර්, අයිස්ක්‍රීම් මේ ඕන දෙයක් ක්‍රියාශීල නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් පැල්වත්ත නිෂ්පාදන එකත් එක්ක එකතු වුණොත්. මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට නටන්න ලැස්ස වෙන්න. 11:38

0: රටට වග කියන රේඩියෝ
1: ලකන හගනින්ද වෙලාව එකළහයි විනාඩි 43යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: මං කිරිල්ලයක්. ඔයත් කිරිල්ලයක්ද? නිරෝෂා විරාජිනිගේ ලස්සන සින්දුවක් කාලා තමයි අපි මේ පැත්තට ආවේ. ඒ සින්දුව මං හිතන්නේ කොයි කාලෙටත් හරි හැටියට ගැලපෙනවා නේද? ඒක නිසා නෝ මෙහෙම දෙයක් කියලා තියෙන කොහොමද ಅದ දන්නවද? මැසේජ් එකක් වර දාලා තියෙනවා සුබ දවසක් වේවායි කියලා. දැනනේ එකකින් හොරෝ හොන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කාලෙට තාලෙට අහන්න නියම සින්දු දෙන්නේ ලක්කන්නේ කියලා. කොහොම සෝදේ අපිට අභිවහගෙන ඉන්නවට ඉන්න අසන සින්දුකට ආව එකතු කරගන්නම්. ඉඳුව ඉන්නවා සවීන ආච්චි අම්මා, ඒ වගේම දරණියගේ දමයන්ති අක්කා, ඒ වගේම පවුල හැමෝම ගම්පහ රතුපස් වලින් ජයලාල් අයියා ඉන්නවා, පුෂ්පා අක්කා ඇතුළු හැමෝම මේ වෙලාවේ ලක්කන්න අහන හැමෝමත් එකතු කරගන්න කියලා තින. ඉතින් අපි දාන මැසේජස් කියවන්නේ නැද්ද කියලා අහලා දෙනවා අන්තිමට. මං කියවනවා කවුරුත්ම මිස් කරන්නේ, හැමෝම එකතු කරගන්න සින්දුවක් අහන්න. හායි කියලා තියෙනවා මංචු. ඉතින් ආ හායි කියලා විතරයිද කියන්නේ? එහෙනම් මාත්වට හායි කියලා කියන්න. හැබැයි බායි කියන්නේ. ගුඩ් මෝර්නින් කියලා දෙනවා අනුෂා, ආව එකතු කරගන්නම්. අපිවත් සින්දුවකට එකතු කරගන්න හස්බන්ඩ් ඉන්නවා අමිල, දුව අමීෂා, රසික මාවනල්ලෙන් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ওই විදිහටම අපි වහගෙන ඉන්න දවල් එක වෙනකන්. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා හිංග්‍රාජ් ගොඩය ෆස් කැම්ප් එකේ ඉන්න දොමින්දයව ආදරෙන් එකතු කරගන්න. මේ ආදරෙන් මැසේජ් එක මට දාලා තියෙන්නේ දොරින් දිලිනි. සින්දුව කියලා තියෙනවා

තියෙක්වාගේ සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න අවස්ථාව හදලා දීලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඔයාලා ළඟ තියෙන රුපියල් 40 වියදම් කර, ඉතින් වෙන වෙන දේවල් වල සල්ලි වියදම් කරන්නේ නැතුව ආගේ ජීවිතේ හීනකා හීන වලට පාර කපන තර ජාතික ලොතරැයි මණ්ඩලෙන් අරන්ගෙන ධන නිධානයේ ලොතරැයි පත අරගෙන බලන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි යන හදාන්නේ හින්දි සින්දුවක් අහන්න. හින්දි සින්දුව අහලා අපි ආපහු දවල් නිවුස් එක අහලා තමයි ආපහු හම්බ වෙන්නේ. ඔය විදිහටම ඉන්න දවල් 12:30ට මං එනවා ඉක්මනට.

0: FM 93.7 Lakhana Radio ITN.
1: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: ඇවට හිනා වෙලි සිින්දුවහන්න ඒවී ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුවා
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එප

0: කරන්න ඕනමන සතිය දෙනකන දවල් එක ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැල්ලේ රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා
3: ප්‍රවෘත්ති සිරස්තල
4: අපරාධ රැසකට මුල්ලු ඩුබායිවලදී ඇල්ලූ බස් ලලිත් අද දිවයිනට බැකෝ සමන්ගේ මවට වෙඩි තැබුණු තවත් සැකකරුවෙක් දැලි වරාය නගරයේ ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු වෙයි ජනාධිපති ආරමුදලින් ලොතරැයි අලවි සහායකයන්ගේ දූදරුවන්ට ශිෂ්‍යත්ව එල්නිනෝවෙන් දිස්ත්‍රික් 7කට බලපෑම් හෝමුස් තරණය කරන නැව්වලින් මුදල් ආය කරන්න ඉරානය සැරසෙයි
3: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
4: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ ගොඩවිතාරණ ඩොබාහිදී අත්තරංගොඩගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ලලිත් කන්නන්ගරහෙවත් බස් ලලිත් නැමැතා අද මෙරටට රැගෙනෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. බස් ලලිත් ඩොබාහිදී අත්තරංගොඩ ගෙනුනේ පසුගිය ඔක්තෝබර් මාසයේදී. රවින්දු සංකද සිල්වාහෙවත් බූර්මූණා නැමැතා ලබා 2022 වසරේ හංවැල්ල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම 2023 වසරේ සැප්තැම්බර් 30වනදා හංවැල්ල නෙළුවත්තුඩුවේදී තවත් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම 2023 වසරේදී මන්නා රොෂාන් නැමැති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහුගේ මිත්‍රයෙකු ඝාතනය කිරීමේ අජ චෝදනා ඔහුට එල්ලව තිබෙනවා. ඊට අමතරව 2024 වසරේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ 2025 වසරේ අගෝස්තු 12වනදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි තබා ඝාතනය කිරීම මෙන්ම එම වසරේදීම ජූලි 6 වනදා කොටහැර පොඩ්ඩා සහ දෙමටගොඩ රුවන් යන සංවිධානාත්මක අපරාධකරුවන් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනාද බස් ලලිත් නැමැත්තාට එල්ලව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකුගෙන් ලබාගත් තොරතුරක් මතයි. පසුගිය 19වනදා ඉස්මද්‍රව්‍ය සමග අවුරුදු 21ක මෙද්දනිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු මෙද්දනිය පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පසුගිය 12වනදා බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ. එම සැකකරු ඊයේ වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහුගෙන් ලද තොරතුරක් මතයි බැකෝ සමන්ගේ මවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. තංගල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අරංගුඩ ගත් එම සැකකරුගේ වයස අවුරුදු 24ක්. ඔහුද මිද්දනිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු කර තිබෙනවා. වසර පහකදී තවත් බිලියන 4ක ආයෝජන ලබා ගැනීම රජයේ ඉලක්කයේ බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ. නියෝජමාත්‍රයා පෙන්වා දෙන්නේ නව බදු ප්‍රතිසංස්කරණ හමුවේ මෙවනිටත් වරාය නගරය තුළ ඇමරිකා ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු වී ඇති බවයි. එය අනුව ඉදිරි වසර පහ සඳහා ඇමරිකා ඩොලර් බිලියන 4.1ක ආයෝජන ලබා ගැනීම ඉලක්කය වී ඇති බවයි නියෝජමාත්‍රයා සඳහන් කළේ. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙවනිටත් දැවැන්ත නිවාස ව්‍යාපෘති දෙකක් නවීන හෝටලයක් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් යන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින බවද චතුරංග අබේසිංහ මහතා පවසනවා. පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු ආයෝජන සමුළුවේ ප්‍රධාන ආයෝජන අවස්ථාවක් ලෙසද වරාය නගරය හඳුන්වා දී තිබෙනවා. දැනට තහවුරු වී ඇති ආයෝජන අතර ලෝ ප්‍රමුඛ පෙළේ ආයෝජන කීපයක්ම පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. රට නව පරිවර්තනයකට ගෙන යමින් සියලු දෙනාට සමාන සහ සාධාරණ සමාජයක් ගොඩනැගීමේදී මහා සංගරුවෙන් ලැබෙන සහාය අගය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ ගම්පා ප්‍රදේශයේ පැති උත්සවයකට එක්වමින්.
0: වර්තමාන තරුණකාරී සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යකරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදටත් වඩා අද සමාජයට තදින්ම දැනෙමින් තිබෙනවා. එවැනි සමාජයක ගිහි ජනතාව පංචශීලයේ පිහිටුවමින් වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර අධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල වගකීමක් අප ස්වාමීන් වහන්සේට වෙත පැවරී තිබෙනවා. රටක් ලෙස අද අපි මුහුණ දෙන සංකීර්ණ ආර්ථික හා සමාජීය අභියෝග ජය ගැනීමට නම් මෙන්න මේ සදාචාරාත්මක පදනම මත පිහිටුණු ඉක්මනු නීතිගරුක සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. ගැටලු හමුවේ කෝප නොවීම, සංසුන්ව හා ප්‍රඥාවෙන් යුතුව තීරණ ගැනීමත්, ඉවසීම හා මධ්‍යස්ථභාවය පෙරදැරි කරගෙන ඉදිරියට යාමට මහසාගරාත්මී නිවැරදි මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. රට නව පරිවර්තනයකට ගෙන යමින් සියලු දෙනාට සමාන හා සාධාරණ සමාජයක් ගොඩනැගීමේදී ස්වාමීන් වහන්සේලාගෙන් ලැබෙන සහයෝගය අපි අගය කරනවා.
4: අග්‍රමාතවරිය මෙම අදහස් පල කළේ පූජ්‍ය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමින් වහන්සේට සද්ධර්ම කීර්ති ශ්‍රී අනෝමදස්සී ගෞරව නාමය සහිත සියනෑ හාපිටිගම් දෙකෝරලේ ප්‍රධාන අධිකරණ සංගනායක පදවිය පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින්. ගම්පහ බැන්ඩිය මුල්ල විද්‍යාසේකර පිරිවෙන් හා අස්කිරි පුරාණ ගල්ලෙන් විහාරය යන විහාරයන්හි විහාරාධිපති, ගම්පහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමින් වහන්සේට ශාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයයි මෙම පදවිය පිරිනැමුවේ. ඊට අදාළ සන්නස්පත්‍රයේ පිළිගැන්වීමේ උත්සවය පැවැතුනේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. ඒ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ මුලසුන දැරූ උත්සවයේදී ඉන්දානන්ද ස්වාමින් වහන්සේට අග්‍රාමාත්‍යවරියයි සන්නස්පත්‍රයේ පිළිගැන්වීම සිදු කළේ. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතායි විජිතපත පිරිනමනු ලැබුවේ. ජනාධිපති අරමුදල මගින් ලොතරැයි අලෙවි සහායකවරුන්ගේ දූදරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන උතුරුමැද පළාතෙන් ආරම්භ කෙරුණා. අනුරාධපුරයේ දීප ඇති ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයට එක්වෙමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ජනාධිපති අරමුදල වෙත අද ලැබෙන සෑම රුපියලකම ප්‍රතිලාභ සහන අවැසි ජනතාවට හිමිවන බවයි.
5: අපේ අමාත්‍යවරු පාර්ලිමේන්තුවේ ගේන අනපනත් ඉතාම ජනතා හිතකාමී අනපනත්. මොකද මේ අවසාන භාගයේදී මම අත්සන් කරා පනතකට මොකද පාර්ලිමේන්තුවේ ඔක්කොම කරත් අන්තිමේටම කථානායකතුමා අස්සන තිබ්බට පස්සේ තමයි කරටේ නීතියක් බවට පත් වෙන්නේ. මොකද ගිය අවුරුද්දේ 50 26ක් අපි සම්මත කරනවා. මේ අවුරුද්දේ 50 මේ වෙනකොට 50 16ක් සම්මත කරලා තියෙනවා. අන්තිමේටම සම්මත කරපු එක 50ක් තියෙනවා. මට හොඳට මතකයි මම ආදරෙන් සහිතව කැවැත්තෙන් ඒක රස්සම් කරේ. ඒ 50 තමයි මුදල් විසුද්ධිකරණේ 50. යම් කිසි පුද්ගලයෙක් මුදල් හොයාගත්තා නම් ඒ මුදල හෙව්වේ කෙසේද කියලා කියන්න බැරි නම් ඒ මුදල් රාජසන්තක දේපොළ රාජසන්තක වෙනවා විතරක් නෙවෙයි ඌට විරුද්ධව නීති ක්‍රියා මාර්ගත් ගන්නවා.
4: අමාත්‍ය සුසිල් රණසිංහ මහතාද අදහස් පළ කළා.
6: අපි රජයක් විදියට සිහිනයක් දකිනවා අපේ රටේ දරුවෝ ඉදිරි අනාගතයේදී මේ එළඹෙන අවුරුදු 2-3 ඇතුළත අපේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය කියන මාවතේම තමයි විභාග පාදක ශාස්ත්‍රීය අධ්‍යාපනය කියන එකට එහා ගියපු මාවත් ගොඩක් තියෙනවා. ඒ මාවත් වලින් එළියට එන්න අපේ දරුවන්ට අවස්ථාව හදලා දෙන්න ඕන කියලා අපි හිතනවා. විශේෂයෙන්ම ගම්වල දරුවන්ට ගමෙන් එළියට එන්න ලෝකේ දකින්න ලෝකයට පය තියන්න ගියපුවාම අත්වැලක් ඕනි. ඒ නිසා මේ අද ශිෂ්‍යත්ව ලැබන දරුවන්ට දැන් අත්වැලක් තිබෙනවා. ඒ අත්වැල ඔස්සේ ඔවුන්ට ඉස්සරහට එන්න මාවතක් හැදිලා තියෙනවා.
4: එල්නිනෝ තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික් ඝාතකයට බලපෑම් එල්ල කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් පවුල් 25,628කට අයත් පුද්ගලින් 81,865 දෙනෙකුට බලපෑම් එල්ලව ඇති බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. පේඩාවට පත්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 20කට පානීය ජලය බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. එල්නිනෝ තත්ත්වය හමුවේ මොනරාගල දිස්ත්‍රික්කයේද එල්ලව ඇති දැඩි බලපෑමක්. එම දිස්ත්‍රික්කයේ පවුල් 10,264කට අයත් පුද්ගලින් 33,023 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීම සිදු කෙරෙනවා. එමෙන්ම මඩකලපුව සාම්පාර දිස්ත්‍රික්කවලද බොහෝ ප්‍රදේශවලට ජලය බෙදා හැරීම ආරම්භ කිරීමටයි පියවරගෙන ඇති බව ආපදා සහ සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගේ ධනසූරිය මහතා ප්‍රකාශ කළේ.
7: මේ වෙද්දී දිවෙන්නට බලපා තියෙන වියලි කාරුණ තත්ත්වයේ හේතුවෙන් අපට වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලං කොට්ටාස 22ක පවුල් 25563ක පුද්ගලයන් 81605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙද්දී දිස්ත්‍රික්ක 7ක ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාංගල දිස්ත්‍රික්කයේ නැහි ප්‍රාදේශීය ලිකම් කොට්ටාස 7ක පවුල් 10264ක පුද්ගලයන් 33023 කුත් ඒ වගේම දෙවැනියට වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මඩකලපොළ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලිකම් කොට්ටාස 8ක පවුල් 9547ක පුද්ගලයන් 28523ක් ඒ වගේම අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලිකම් කොට්ටාස 2ක පවුල් 2804ක පුද්ගලයන් 8783ක් ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කෙත් ප්‍රාදේශීය ලිකම් කොට්ටාස 2කින් අපට වාර්තා වෙනවා පවුල් 2059ක පුද්ගලයන් 7876ක් මේ ආකාරයට පිටමතරව හම්බන්තොට රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලනොත් අපට මේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලු සම්බන්ධයෙන් වාර්තා වෙනවා. ඒ අනුව මෙම සියලුම පවුල් සඳහා ජාතික ආපදා සාමාජික මධ්‍යස්ථාන අධීක්ෂණ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේදී ආරම්භ කරලා තියෙනවා. ජලය බෙදා හැරුණු ලැබී දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ ප්‍රතිස්පර්ධය අපි ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා.
4: විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ මෙන්ම පානීය ජල සැපයීම සඳහා භාවිත කෙරෙන ජල මූලාශ්‍රවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහවැලි අධිකාරී ජල කළමනාකාර අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැහැදිලි කළා.
8: මේ යල කන්නේ අපි එලිනෝ තත්ත්වයක් යටතේ සිටියත් හොඳ වතුර තත්ත්වයක් මේ යල කන්නේ වෙනකොට දැනට පවතිනවා. ඒකට හේතුව තමයි නැත්තම් යල මහා කන්න දෙක පටන් ගන්න ඉස්සෙල්ලා ගන්නෝරේ තිබෙන කන්න රැස්වීම සඳහා අපේ සැලසුම් සකස් කරන විට මෙන්න මේ රේන්ෆෝල් මේ වර්ෂාපතන රටාව අපි වර්ෂාපතන වෙනස් වීම ඒ අනුව අපි කන්න සැලසුම් කරා. දැනට අපි යල කන්නේ අවසාන අවධියේ ඉන්නේ. එහෙත් තව සතියක් එකහමාරක් විතර වතුර වාරි මාර්ගකට විතර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද සමහර ඒවා පොඩි පරක්කුවක් සිද්ධ වෙලා තියෙනවා. අපි සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ගොවි ජනතාවෙන් ඉල්ලා සිටින එන මහකන් වර්ෂාවත් සමග අපි පටන් ගත්තොත් අපිට සෑහෙන වතුර ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් ඊළඟ යල කන්නේට. සියලුම දෙනා එළඹෙන ඔක්තෝබර් 1 ඔක්තෝබර් 15 අතර තමන්ගේ කුඹුරු වල බිම් සකස් කිරීම පටන් ගන්න කියලා තමයි ඉල්ලන්නේ.
4: මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එල්නිනෝ තත්ත්වයේ ලෝක බලපෑම බැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් අනාවැකි පළකිරීම සිදු කළ නොහැකි බවයි කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.
9: ලංකාවට එල්නිනෝ ගැන ෆෝකස් කරන්න හෝ එල්නිනෝ මොනිටර් කරන්න හෝ කිසිදු හැකියාවක් නැහැ. එහෙමකක් නැහැ. ඒකයි තියෙන්නේ ආයතන කීපයකට ලෝකේ. අපි කියන්නේ මොකද්ද? ඒගොල්ලෝගේ අනාවැකි කියන ගමන් අපි බලනවා ඓතිහාසිකව අපේ තත්ත්වය මොකක්ද? ඔය වගේ ඉවෙන්ට්ස් වලදී, ඔය වගේ තත්ත්වවලදී අපි පුළුවන් අපේ දත්ත තියෙන ඉච්චරයි. එල්නිනෝ අනාවැකිය ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියක් නොවේ. ලංකාවේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක දැනට වාර්තා වෙලා තියෙන 40.1 1983 අප්‍රේල් 10 පවුනිය. මේ මෑතක මේ සත්‍ය දෙකක් හෝ තුනක් පොතුවිල් වල 39.9. ඒතර 0.2 අඩු වෙලා තියෙන. ඒ කියන්නේ අර 40ට හරීම ළඟ යනවා. සමහර විට ඊළඟ අවුරුද්දේ 40.1 පණින්නත් පුළුවන්. එතකොට ඒක එහෙම වුණොත් ඒක 83ට පස්සේ සිද්ධ වෙන වැඩිවීම.
4: මෙන්නේරිය ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම රුපියල් 120,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ දිනවල වනෝද්‍යානය සංචාරකයන්ගෙන් පිරී පැවතීමත් සමග මෙසේ ආදායම් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 18 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 14,68,980ක්. අගෝස්තු පළමුවනදා සිට 18 දක්වා පමණක් සංචාරකයන් 125,562 මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ. ඒ අනුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථාන රැසක් නැරඹීමටද සංචාරකයන් මේ දිනවල වැඩි වශයෙන් පැමිණෙනවා. මෙන්නේරිය ජාතික වනෝද්‍යානයේද විදේශ සංචාරකයන්ගෙන් පිරී ඇති අතර හේතුවෙන් වනෝද්‍යානයේ ආදායම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ දිනවල වනාලීන් රංචු වශයෙන් එකවර දැකගත හැකිවීමද විශේෂත්වයක්. මෙන්නේරිය වැවේ ජල මට්ටම වියලි කාලගුණය හමුවේ පහළ යාම හේතුවෙන් අලින් වැඩි වශයෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිටිනවා. රජයේ අරමුණ සමස්ත අධිකරණ පද්ධතියම ශක්තිමත් කිරීම මෙස එක් පුද්ගලයෙකු අරමුණු කරගනිමින් සහන සැලසීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බේරුවල ආසනයේ වලතර කොට්ටා ශ්‍රභාව පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින්.
10: ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ගමනක් යන්නේ. නීතියේ මූලික න්‍යායක් තමයි යුක්තිය ඉටුවෙන්නත් ඕනේ. යුක්තිය ඉටුවෙන බව පේන්නත් ඕනේ. ඒක වේගවත් වෙන්නත් ඕනේ. අද ඔබට වෙන අසාධාරණයක් අවුරුදු

0: අධිකරණ පද්ධතිය දිනන පිළිගන්න පුළුවන් විශ්වාස කරන්න පුළුවන් වේගෙන් වැඩ කරන්න පුළුවන්. එතකොට ආයෝජන අරන් එනවා මිනිස්සු. නීතියේ පාලනය නැත්තම් ඒ රට දූෂිතයි නං අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාදයි නං ආයෝජකයෝ වෙන්නේ. දැන් අපේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග නිසා රටවල වල දූෂණය බලන ශ්‍රේණිගත කිරීමක්. ඒකේ අපි ස්ථාන 14කින් ඉස්සරහට ඇවිල්ලා දූෂණය අඩු වෙලා 121 හිටියත් අපි එතනට ඇවිල්ලා ඒකේ ඉහළතරට ඇවිල්ලා තියෙනවා.
1: ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුන්වන වරට සංවිධාන කළ නිර්මාණශීලීත්වය සහ රසගුණයකු සූප ශාස්ත්‍ර කලාවුලල පසුගියදා සීගිරියේදී සාර්ථකව අවසන් වුණා. සීගිරියේ මහාචාර්ය සෙන්නත් පර්ණවිතාන නිවාඩු නිකේතන ඉදිරිපිටදී සූප ශාස්ත්‍ර කලාවුලල සංවිධාන කර තිබුණේ සූපවේදීන්ගේ සූප ශාස්ත්‍ර කුසලතා සහ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා සූපවේදී සංගමයයි එක්වයි මේ සංවිධාන කර තිබුණේ. ජාත්‍යන්තර නීති රීති සහ මාර්ගෝපදේශයන්ට අනුකූලව එය පැවැත්වුණා. මෙවර තරගාවලියේ සමස්ත කණ්ඩායම් ශූරතාව ගුවන් හමුදාවේ කටුනායක මූලික කඳවුර නියෝජනය කළ කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාව රත්මලාන මූලික කඳවුර නියෝජනය කළ කණ්ඩායමයි දිනාගත්තේ. සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මහනුවර ඇසළ පෙරහර මංකල්ලේ දෙවන රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කරනවා. ඊයේ පැවති පළමු රන්දෝලි පෙරහර නැරඹීමට දෙස් විදෙස් අතිවිශාල පිරිසක් එක්ව සිටියා. පළමු රන්දෝලි පෙරහරේ කරඬුව වැඩම කළේ වාසනා හස්තියයි. පුලතිසි රාජා සහ සිංහ රාජා දෑලේ ගමන් කළා. මේ අතර අද පැවැත්වෙන දෙවන රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත කෝපරල් SVAM පුෂ්මාල් මහත් රණවිරුවාගේ දෙමව්පියන්ට ගෞරවය පුද කිරීමට යුද හමුදාපතිවරයා කටයුතු කළා. දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ කෝපරල් SVAM රණවිරුවා පුදුමාතලන් ප්‍රදේශයේදී සිවිල් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුමකට එක්වමින් සිටියදී දෙවිපිදුවේ 2009 වසරේ අප්‍රේල් මාස 21 වනදා. එවන විට ඔහුගේ වයස අවුරුදු 22ක්. ඔහුගේ වීරත්වයේ සා උදාර පරිත්‍යාගය අගය කරමින් මරණින් පසු මෙරට ඉහළම වීර වික්‍රම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානය සහ පූර්ණ භූමි පදක්කම පිරිනමා තිබුණා. මෙම රණවිරුවාගේ දෙමව්පියන් පදිංචි ගිරිතලේ සරණසිරි ගම පිහිටි නිවස වෙත ගිය යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඔවුන් වෙත මූල්‍ය පරිත්‍යාගයක්ද සමග සිය ගෞරවය පුද කළා. හෝමු සමුද්‍ර සන්ධියේ කමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ප්‍රතිපාදන සැලසෙන පනත් කෙටුම් පතක් ඉරාන පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා. ඒ අනුව හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන විදේශ නෞකාවලට ඉරානය විසින් සපයන ලබන සේවාවන් වෙනුවෙන් ගාස්තු අය කිරීමට හැකියාව ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසමයි මෙම පනත අනුමත කර තිබෙන්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දින තරගයේ අද පැවැත්වෙනවා. ඊයේ පැවති පළමු දින තරගයේ අවසන් වනට ඉන්දියා කණ්ඩායම කඩු පහක් දැවේ රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 300ක්. ඒ අනුව අද පිටියට පිවිසි ඔවුන් මීට සුළු වේලාවකට පෙර දිවාහාරය සඳහා තරගය නතර කරන විට කඩු 6ක් දැවේ ලකුණු 419ක් රැස් කරගෙන සිටියා. තරගයේ පැවැත්වෙන්නේ කොළඹ SSA ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අපරාධ රැසකට මුල්ලු ඩුබායි වලදී ඇල්ලු බස් ලලිත් අද දිවයිනට. බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ තවත් සැකකරු වෙද්දැලි. වරාය නගරයේ ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු වෙයි. ජනාධිපති අරමුදලින් ලොතරැයි අලවි සහායකයන්ගේ දූදරුවන්ට ශිෂ්‍යත්ව. එල්නිනෝවෙන් දිස්ත්‍රික් 7කට බලපෑම්. හෝමු ස්ථරණය කරන නැව්වලින් මුදල් අය කරන්න ඉරානය සැරසෙයි. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු එකට බලාපොරොත්තු වන්න. දැන් සංචාරයේ විශේෂාංගය.

තපස්සු බල්ලුක වෙළඳ දෙබෑන් විසින් කිරිපලු වනයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක ඇති වූ ශ්‍රද්ධාවෙන් වෙළඳ සහ මේ පැණි බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමෙන් අනතුරුව අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යයි මේ වෙළඳ දෙබෑයෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඒ අවස්ථාවේදීම ඔවුන් දෙදෙනා පිළිබඳ දිවසින් බැලූ තථාගතයාණන් වහන්සේ හිස අතගා කෙස් රොදක්ගෙන තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ට දුන්නා. මෙය තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ගේ ඉමහත් සතුටට හේතු වුණා. මහා සම්පතක් ලැබූ පරිද්දෙන් ඔවුන් ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කළා. මොවුන් වෙළඳාම පිණිස දේශ දේශාන්තරවල ගමන් කරන අතර ඒ යන හැම තැනකම බුදුරජාණන් වහන්සේගේ කේශධාතු සහිත රන් මංජුසාව රැගෙන යාම සිරිතක් කරගෙන තිබුණා. සංචාරයේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් වෙළඳාම පිණිසයි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. එසේ පැමිණි ඔවුන් තාපකුලම් පත්තුවේ අති රමණීය යාං ඔය මුහුදට ගලා බස්නා තිරියායි කල්ලරාය අසල සැතපුමක් දිග මුදුන් තුනකින් හෙබි අඩි 222ක් උස් වූ එම කන්ද මුදුනෙහි වූ තැන්නෙහි කේශධාතු සහිත රන් මංජුසාව තබා දරදිය පිණිස වනයේට වැදුණා. පසුව එතනින් ඔවුන් නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට බලන විට එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන්. ඊට පස්සේ ඒ රන් මංජුසාව ගඩොල් ගොඩකින් වසා දමා වෙළඳාමේ යෙදුණා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ආපහු එතනින් යාමට පෙර එම ගඩොල් ගොඩ ක්‍රමවත් අසුරා මංජුසාව වැසනසේ කුඩා චෛත්‍යයක් ඉදි කළ බව ක්‍රිස්තු වර්ෂ 733 ලියන ලද තිරියාය සෙල්ලිපියේ සඳහන් වෙනවා. එදා තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් ශ්‍රී ලංකාවේ ඉදි කළ ගිරිහඬු සෑය බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කර ඉදි කළ ලොව ප්‍රථම චෛත්‍ය ලෙසටයි ඉතිහාසගත වෙන්නේ. සංචාරයේ ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝමීටර 45ක් පමණ උතුරු දෙසින් ගිරිහඬු සෑය පිහිටලා තියෙනවා. ගිරිහඬු සෑය වෙත කඳු හිසට යොමුණු ශෛලමය පඩිපෙළක් ඔස්සේ මුලින්ම ගමන් කළ යුතුයි. ඒ පඩිපෙළ ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරින්. රෝස ගස් අතරින් වැටුණු මේ ගල්පඩි නැගයන්නෙකුට අපේ විශ්මිත ගල්වඩුවන්ගේ දස්කම් විස්කම් මනාව පැහැදිලි වෙනවා. තුරු හිස් අතර වැදෙමින් හමා එන සිහිල් සුළඟ ගමන් විඩාව පවා නිවා දමනවා. වනපියස අතරින් වැටී ඇති පියගැට පෙළ 300ක් පමණ තරණය කිරීමෙන් ඔබට මේ අසිරිමත් සෑමලුව වෙත ළඟා වෙන්න පුළුවන්. මුළු නැගෙනහිර පළාතේම පිහිටි උස්ම කඳු ගැටේ මත වූ මේ සෑයට ආකාශ චෛත්‍ය කියලා නම් කරලා තියෙනවා. එය පසක් වීමට නම් ඔබට මෙහි පැමිණෙන්නම වෙනවා. සංචාරයේ ගිරිහඬු සෑයේ පාමුලට පැමිණි ඔබට දකින්නට ලැබෙන්නේ සුවිශාල වැලිමලුවක්. වැලිමලුවට ආවට පස්සේ ඉදිරියෙන් නැත්තේ වටදාගය. සෑය වටේ අලංකාර සමාධි ඉරියව්වෙන් යුත් බුදුපිළිම හතරක් තැන්පත් කරලා තියෙන ආකාරය දකින්නටත් පුළුවන්. ගිරිහඬු සෑය වටා දක්නට ලැබෙන යෝධ ගල් කණු ඉපැරිණි හෙළ ශ්‍රී විභූතිය මැනවින් කියාපානවා. හේතුපත් පාන ගිරිහඬු සෑය භූමියේ දක්නට ලැබෙන ඇල්දිය උල්පත, ලංකා පොකුණ, වාසල් දොරටු, මළුවේ ප්‍රාකාරය, උතුරු පියගැට පෙළ, වටදාගේ හා ගිරිහඬු සෑය මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන විශිෂ්ට නිර්මාණ අතර ප්‍රධාන තැනක් ගන්නවා. මේ අති රමණීය සුන්දර ප්‍රදේශයේ පිහිටි ගිරිහඬු සෑය හෙවත් ආකාශ චෛත්‍ය වැඳ පුදා ගන්න වගේම දැක බලා ගන්න දේශ දේශාන්තරවල සංචාරකයෝ බොහෝ පිරිසක් එනවා. මේක අපේ ධන නිධානයක්. එය මතු පරපුරටත් ආරක්ෂා කිරීම වත්මන් අපේ වගකීමක් යුතුයකමක්.

0: නැවත නැවතුණු තැන සංචාරේ සංචාරේ සංචාරේ
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12:26යි.

0: මේ පැයි මුල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
1: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
0: සුබකමනක් පරිස්සමින් කිහිගෙන්න. FM 93.5 FM 93.7 Lakhanda Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhanda.

දවල් 12 විනාඩි 31යි. ඒ කියන්නේ ලන්ච් ටයිම් එක පටන් අරගෙන තියෙන්නේ. මර චුට්ටක් චුට්ටක් විතර බඩගින්න කැවිලා තියෙන්නේ. හැබැයි ඉතින් මර කන්න වෙන්නේ නැහැ දැම්ම. ඔයා කන්න කමක් නෑ. ඉතින් ලන්ච් ටයිම් එකේ ඔයාට පුළුවන් ලස්සන සින්දු ටිකක් අහන්න. මේ පැත්තට ආවොතින් FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් ඔයාට ලස්සන ලස්සන සින්දු කොටුවක් කැමති කෙනෙක් එකතු කරගන්න ඔන්න ඔයාට චාන්ස් එක තියෙනවා. ඉක්මනට මේ පැත්තට එන්න. 0703 93.5 93.7 0703 93.5 93.7 මේ කියන ෆෝන් නම්බරකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඔයා මේ වෙලාවේ ඔෆිස් එකේ හිටියත් එහෙම නැත්නම් ඔයා ගාමන් ටිකේ මේ වෙලාවේ ටාගට් ටික කවර් කරන ගමන් හිටියත් එහෙම නැත්නම් ඔයා ගෙදර මේ වෙලාවේ රස කෑමක් හදන්න ලෑස්ති වෙලා ඉන්නව නම් තාම ගෙදර ඉන්නකොට ඉතින් වෙලාවක් නැහැනේ. ඔය හිතන වෙලාවක වෙලා හිතන වෙලාවක කනවනේ. එහෙම වුණාට මම යනවා දවල් එක වෙනකොට. ඊට කලින් මේ පැත්තට එන්න. කුරුණෑගල පැත්තට යන්න තමයි හදන්නේ. කුරුණෑගලින් ඉන්න වාසංක මම වහගෙන අක්කියා නැතුව පාළුයි මේ දවස් දෙකේ. ඉතින් වා හිටියේ නෑනේ. එහෙම තමයි. ඉතින් නිවාඩු දවස් දෙකක් තිබුණා. නිවාඩු තිබ්බට අපි දිගටම වැඩ කරා. එහෙම තමයි උනේ. ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඔය විදිහටම මම වහගෙන ඉන්නෝ. කුමාරි යාව එකතු කරගන්න ඕනේ. කුමාරි එරබුදුගල් ඔයත් එක්ක ඉන්නානේ. දනයිනි, ගාමිනි, සුභාෂිනි, ධම්මිකා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. ඉතින් සින්දුවේ නමත් කියවනම් හොඳයි නෝ. කැමතිම සින්දුව ගුඩ් මෝර්නින් නෙවෙයි දැන්. දැන් දහවලක් වෙලා තියෙන්නේ. නුවර පැත්තර යන තමයි හදන්නේ. නුවරින් ශානි මාව අහගෙන ඉන්නෝ. ලස්සන සින්දුවක් අහන්න මගේ මහත්තයා චලකව එකතු කරගන්න කියලා තියෙනවා. ආශානිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි අපි හදන්නේ. ඊට කලින් තව එක්කෙනෙක් ගිනවා ජයකලනි කොහොලේනින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා උපාලී වගේම චිත්‍රවනි, මාධව, කසුන් එකතු ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි එකතු කරගෙන හැමෝම යමුද ආයිබෝවන් මගේ මැණිකා අහන්න. මිලීගේ ලස්සන සින්දුවක් තමයි තියෙන්නේ. මේ සින්දුව මගෙන් ඔයාට

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
2: සැලෙන්නෙලෙන්න දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
3: ඉතින් දාලා මෙහෙන් දාලා යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් වාපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ටේ වීකටම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අද මාවතන්න බිතුව එකකයි හැතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකෙන් ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
6: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකදීබා
7: දවල් 12 විනාඩි 40යි
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
9: රටට

දවල් දොළහයි විනාඩි හතලිස් පහයි වෙලා ඔය කියන්නේ ලන්ච් ටයිම් එක නේද? ලන්ච් ටයිම් එක වුණාට තාම වැඩ කරන කෙනෙක් දෝයා මං වගේ. කමක් නෑ, ඉතින් වැඩ කරගෙන යමු. සින්දු ටිකක් ආගෙන යමු. ඕ ලස්සන සින්දුවක් මම රෙඩි කරන් ඉන ඊළඟට කැන්ඩි ලමිස්සි යන්න. කැන්ඩි ලමිස්සි වරියස ගුණදලක මහත්මියගේ ලස්සන සින්දුවක් තමයි. ඊට කලින් සින්දුවට එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. හයි අක්කි, මං ඉන්නවා කියලා තියෙනවා. අමේෂා නංගි ඉන්නවා. මේ වෙලාවේ අම්මයි තාත්තයි නංගී චුටි නංගී එකතු කරගෙන මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අපි ආදරෙන් සින්දුවකට එකතු කරගන්න කොලියා පිටින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔය විදිහටම අපි වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් මම ඔයාලට දෙන්නම්. ඔයාලට පුළුවන් normal messages එවන්න, එහෙම නැත්නම් WhatsApp එක පැත්තෙන් එවන්න 0703935307 මේ කියන විදිහට ඔයාලට message එකක් එවුවොත් ඔයාලට පුළුවන් මගෙන් ලස්සන සින්දුවක් ඉල්ලගන්න. අපුවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. අලව්වෙන් තමයි message එක දාලා තියෙන ජයකලනිය ඔයාව එකතු කරගන්න. ඒ වගේම මොකේදී සමරසිංහ ඔයාවත් එකතු කරගන්න ඕනේ. පත්මිනී ඉන්නවා. ඒ වගේම සිරිසේනෝ, ඒ අය කවුද ඉන්නේ? හායි, එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන කෙඩිය සමරසිංහ අහගෙන ඉන්න ඔය විදිහටම. ගල පිටින් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. විනීත අහගෙන ඉන්නවා කියලා දම්මි ඉන්නවා. ශ්‍රියානි, ඒ වගේම කාන්ති, මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙන. ඉතින් ආට මම සින්දුවක් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ. ඒ සින්දුව හරි මුනේ අපි ඉක්මනට කැන්ඩි ලම්මිසී තමයි මේ අහන්නේ.

0: 97.7 La Conda Radio ITN.
1: David Peris Motor Company within Rajya Sevaka Opata Bajaj Three Road Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
2: Nasalikilmat Gamanakin ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
3: දෙකියා සුරකින් මගතොට.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam.

0: tunai taşma paha. Anıl tunai taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakana Radio ITN.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.
3: heartbeat අහගෙන ඉන්නව නේද යශේක්? දවල් එක වෙනකන් ඉන්න කිව්වට තව චූටි වෙලාවයි තියෙන්නේ දවල් එක වෙන්න. ජාවිත් ඇවිල්ලා ඉන්න ලස්සන සින්දු ගොඩාක් එකතු කරගෙන ඉතින් ආඩ පුළුවන් දවල් එකේ ඉඳලා ජාවිත් එක්ක සින්දු ටිකක් අහන්න. ඊට කලින් යන්න කලින් මම එකතු කරගන්න ඕනි කියලා හිතුණා. කවද මෙන්ඩිස් සින්දු අයිඩලි වලින් මම වහගෙන සද්දෙටම වැඩ කරන ගමන් නේද ඉන්නේ. ඉතින් වැඩ කරනකොට මට දැනෙන මහන්සිය පාළුව මේ ඔක්කොම නැතිවන වැඩි කරලා අහන්න සද්දෙ වැඩි කරගෙන අහන්න හાર્ට් බීට් FM 93.5 FM 93.7 ඔයාට මම වහගෙන ඉන්න සතිය දවස් පහේ උදේ 10 ඉඳලා දවල් 1 වෙනකම්. එවගේම තව ඉන්නවා අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා අබ්දුලාවත් එකතු කරගන්න ඕනි ඉන්දිකා ඉන්නවා ප්‍රියන්තෝ කවුද මේ සපරමාදු ඉන්නවා මාර වලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. හැමෝම එකතු කරගන්න අපි ලස්සන සින්දුවක් අහන්න. සමදහවලක් වේවා කියලා තියෙනවා මමත් ඉන්නවා සින්දුවක් අහන්න. දරණීගල පැත්තෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට කවුද මම? නමක් නැති මම කවුද කියන්න බලන්න. කාංචනාගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. කවුද මේ? ඉතින් නමක් ගමක් නැහැ. මම කියලා තමයි තියෙන්නේ. විනීතා දම්මිය දෙන්නවත් එකතු කරගන්න ඕනේ සින්දුවක් අහන්න. ඉතින් මං අතට ගිහිල්ලා එන්නද? ලෙඩක් හැදුනහම එහෙම බෙහෙත් ටිකක් දයා බොන්නේ. කොත්තමල්ලි ටිකක් එහෙම බොමුද? ලස්සන සින්දුවක් තියෙන ඉතින් ඒ සින්දුව අහන්න මං අදට ගිහිල්ලා එන්න. පරිස්සමට සතුටින් එන්න මම යෂ්.

0: sweater, heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි?
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපර් ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් ගා. මෙගා පවර්.
0: දෙමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක්. මීෂා.
3: එක ඉන්න තරක් ගත්තත් කොහොමද කින් හරියනවද? මං කොහෙ යන්නකෝ? කොහොමද එහෙම යන්නේ? මට කියන්න කොහෙද යන්නේ කියලා.
4: මං කොහෙම හරි ගිහිල්ලා මගේ පුතා හොයාගන්න.
3: තාත්ති එච්චරයි.
4: කොහෙද ඉතින්?
3: ඉන්න තැනක් දැන්න තු කොහෙ ගිහලා හොයන්නද?
4: කොයි හැරි ගිහලා මම හොයාගන්න.
5: මම තමයි කෙල්ල මීෂා.
4: ඔව්. ඒක බොරුවද? ඔයා ඉතින් මේ ගෙදරට වෙලා ඉඳගෙන නිවුස් බලන්න, ඔයාගේ බිස්නස් වැඩ බලන්න, ටීවී බලන්න, ඕක තමයි ඔයාට දන්නේ. පත්‍ර බලන ඕ ඉච්චරයි කරන්නේ දැන්.
6: හරි හරි. ගිහිල්ලා හොයාගෙන එන්නකෝ.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: 99.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: වර්තමානයේ සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනතාව ප්‍රශංසාව පළ කරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා. පසුගිය කාලය තුළ අසාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කළ මහජන නියෝජිතයන් වර්තමානයේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව බිය වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්
5: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක මොකෝ ඇතුළේ ඉන්නේ අකේල විරාජ්‍ය පෞද්ගලික පෙට්‍රල් සෙට් වල තෙල් ගැහුවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගත්තයි වැරද්දක් නෙවෙයි ආන්නේ ඒක නිසා අකේල විරාජ්‍ය ඇතුළේ ඉන්නවා ඒ කණ්ඩායම ඇතුළේ ඉන්නවා ඒ නිසා කවුරුවත් ඇතුළේ නැහැ නිකං නිස්කාරණේ වැරද්දක් නොකර නිවැරද්ද කවුරක් ඇතුළේ නැහැ ඉතින් දයාසිරි ජයසේකර කියනවා මෙහෙම අත්තරංගුට ගත්තොත් විපක්ෂය වැඩ කරන කවුරුවක් නැති වෙයි කියලා ඇත්තනේ හොරකම් කරොත් අපරාධ කරොත් මරකම් කරොත් වංචා කරොත් දූෂිතී වුණොත් අධිකරණේට යන්න ඕනේ නැද්ද? හිරගෙවල් යන්න ඕනේ නැද්ද? යන්න ඕන. දැන් හරි පැහැදිලි රට ඇතුලේ නීති හරියට ක්‍රියාත්මක
1: වෙනවා.
0: චීනයේ වසවිස වලින් තුර එළවලු පළතුරු වෙළඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව රට පුරා ස්ථානීය පරීක්ෂාවන් සිදු කිරීමට පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අලවියට තබා ඇති ගෝවා තොග අහඹු පරීක්ෂාවකදී ෆෝමලිඩ් හයිඩ් රසායනික භාවිත කර ඇති බවස අනාවරණය වීමත් සමගයි මෙම දැඩි පරීක්ෂාවන් ආරම්භ කර තිබෙන්නේ. ලෝ විශාලතම ගෝවා නිෂ්පාදකයා ලෙසයි චීනය සැලකෙන්නේ. පෙලිකා කාරක රසායනිකයක් ලෙස ෆෝමලිඩ් හයිඩ් හඳුනාගෙන ඇති බැවින් එම රසායනිකය එළවලු සඳහා භාවිත කිරීම චීනය තුළ දැඩිව තහනම් කර තිබෙනවා. නෙසි ප්‍රමිතීන්ට අනුව අලවි නොකරන වෙළඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමයි අරමුණ. එළවලු සැපයුමේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව චීන බලධාරීන් පවසනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට.
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තොට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Nakanda, Radio ITN.
1: දවල් එකපහුව වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබදාවලා. අගෝස්තු මාසයේ 24 වෙනිදා අලුත් සතියක ආරම්භයත් එක්ක අපි සඳුද දවසේ දෙමුණ ගැහන්නේ. මම ඊද වගේ පොඩි සැකයකද හිටියේ. මැසේජස් ටික බලවම මට එහෙම එකකුත් හිතුණා. හරි මෙහෙමයි මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කියන්නේ හිතාගෙන ආවේ මෙහෙම දෙයක්. හුඟක් වෙලාවට අපේ හිත ඇතුලේ ඇතිවන දුක් වේදනා ඇති වෙන්නේ අපි අතීතයක් ගැන නැවත නැවත සිහිපත් කරන්න යන එක නිසා. හරි අපි ආපු නැති අනාගතයක් ගැන බය වෙන්නේ අනේකෙන්. ඒකේ නෙමෙයි අතීතය ගැන අපි මතක් කරනවා නම් ඒක පවතින අපේ හිත ඇතුලේ මතකයක් විදිහටනේ. අතීතය ගැන අපිට තියෙන මතකයක්නේ. එතකොට අනාගතය ගැන අපිට තියෙන පරිකල්පනයක් මෙහෙම වෙයි කියන හැඟීමක් සිතෙවෙලක් විතරයි. හැබැයි මෙහෙමයි සිදුවෙලා අවසන් වෙච්ච දේ හරි ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් දේ කියලා හිතන් ඉන්න දේ තුල ජීවත් වෙන්නේ නැතිව ඔයා වර්තමාන මොහොතට ඇවිල්ලා ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඔයාගේ හිතේ සැබෑ සාමය ඇති කරගන්න පුළුවන්. එහෙම මනුස්සයෙක් වෙන්න කියලා මම යෝජනා කරන්නේ. අද හවස 4 වෙනකන් ඕල් ටයිම් බෙට්ස් චාමි අහගෙන පුළුවන්.

0: Radio ITN.
1: දවල් එකයි විනාඩි 16යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන

Golden Voice ලංගදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි

0: වහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: එකයි වෙනටේ ද හටයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒවගේම ලක්කන ෆේස්බුක් පේජ් එක අපි අද පෝස්ට් එකක් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න බලන්න. මෙසේජ් දෙපස අපි මැසේජ් එක බලනවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: පසරු එකයි වෙනාඩි 21යි
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්

0: RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
1: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය.
1: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්යබල වතුර මෝටරය Deep Tech Solar Water Pumps අදම අවතන්න 0712711711.

දවල් එක පහු වෙලා වෙනට වෙසි තුනයි වෙලාව එෆමනුතුනයි දශම පහෙන් හරි අනුතුනයි දශම හතෙන් හරි ලක්කඩහන් ඉන්න ගමන් 0.7 0.3 අනුතුනයි පහයි අනුතුනයි හතට මැසෙජ් එකක් එවන්නත් පුළුවන්. චාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලාද මුලින්ම මැසෙජ් එක වෙලා තියෙනවා හිතන්නේ කවුරු කියලාද? ඒ කෙනා වාදුව පැත්තේ. වාදුව කිව්වහම පොත පිටිය පැත්තේ. එතකොට දන්නවනේ සමන්ත වෙන්න ඇති කියලා හිතුණනේ. එයා තමයි ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් චාමි සින්දුවකට අපි තින්නවා කියලා බරදල් පොලින් එස්එල් ප්‍රනාන්දු ලහිර ශහනේ නතාලි ශනාර දොමින්ද සයිරි ශනල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ආලවත් මං ආදරෙන් මතක් කරනවා. සුබ සතියකට සුබ පැතුම් චාමි නංගා. බුලත් සිංගලෙන් 10 වගේ මැසේජ් එක කියන්න හදන්නේ. ඊ අපේ නංගිගේ කියන්නේ මදුගේ නේද? මදුගේ උපන්දිනය තිබුණා කියලා තමයි දහර මතක් කරන්නේ. අම්මා තාත්තා සුදුවක්ක අයියා මල්ලි එයාට නිතුත් නිරෝගී වාසනාව තනාකෙතයකට සුබපතනවා. සින්දුවක් අහන්න ඉන්නවා අම්මා තාත්තා රංග ඉඳනිල් ප්‍රනීත් මදු ඉනු බබා ආති බබා තුහින බබා ඉන්නවා තරු බස්නායක නංගේ චාමිකා මනෝජිනී නංගේ තින්නවා කියලා තියෙනවා. හරි හරි මදු ඔයා අගෙන් නම් ඉන්නේ දවස හෙට මෙහෙට උනාට කමක් නෑ. අපි ප්‍රාර්ථනා කරනවා ඇට නිතොක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් ඒවා කරන කෙන හැමදේම සාර්ථක වේවා කියලා. හරිද? හරි ඊට පස්සේ ඔපෙල් යාළුව ටික එකතු කරගමු ටක් ගාලා. වෙමල සෙනහගර දෙන්නේ ඩිලංක නදේශාන් රසික සඳමාලීද සඳමාල් කියලා තමයි අද ටයිප් කරලා තියෙන්නේ. හරිද දන්නේ? ගානෙනෝ සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අශානී අනුර ශාන්ති කුමාරී නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂා කමනි ඉන්ද්‍රානි ඉරේෂා නයිනි දල්ප චිත්‍රව එකතු කරගන්න. ඊට පස්සේ තියෙන මැසේජ් එක පුස්සල්ලාව BF ජනපදෙනි අහගෙන දෙන්නේ ඒ ජියානුර කොහමද? ඊට පස්සේ සිරි කුමාර රාගෙත් මැසේජ් එකක් තියෙනවා. අක්ක මාවත් එකතු කරගන්න කියලා තෙරුණි මැසේජ් එකක් කියලා තියෙන මහතලෙන්. හරි ඔයාව අනිවාර්යෙන් එකතු කරගන්නවා. දවල් 1:25 කියන්නේ අපි සින්දුවක් කලින් ඉන්න ඕනේ වෙලාව නේද? මේ සින්දු හංගින අතරේ අපට මැසේජ් එකක් එවුවොතින් හවස 4 වෙන්න කලින් කියනවා. හරි ලක්කන Facebook page එක පැත්තට පොඩ්ඩක් ගිහිලා එන්න.

එකයි වෙනාදී 35යි වෙලාව. මොකක්කෝ වුණානේ සින්දු ඉවරයි කියලා මං හිතුවේ.

0: පුතුම නඩු ගොඩක්නේ දවල් එකයි වෙනාඩිති සතයි.
1: යුත්තකයින් නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: David Peters Motor Company within Rajya Sevak Upadapidana DPMC Rajya Pranama Amatanna 01114600
3: Riya Pativimedi Oba Nivirativu Pamanin Anaturu Walakwa Gatadu Heka Mandayat Samavitama Anik Riyaduran Verdikirimata Idata Avadhanin Riya Padavanna.

0: සමීර අධ්‍යක්ෂණයක්.
1: මිනක දරුවා අරන් ගෙට. මේක මාර වැඩක්නේ. මං ආයේ මගේ දරුවා බලන්න. කොදෙන්න ළමයි?
2: එන්න පුතේ ආයෙන් එන් එන් ආයෙන්
1: දරුවා අරන් ගෙට යන්න.
2: නහා බලමුකෝ. අද ළමයාව අරන් මිසක් මම මෙතනින් යන්නේ නැහැ.
0: මල් මල් ගොන් ගොන්
2: මං ආවේ ආයු බලන්න.
3: ලොක්ක අයියා ඔයාලට කියලා තියෙනවනේ හැමදේම වෙන්නේ නීතියට. උසාවියේ නියෝගයක් දෙයි ඔයාලා ආයු බලන්න පුළුවන් කොහොමද කියලා. එතකොට එන්න දැන් යන්න.
2: නොගියොත්
3: යන්නේ මේ නිදියක්කේ. මෙතන ප්‍රශ්න ඇති කරන්නේ නැතුව කරුණාකරලා යන්න මෙතනින්.
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
4: මල් දිනුන්
5: අම්මයි
4: මේ
6: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
0: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හත මැසේජ් නම්බර් එක. අපිට වහින්න එනවා ඔයාලට කොහොමද කියලා සරච්චන්ද්‍රට ඇස රයි ගමින් මැසේජ් එකක් එවල මගෙන් අහලා තියෙනවා. ඔයාලට වහින්න එනවා අපිට වහින්න යනවා. ඔන් ඔකනේ ප්‍රශ්නේ. අපිවත් එකතු කරගන්න සින්දුවකට මාතර පබුරන ඉඳගෙන අහගෙන ඉන්නේ කියලා තියෙනවා. ඩිලන් උදයන්ක චාමර මාතරංග අපි සින්දුවක් කාමු. අයිබෝවන් මට පාතින් මේ මැසේජ් එක. ආනන්ද හෙමපල කරුණාදාස සෝමදාස රංජිත් එලේපිරිම නන්දලාල් සිරිකුමාර ජයතිස ලක්ෂ්මන් මොකද කරන්නේ කට්ටියම සිද්ධ කහන දෙන්නන් ඊළඟට. ඊට පස්සේ උදව් අද දවස සතුට පිරි වාසනාවන්ත දවසක් වේවාද වේ ඔබට කියලා කියන්නේ ඉතින් එක්කෙනා ජය මාමුගේ මැසේජ් එක. සින්දුවකට අපිවත් එකතු කරගන්න බේකරිකේ කට්ටියම ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් චම්පා මිස් දිස්නා මිස් ධනුෂ්ක මදුශංක ජගත්තු ඔන්න එකතු කරගත්තා. ගුඩ් ආෆ්ටර්නූන් චාමි අක්කා කොහමද ඔයාට කන දෙන්නේ කියලා අහලා තියෙනවා. ධර්ණිය ගලින් තරුෂි බස්නායක කොහොමද වට සින්දුවක් කරන්න දෙන්න. සබතව සාක අපි පෙළියම්දලින් අනුෂ්ක ඔයාගේ මැසේජ් එක. ලලිත් සර් සිසිර සර් රම්යාකා ගීතාක්කා කුමාරියක්කා මදු උදයා කීර්ති රමණි රෝෂණී නාමලී කුමාරී ලක්මාලී ප්‍රසාද් සහ ඇසුරු මාෂයගේ ඉන්නවා නේද කවුද කිලින රක්ෂා ශ්‍රියානි රුක්ෂානි වණ්ඩු කියලා කෙනෙකුත් නාලු දෙන්දයා මැෂින් නාශ්‍රිය සිසිර අයවත් එකතු කරගන්න කියලා අනුෂ්ක කියන්නේ. රූබන් මාමා අමතකුණා කියලා දේතුයි. නෑ නෑ නෑ දැන් තමයි දැක්කේ නම. කෙන මෙහෙම දෙයක් අනුන්ට ගෙනදේලා පන්සල් පල්ලි කෝවිල් වල ගිහිලා වැඩක් නැහැ. මොකද සබා දහම ප්‍රතිචාර දක්වන්නේ නියම චරිතන. ඒ කියන්නේ ඔරිජිනල් වර්ෂන් එකට තමයි ප්‍රතිචාර හම්බ වෙන්නේ. කොච්චර වැස් වලාගෙන හිටියත් බොරු කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ. එකයි විනාඩි 41යි. ඔල්ටර් බිට්ස් චාමි.

තවල් එකයි වෙන හරි 46යි. මැසේජ් නම්බර් එක මතකවත් නැන්ද? 07.03 93.5 93.4. හවස 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Overtime beats with Chami.
1: දවල් එකයි වෙනට පනහයි.

0: FM 93.7 Lakhana Radio ITN
1: දවල් 1:00 වෙනාඩේ 53යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

දවල් 1යි වෙනාඩි 57යි වෙලාව CAE 97.83 කායකේ FM 93.5 ආගෙන්ද යන්නේ. Thank you. හරි මං කල්පනා කළේ මේ පැන් ඊළඟ පැයට යන්න. මාත් එක්ක නෑ එන්නකෝ.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සබේ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව 5:02
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි ප්‍රති සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කඩ ප්‍රවෘතිය සමගින් මම සමීර කාර්යව සම්ප්‍රෘති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්දුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දූෂිත දේශපාලඥයන් පරාජය කිරීමට ජනතාව කටයුතු කළ නිසාත් එම පරාජිත කණ්ඩායම් ජනතාව සමග වෛරයෙන් කටයුතු කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. සාමකාමී වටපිටාවක් යටතේ ජාතිවාදයෙන් තොරව ජනතාව කටයුතු කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තිබ්බටුවාව කොට්ටාස ප්‍රතිසංවිධානය කිරීමේ ජන හමුවට එක්වෙමින් එම ප්‍රදේශයේ ප්‍රාදේශීය නියෝජිතයන් දේශපාලන ක්‍රියාකාරීන් සහ ගම්වැසියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඉරානය සමග වෙළඳාම් කරන පාර්ශ්වයන් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව දැඩි ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන් පවසන්දේ ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම මූල්‍ය මෙහෙයුම මේ වනු ඇති බවයි. මෙම නව ක්‍රියාමාර්ග හරහා ඉරානයේ තෙල් වෙළඳාම මූල්‍ය ගනුදෙනු සහ එරට සමග ව්‍යාපාර කරන හවුල්කරුවන්ට දැඩි බලපෑම් එල්ල කිරීමට ඇමරිකාව සූදානම් වනවා. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ අනතුරු අඟවා ඇත්තේ ආර්ථික සටන තවදුරටත් ඉදිරියට ගියොත් පර්සියානු බොක්ක හරහා සෙදු කරන සියලුම තෙල් අපනයන් නතර කරන බවයි. අසල් ලෙස රටවල් ඇමරිකාවේ සම්බාධකවලට සහය දක්වන්නේ නම් ඔවුන්ගේ තෙල් අපනයන මාර්ගද ඉලක්ක කරගත හැකි බවට ඉරානයේ අනතුරු අඟවා තිබෙනවා. මේ අතර ඉරානයේ තෙල් අපනයන සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල කෙරෙහිද දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනයේ සීමා වී තිබීමත් සමග ගෝලීය තෙල් සැපයුම සම්බන්ධයෙන් දැඩි අවධානමක් මතුව තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකාණ්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: හවස දෙකයි විනාඩි 12යි.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලකඳ Golden Voice ලඟදීම සතියේ දිනවල 10:01 ලකඩ.
1: හවස 2:14 වෙලාව ලකඩ ගෝල්ඩන් වොයිස් ලඟදීම පටන් ගන්නව නම් අක්කව මුණ ගැහෙන අන්තිම දවස කවද්ද කියලා ප්‍රභාවි මගෙන් අහනවා. ප්‍රභාවි ඔයාට දෙන්න තියෙන උත්තරේ තමයි දැනට තියෙන විදිහට මේ සතිය සිකුරාදා. මේ සතිය සිකුරාදා මඟ නොහැර අහන්න. හරිද? චාමි මිස් හොඳින්නේ නේද? මේ මැසේජ් එක කියනකම් බලන් ඉන්නවා කියලා කියනවා. වැදගත් විශේෂයක් තියෙනවා නේද මේ කියන්න හදන්නේ? අද දින උපන්දිනයේ සමරණ තරුණ නිතු ඔයාට හැපි බර්ත්ඩේ කියලා කියන්නයි මේ එකතු වෙලා ඉන්නේ. යසින්දි හසදරාගේ විශ්වක අමා ඉනෝකා මහේෂි මැඩම් අයිෂා මැඩම් පන්තියේ සිල්ම මිතුරු මිතුරියන්වත් එකතු කරගන්නවා කියලා තියෙනවා. තරුණෙතු ඔයාට නිදුක් නිරෝගී වසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා. ඊට පස්සේ ඔපෙල්ලිගේ ප්‍රධාන ගබඩාවේ බණ්ඩාර නිල්මි හර්ෂා සුනිල් උපේන්ද්‍ර වැලිවත කොෂිලා ජයතලක සමන් අරුණ සඳමිනි දුලන් ජිත සමන්ත එසෝ ඔයාව තාදරින් මතක් කරන්න කියලා තියෙනවා. අපේ මෙදිරිගිරියට යන්ද යන් එහෙන් ඉන්නවනේ කුමාර අපි වහගෙන. හරි, සින්දුවක් අහන්න දෙන ඔයාටත්ම සුබ දවසක් ශාමි. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා. අමරාණී පබලු දෙල්හානී රේෂා අවිස්සාවෙල්ලෙන් රේනු තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. පබ්බලුවාගේ ෆොටෝ එකක් එවලත් තියෙනවා. ඔයාම එකතු කරගන්නම් හඳ. චාමි අපිත් ඉන්නවා. මහින්ද දරණිය කලින් ඔයාව එකතු කරගත්තා වන්න. චාමි කොහොමද? මම මාතලේ දෙලිනි. ඉතින් දෙලිනි වාගේ සුවදුක් කැසේද? සිද්ධාකහන දැන්නංගෝ. හවස 2:16.

0: 7 Lakhana Radio ITN
1: ඔය වයසට ගියා තවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි
2: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹන ලෝලා නිතඹන ලෝලා නිතඹන ලෝලා
3: ඉන්දාල මෙහින්දාල යන අතරින් අපතින්න ඉවිලි ෆ්‍රයි

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
0: රීදා වයි බී එකට මික්ස් වෙන හාන්

0: අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: හවස දෙකයි වෙනාඩි 22යි.
3: යූත් එකේින් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: වේමත් කලා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: චංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපය හවස දෙකයි වෙනාටේ විසේ හයයි වෙලාව ලක්කඩාගෙන එන්නේ මෙවලාවේ ඕල්ටම් බිට්ස් චාමිතමවාට හැන්නේ 0.7 0.93 5 0.3 7 මැසජයක් එවන්න පුළුවන් වගේම තමයි ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගිහම ඕල්ටම් බිට්ස් චාමි අපේ පෝස්ට් එකක් තියෙනවා ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා බලාගෙන අහගෙන ඉන්නකෝ මං තුනේ පැහැදිලි ඔයාලා ගැන මතක් කරන්න ලෑස්ති හරිද ගුඩ් ඉවනින් චාමි අදත් අවහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා බණ්ඩාරගමින් ප්‍රියා ඔය අයපු මැසේජ් එක තමයි මං ඒ දැක්කේ නවකහ ඇලෙන් හයි ඖෂධ රත්විට කොහොමද ඔය වාතරෙන් එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් කෙව්වට ඔය හඳ ඇහෙන්නේ නැති දවසට කොහොම ඉන්නද කියලා අහලා තියෙන්නේ මොහොත්තව ගොඩ අනුර නිපුණ පුතා කඩේ ධර්ම මාමව එකතු කරගන්නවා කියලා තේනවා හරි කොහොමද ශාවී හොඳින් නේද කියලා ඩිමෙල් දුමින්ද ඔයාගේ මැසේජ් එක චාමිනාගේ සින්දුවක් දෙන්න අපිටත් දුව අංජලී පුතා හසරැල් කැන්ටි වලින් නරේෂා හයි කොහොමද මට ලස්සන සින්දුවක් මං ලෑස්ති කරලා තියෙන්නේ මං හොඳින් ඉන්නවා චාමියක්කි කියලා දෙලිනි මටයි රිප්ලයි එකක් දාලා තිනවා මං ඇහුවානේ කොහොමද හොඳින්ද කියලා ඒකත් මතක තියන් හිටියානේ ඔයා ලස්සන දවසක් නංගි අදත් අපි ඉන්නවා දූල දෙන්නා මෙත්නදී අමන්දී මහත්තයා හේමන්තද සිල්වා අම්මා ඉන්නවා අයියා නිමල් තිලකසිරි සුදුක්කා මනෝහරි ප්‍රනන්දු අනුමක්කා ප්‍රභානංගි ගාමිණි අයියා එකතු කරගන්න කියලා දොඩම් ගස්ලන්දෙන් මැණිකේ හයි මැණිකට සින්දුවක් දෙන්න ඕනේ ළඟට චාමි අක්කා මාත් ඉන්නවා කියලා ගායතමේ මාදිවිලි මැසේජ් එකක් එවලා තියෙනවා එන්න එන්න එන්න සින්දුවක් අහන්න දෙන්න යන්නේ හවස දෙකයි විනාඩි 28

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත්

0: වයස මිනිස්සු පිරෙන්න ගේන්න ඕනේ.
1: අයියෝ ලොක්ක පොසා. ගෑනු ඇතියලක.
0: මම ගෑනු ඔබත් එක්ක ඉන්න ගෑනු ගැන නෙමෙයි. හරි මේ වැඩේට ඕන ගෑනු ගැන.
2: දෙයියන්ගේ මගේ විහිිතයි.
3: හමස දන්නවද? ඒක අපි රන්දි දෙක පරිලලා. අනේ දැන් හොම්බ බිම යනගෙන ඉන්නේ. අපේ අප්පච්චි දැනගත්තද එහෙම තමසේ කිතක එෆ එකක් තියනවා කියලා තමසේ රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ.
4: ඔයාගේ අප්පච්චි සද්ගුණවත් ධර්මරත්න මහත්තයානේ.
2: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: ලකන්ද රේඩියෝ ITN.

0: FM 93.7 Lakana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

හවස දෙකයි වෙනාඩි 42 වෙලාව. ඉතින් මොකද කරන්නේ කියලා කවුරුත් ඇහුවේ නෑනේ. එනිසා මංගේ ප්‍රශ්නේ ඇහුවේ. දැන් අපේ ගෘහණියන්ට හැම ගෙදරදී තියෙන ප්‍රශ්නයක් තමයි කවුරුත් හිතන්නේ ගෙදර ඉඳන් කරන වැඩ රාජකාරි ගොඩ නේද? ඔෆිස් නායකයන් විතරයිනේ හිතන්නේ. අපි ගෙදරටල මොන රාජකාරියක් කරනවද කියලා නේ මැසිවිලි ගොඩයි. ඒක ඇත්ත නේද? දවසක ඔය ගෙදර ඉන්න ගෘහණිය වුණත් කරන වැඩ කන්දරාව අත්තිට වොත් කොහොමද තියේද? ගේ අතු ගන්න නැතුව, රෙදි හොදන්න නැතුව, ගෙවල් අස් කරන්න නැතුව, කෑමු යන්න නැතුව එහෙම දවසක් ගෙවුණොත් කොහොමද තියේද? ඒක නිසා හැම කෙනෙක්ගේම ශ්‍රමය අපිට හරීම වැදගත්. ඔයාලත් මං ආදරෙන් මතක් කරනවා හොඳේ. ඔයාලා තමයි නැගිට ගමන් ගිහිල්ලා රේඩියෝ එක ඔන් කරන්නේ. එතකොට මුළු දවසම අපිව ඇහෙන්නේ ගාක් කලාවට ඔයාලා නිසා. ඒක නිසා මගේ ආදරේ පිළිගන්න. එතකොට ඔෆිස් එකට වෙලා මාව වහන් ඉන්න, බස් එක යන ගමන් මාව වහන් ඉන්න, ලොතරැයි කූඩේ දාලා තියෙන රේඩියෝ එකට කන තියාගෙන දහන් ඉන්න ඔයාලා හැමෝම ගොඩාක් වටෙනවා අපිට. හරිද? හරි. 0.7, 0.3, 0.95, 0.37 අපේ මැසේජ් නම්බර් එක හවස 4 වෙනකම් මං ඉන්නවා. මැසේජ් එකක් එවන්න පුළුවන් වට වෙලාවක් ස්පාසුවක් තියෙනවා නම්. දැන් මං කියන්න හදන්නේ ඩෝම ගැන චුට්ටක්. ගෙදරදීම වට හිතනවා නම් සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් ටික හදා ගන්න ඕනේ කියලා. ගෙදර පොලුත් තියෙනවා, කොප්පරත් තියෙනවා කියලා. මට පුළුවන් ඩෝම හෝම් ඔයිල් මේක එකක් පාවිච්චි කරන්න. සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැන් පොල් තෙල් කිව්වට පොල් තෙල් විතරක් නෙමෙයි, සමහර වෙලාවල් වලදී අපිට උමනා වෙනවා කෑම වර්ග හදන්න. එතකොට බෙහෙත් වර්ග හදා ගන්න, රට කජු තෙල්, කජු තෙල්, සූර්යකාන්ත වට්ටක්කා, අබ, කොහොඹ, එඩරු වලින් තෙල් හදා ගන්න. මේ දේවල් උනත් වර ඩෝම හෝම් ඔයිල් මේකකින් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙලවෙන රුපියල් 88,000 සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවීම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. 0.117, 0.679, 0.579 කෝල් එකක් දීලා තව උනම් වැඩි විස්තරයක් අහගන්න පුළුවන්. සින්දුවක් අහමුද?

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 52යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
0: තේක්‍යා සුරකින් මගතොට. ලකන්ඩ රේඩියෝ ITN.
1: වෙලාවත් බලාගත්තන නේද? හොඳයි නේ නැකත. මැසේජ් එකක් බලන්න යන්න හදන්නේ. සුබ දවසක් වේවා නංගි ඔයාට. මට හොඳ වුණා කියන්නේ ඉතින් ඔයාලා කොහොම හොඳයි කියන එක තමයි. හොඳේ. මාතලෙන් කුමාරි වගේ මැසේජ් එක. නානි ගාමිණී සුභාෂිණී ධම්මිකා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තියෙන්නේ. සින්දුවක් දෙනවද? මොරටුවෙන් සුජානි චන්දෙමා. ලස්සනටම මැසේජ් එක හදලා එවලා තියෙනවා. Thank you. හොඳේ. මහන්සියක් අරන් එවපු මැසේජ් එකක්. චාමියගේ නිල ගගනකේ සින්දුව දුන්නට Thank you කියලා තියෙනවා. හරේ වෙල්කම්. සබම සුබ දවසක් චාමි. සිකුරාදා ඉවර වෙනකල්ම මං වාගේ වැඩසටහන ඇහුවා රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ගැන. හරිම සංගීතී වැඩසටහනක් ඒක. ස්තුති. මං ගැන හොඳ කියලා තියෙන්නේ. මං එක හිතේ තියාගන්න. මීරික මිචින්තා අපි ලස්සන සෙද්දා කම් හොඳේ. ස්තුති වගේ කමෙන්ට් එකකට මට ගොඩක් වටිනවා හොඳ. වොයිස් එකත් යන්න ගියා. කෑගල්ලෙන් ගලපිට මරින් කෑගල්ලේ සිට ගලපිට මඩ දක්වා ගමන් කරන 28 ඊට පස්සේ ඉරි 3ක් විතර තියලා 67 බසේ සද්දටම ලක්කඩහන් ඉන්නවා කියලා තියෙනවා. බොයගටින් සුමන තමයි මට මේ මැසේජ් එක එවලා තියෙනවා. අංක හරියට එවලා නැහැ ඉතින්. එයාලට තේරෙයිද? මන් දන්නේ නැහැ. එවලා තියෙන විදිහට මං කිව්වා. හරිද සුමන මහත්මිය? සුබදවසක් ශාමි. අපිත් වහගෙනයි ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න. පරකටු වෙන්න තිලක් කුමාරස, චන්දිමාල්, සුරේෂ් රුක්මන්, අංජලී, හෂින් බණ්ඩාර ඇතුළු ලක්කඳහන ඔක්කොම ලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. අපිත් අහගෙන ඉන්නේ අබ්දුල් රහුමාන්, ඉන්දිකා, ප්‍රියන්ත, සප්‍රමාදු, මාරවිලින්. ඉන්දිකා වෙන්න ඇති නේද? කොල්ල සට්ටයක් වගේ පැත් ඉන්නේ. හරිද මං කිව්වා? ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙනවාද කියලා මේ මැසේජ් එක වල තියෙන්නේ කවුද? ලස්සන වෙනසකින් අපිට කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැක්කේ කියලා අහලා තියෙනවා. යටි අන්තර සීපොත් ජනපදයේ චතුනි, නංගී, ධනුෂී, දුලංගනා, එයාවත් මං ආදරෙන් මතක් කරනවා. එයා තහකර දෙන්නේ එවා හොඩෙන්. එයාගෙන් උදුරලා ගත්තා නේද ෆෝන් එක මැසේජ් කරන්න. කමන්නේ කමන්නේ අක්කයි නංගේ නේදී මේ මං කියන්නේ හිටියේ මේ පැත්තේ ඉවරයි කියලා. අපි අන්දේ නම් අපි අන්තිම පැයට. ඒ අතරේ මට මැසේජ් එකක් එවන්න 0.7 0.3 93 5 93 7ට.

0: දශම 5 93.7 ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පස්සරු 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 එන්.එල්.බී. ධනනිධානය නුතුරයි. රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: රජයේ අරමුණ සමස්ත අධිකරණ පද්ධතියම ශක්තිමත් කිරීම මිස එක් පුද්ගලයෙකු අරමුණ කරගනිමින් සහන සැලසීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බේරුවල ආසනයේ වලතර කොට්ටාසේ සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.
6: ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ගමනක් යන්නේ. නීතියේ මූලික න්‍යායක් තමයි යුක්තිය ඉටු වෙන්නත් ඕනේ, යුක්තිය ඉටු වෙන බව පේන්නත් ඕනේ, ඒක වේගවත් වෙන්නත් ඕනේ. අද ඔබට වෙන අසාධාරණයක් අවුරුදු 80ක් විතර ගලා ඔබටත් අවුරුදු 80ක් වෙලා යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට වෙනවා. වැඩක් තියෙනවද නේද? එහෙම වැඩක් නැහැ. අපිට වේගවත් වෙන්න ඕනේ මේක. එතකොට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. මේ අධිකරණ පද්ධතිය වේගවත් වෙන එකේ වැදගත්කමක් තියෙනවා. අපේ රටේ වෙළඳ ව්‍යාපාරවලට හොඳයි. දැන් මොනවා හරි නඩුවක් තියෙනවනම්, ව්‍යාපාර සම්බන්ධ නඩුවක් තියෙනවනම් ඒව ඉක්මනට විසඳුනොත් ව්‍යාපාර ඉක්මනින් වන්දි ගෙවනවා. හරි මොකක් හරි කරලා ඒක ඉවර කරගත්. නීතියේ පාලනය හරියට තියෙනවා නම් ලෝකයේ ආයෝජකයනෝ මේ රටට. ඇයි වරදක් වුණොත් ඒ වරද නිවැරදි කරගන්න අධිකරණ පද්ධතිය දිනවා, පිළිගන්න පුළුවන්, විශ්වාස කරන්න පුළුවන්, වේගෙන් වැඩ කරන්න පුළුවන්. එතකොට ආයෝජන අරන් එනවා මිනිස්සු. නීතියේ පාලනය නැත්තම් ඒ රට දූෂිතයි නම්, අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාදයි නම් ආයෝජක වෙන්නේ. දැන් අපේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග නිසා රටේවල් වල දූෂණය බලන ශ්‍රේණිගත කිරීමක්. ඒකේ අපි ස්ථාන 14කින් ඉස්සරහට ඇවිල්ලා දූෂණය අඩු වෙලා 121 හිටියත් අපි එතනට ඇවිල්ලා ඒකේ ඉහළතරට ඇවිල්ලා
5: තියෙනවා.
0: නාරා සුලිකුණාටු හේතුවෙන් චීනයේ නිරිත දිග ගුවාංශි ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලමින් පවතිනවා. ඒ හේතුවෙන් ඇති වූ දැඩි ගං වතුරු තත්ත්වය මත පුද්ගලයන් 54,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගුවාංශි ප්‍රදේශයේ ගංගා 15ක ජලමට්ටම් නිරීක්ෂණ මධ්‍යස්ථාන 20කදී අනතුරු ඇඟවීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවද සඳහන්. වොන්ෂෝ නගරයේ ප්‍රදේශ රැසක් ගං වතුරට යට වී ඇති අතර මාර්ග සහ ගොඩනැගිලි රැසක්ද චලයෙන් යටව තිබෙනවා. ගං වතුරට කොටු ජනතාව බේරා ගැනීම සඳහා ආපදා සහන කණ්ඩායම් යොමු කර ඇති බවයි චීන බලධාරීන් පවසන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොනම මතක් කිරීම සුරකිමු මගතොට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
1: සුපකමලක් පරිස්සමින් කිහිකිලෙන්න
0: Lakhanda Radio ITN
2: Dannawada time pass karanna ona nan potak gewanne film ekak balanna habai ekata manussekata thoraga

0: ගන්න ඕනෙමන සතිය දෙනකන දවල් එක ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: පසර තුනයි වෙනදී 15යි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-676-579.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අද සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: විටෙක සිරහවය හවය විටෙක කඳුලය
5: අම්ම කියන්න ඕනදේ කෙලින් කියනවා. අධ්‍යාපනයේදී තමයි ඒක අපිට කිව්වා. මොකද මම කාමරවත් පස්සේ ගිහිල්ලා අධ්‍යාපන සුසුසුකම් නැති කෙනෙකුට මෙයාට මේක දෙන්න මෙයාට මේක දෙන්න මම පස්සේ යන්නේ නැහැ. ඒකට ආදරේදීත් අම්ම කිව්වේ ඔගල් හොයාගන්න. හොයාගෙන මට කියන්න. ඒකේ ඒ වයසට ආවහම.
3: ආචාර්ය නන්දා මාලනියගේ ආදරණීය දේනිය අමා සාරදා සමක ලක්හඬ සඳ දිය තහර අද රෑ

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: FM 93.5 FM 93.7 ලකන

හවස තුන පහු වෙලා විනාඩී 19යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි කන්දේගෙන ඉන්නේ ලක්කඩට මේ වෙලාවේ ඇහෙන්නේ ලක්කඩ ඕල් ටයිම් බෙඩ්සිට චාමි. හයකි අපිව සින්දුවකට එකතු කරගන්න අම්මා උදේනේ තාතා අජිත් හසිත නිශාන් වගේ මැසේජ් එක මං ඒ කිව්ව. Thank you. ඊට පස්සේ හයි චාමි අක්කේ සුබ සන්ධ්‍යාවක්. ඔය ලස්සන කටහඬකින් ඉති මැසේජ් එකක් දාන්නේ නැත්නම් වැඩක් නැහැ නිසාම තමයි මැසේජ් එකක් දෙන්නේ කියලා තියෙනවා. Thank you. විල් පොතින් සමුදුනි අම්මා ශිරාණි වැකට කරගන්නවා සුබ දවසක් ඔයාට. Hi Chami සුන්දර සන්ධ්‍යාවක් ඔයාට. සපුරුදු ලෙන්ගතුකමින් අදට යවහන් ඉන්නවා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කියලා. නිෂු තමයි මට මේ මැසේජ් එක වෙලා තියෙන ලස්සන පෝස්ට් එකක් දෙන අපි බලමු මොකද කියන්නේ කියලා. ගංග ගල්පර සමග සටන් කරන්නේ නැත. ඒ දෙකටම ගලාගෙන යනවා. අවසානයේදී සාගරය සා ගන්නවා. ජීවිතයේ සමහර අවස්ථාවලදී අපේත් ගල්පර වගේ බාධක ඉදිරියේ නතර වෙනවා. ඇයි මේක මට වෙන්නේ? ඇයි මගේ ජීවිතේ මේ තරම් අමාරු? ඇයි දේවල් මගේ කැමැත්තට සිද්ධ නොවෙන්නේ කියලා අපි යථාර්ථයත් එක්ක සටන් කරනවා. නමුත් ගඟ අපිට වෙනස්ම පාඩමක් උගන්වනවා. ගඟට ගල්පරයක් හමු වුණාම ඒ විනාශ කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ මාර්ගයක් හොයා ගන්නවා. වටින් ගලාගෙන යනවා, ගල් අතරින් ගලාගෙන යනවා, සමහර වෙලාවට හෙමින් ගලාගෙන යනවා, සමහර වෙලාවට වේගෙන් ගලාගෙන යනවා. හැබැයි කොයිම වෙලාවකදීවත් නතර වෙන්නේ නැහැ. ජීවිතයත් ඒ වගේ. ඔබට පාලනය කරන්න බැරි දේවල් එක්ක සටන් කරමින් ඔබේ ශක්තිය නාස්ති කරගන්න එපා. සමහර දොරවල් වැසනොත් වෙනත් මාර්ගයක් ආගෙන යන්න. සමහර මිනිසුන් ඔබේ ජීවිතෙන් ඉවත් වුණොත් ඔබේ ගමන ඒත් නතර කරන්න එපා. ඔබේ සමහර සැලසුම් අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි ඔබේ අරමුණ අතහැරලා දාන්න එපා. මොකද ගඟේ බලය තියෙන්නේ ගල්පර වලට වඩා ශක්තිමත් වීම තුළ නෙවෙයි, ඒවා තිබුණත් ඉදිරියටම ගලාගෙන යාම තුළ. ඔබටත් අද අවශ්‍ය වන්නේ සෑම දෙයක්ම වෙනස් කිරීම නෙවෙයි. ඒක නිසා සමහර වෙලාවට අවශ්‍ය වෙන්නේ ගලාගෙන යාම පමණක් වෙන්න පුළුවන්. ඔබේ වේගෙන්, ඔබේ මාර්ගෙන්, ඔබේ කාලයට නතර නොවී ඉස්සරහටම යන්න. බොහෝ විට සාගරය ඔබ ළඟම ඉදිරියෙන් තියෙන්න පුළුවන් කියලයි නිෂු අපිට මතක් කරලා දෙන්නේ. හරි ලස්සනයිනේ. ගඟක් වගේ ගලාගෙන යා. නතර වෙන එක නෙමෙයි කරන්න ඕනේ. මොන බාධක තිබුණත් වටින් හරි ගොඩින් හරි කොහොම හරි ඉස්සරහටම යන එකයිනේ වැදගත්. Thank you නිෂු.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 9:25. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
4: අයදුම් කරුවන් 35,000 අතුරින් උරේ නුර ගැටෙන කාය

0: Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි
1: ධන්නවද කොලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමින් මොකද යන්න කිව්වහම

0: දැනෙන දේවල් එක නෙවෙයි, දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

exit Jami. හවස තුනයි වෙනහටි වෙසේ හතයි වෙලාව. ජාමි, ජීවිතේ කඩපතක් කරගත්තාම ප්‍රශ්නේ අඩුයි නේද කියලා නොරින් සංජීව මගෙන් අහනවා. ප්‍රශ්නේ කියන්නකෝ, ප්‍රශ්නෙට ගැළපෙන උත්තරයක් දෙන්න. හරිද? ඊට පස්සේ සිරුවවිල පැත්තට මං යන්නේ. කෙඩිය සමුදසිංහ, ඔයාගේ මැසේජ් එක යාළු ඔක්කොමලයි ගෙදර හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. සුභ වේවා, ජය වේවා ජාමි ඔබට. මේ මැසේජ් එක වේයන් ගොඩින් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා දීපා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. දුවචතු පුතා මදු මහත්තයා සුදත්තත් ඔන්න එකතු කරගත්තා. මම කියවෙමින් ඉන්නේ ටෙක්ස්ට් මැසේජස් කියලා මං කිව්වද? මට ඒක අමතකුණානේ. කිව්වද නැද්ද කියලා අමතකුණා. හරි, මේ මැසේජ් එක රත්නපුරේ රත්නේ තමරා කුමාරී එකතු කරගන්න හොඳේ හවස හතර වෙනකම් මහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලස්සන සින්දුකට එකතු කරගන්නකෝ. හානේ, කවුද බෑ කිව්වේ? අලව කොහලානේ ජය කලනි වගේ මැසේජ් එක උපාලිය චිත්‍රානි මාධව කසුන් ඇතුළුව ලක්කඳහන ඔක්කොටම සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් වේවා. අපි සිඳු රංගල වත්තෙන් මහත්තයා ඉන්දික, ලොකුදුව ඉසුරි, පොඩිදුව නෙතුල්ලියා, චූටිදුව චනුලි අම්මවයි තාත්තවයි සිංදුවකට එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් චාමියක්ගේ කොහොමද ඔයාට? මම දර්ණියගල ආකාශ් මල්ලේ, චමත් අයියා, අමරේ මල්ලේ, අසංග අයියා, චිරන් අයියාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. නන්දසිරි අයියාවත් මතක් කරන්න කියලා තියෙනවා. එයාගේ නම කියනකන් එයා කන දීගෙන හිටියාද? නන්දසිරි අයියා චුට්ටක් පරක් වුණා නේද? කමන්නෑ කිව්වනේ, ඒකනේ වැදගත්. හයකි, මම වරකාපොලේ නිෂා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්මයි හස්බන්ඩ් පරිදු, තව සොඳලි ඔයාවත් එකතු කරගන්න. ලක්කනට ආදරෙයි අපි කියලා තියෙනවා. එතකොට ඔයාලා හිතන්නේ අපි ආදරේ නැහැ කියලාද? අපි ආදරේ. අපි කියන්නේ හැම ලේසියෙන්. තුනමාරයි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුනයි වෙනාඩේ 39. ධන්නවද කුලී කෙවල් වගේ හිතවලට ආදරේ කරන්නේ පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම.

0: දේවල් එක්ක නෙවෙයි, දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Charmy.

0: වයසට ගියා තවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
1: සැලෙනලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
2: ඉන්දාල මෙහින්දාල යන අතරේ නවතින්න ඉවිලි ට්‍රයි.

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්වෙන් සමහ ව්‍යාපාරවිතුන්ගේ අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍ර වී කිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරයුක වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. ලකාණ්ඩ රේඩියෝ ITN
2: 3:36 වෙලාව. කලින්මට වෙලාව කියන තමයි උමනාව තිබුණේ. පස්සේ මට අපේ පූර්ව නිවේදනය ප්‍රචාරය වුණා. නිසා මට වෙලාව 3:00ක් ළඟ ළඟ කියන්න වුණා. හරි හරි. චාමි අද අපිට සිද්ධවක් කරන්න ඕනේ කියලා තියෙන උමාගාමුන්ටකින් කුමාරේ ශමාලී චම්පා රංජනී දිලරක්ෂී දිනුෂා නිරෝෂා එකතු කරගන්න කියලා චන්ද්‍රිකා තමයි මට මැසේජ් එක එවලා තියන්නේ. ඊට පස්සේ දුලීප් සමරසිංහ ස්තුතිය වගේ විශේෂකට ආදරණීය සන්ධ්‍යාවක් වේවා. ආදරය නිසා එහෙම කියන්න කියලා තියෙනවා, සුදු කියලා කියලා තියෙනවා. ඒකයි ඔය කියන්නේ. හොඳ ඇහලියකට මියුණු කළ තැන්නේ විනීතයි රංගනේ. ආවයි ඔය පුතාවයි ආදරය නැගතු කරගන්නවා. හොඳ චොම් නංගී සින්දුකට අපේ දෙන්නවනේ අපි රණාලෙන්. රණාලෙන් කිව්වේ නවගමු හඩිය නේද? ක්‍රිෂාලේ රුවන් පහන්දී දුලාන් එෂ්මික සමන්තිකා චමින්ද අපි ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙන යන්තම් යන්තම් ඇති මම මතක් වුණා. නැත්තම් ඉතින් මේ මැසේජ් එක මං කියනවා කියනවානේ බොරුවක් කිව්වේ. පස්වන් දහසකට ආයිබෝ වේවා වඩා කියලා පොල් ගහවල නෑ නමස්සිනා මැසේජ් එකක් කියලා තියෙනවා. කියන්න වෙලාව නැති වෙයි කියලා ඒගොල්ලෝ දැනටමත් හිත හදාගෙන මං ඒ කොටස

මුලින් දැක්කන මෙසේජක් කියන්න මහන්සිවෙන් නෑ නෑන අනිතක ඔය අයවා කියලා දැක්කා මට කොහොමද කියන්න දෙන්න හිත රිතුනද එහෙනම් හරි වැඩේ සෙද්දා කාලමුද හැන මැසජක් එවනවා නම් වාට මැසේජ් නම්බර් එක මතකද කියන්න බල හරි 0.7 0.3 9 3 5 9 7 අදක්ෂ මැසජ් එක එවන්න විතරයි දැන් ඉතින් තියෙන්නේ හතරට කලින් මැසජ් එක එවෝතේ මං කියලා යන්නා

0: ලකාන්ඩ රඩියෝ ITN යුත්තකයින් ඔයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: හවස තුනයි වනාඩි හතලිස්සකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝට් සයිකල් ත්‍රීවිල් ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: ලකාන්ඩ රේඩියෝ ITN.
1: තුනයි වෙනාඩි 42යි වෙලාව. මං ආව ලකාන්ඩ Facebook page එක පැත්තට. බලමුද කමෙන්ට්ස් ටික. ප්‍රේමසිරි බන්ගමෝගේ අසම පැතුනක් කියලා තියෙනවා. අසම පැතුනක් කිව්වට thank you. අසංග ෆර්නාන්ඩෝ සුබ සතියක් ඔයාටත්. තරිඳු කළු මොඩකේ හයි කොමද සිරි කුමාර thank you ඔයාටත් කමෙන්ට් එකට. නදීෂ් උදයන්ගනේ ස්තුතියි. කරුණායක චෙෆ් එකෙන් චාමි අපිත් ඉන්නවා කියලා විශ්ව විහඟ කමෙන්ට් එකට thank you ඔයාටත්. සතියම සුබ වේවා දහරා හයි. මලට සුවඳසේ යෝන් ජීවිතේ පිළිකමු අපි යෝන් ආදරේ සිද්ධිය කොටසක් කියලා ඕල් ටයිම් බෙට් සෙට් චාමි හද මඩලම දුනි පවරා කියලා තව සින්දුවක් මික්ස් කරලා දෙනවා. සුරකරේරු thank you. මෙනක සඳරුවන් කොහොමද ඔයාට. එස්එල් ෆර්නාන්ඩෝ ෂාන් බ්‍රැන්ඩන් අනුර thank you ආගේ කමෙන්ට් එකට. ඕෂද රාතවේට ස්තුතියි ආගේ කමෙන්ට් එකට. හොඳේ බලමු එස්එල් ෆර්නාන්ඩෝ ඔයාවත් එකතු කරගත්තා. ඊට පස්සේ කවද මට මිස් වුනේ. කුසුම් ඉන්නවා ජීවන් සුරංගතනායක ප්‍රියංගි ශිරෝමාලි නිසංසලා කුමුදුනි අසරි සම්පත් හා යාසිරි අද ඔයා මට මැසේජ් එක කිව්වේ නැද්ද? ඊට පස්සේ කවුද ඉන්නේ? දුලීප් සමරසිංහ රෝෂිත ෆර්නාන්ඩෝ රංගලගේ ඔයාවත් එකතු කරගන්නවා. මහින්ද කුමාර දිලිනි දයාරම්ම නදේශ උදයන්ගන් රූපසේන ගුණතිලක ආදරෙන් එකතු කරගන්නවා. මේ එකමේ මම දැන් බොස්ගෙන් ඔයාට විනාඩි 3ක් ඉල්ලලා දෙනවා. හරිද? ඔයාලගේ ඔෆිස් වල ඉන්න බොස්ලාගෙන්. මොකද මම කැමති ඔයාලා මේ සින්දු අහනවා නම් සමහර වෙලාවට අපි හුඟක් දේවල් හිතේ තියාගෙන පැහැව පැහැව ඉන්නවා නේද? බලන්නකො මේ සින්දුවේ තියෙන කරුණා රසය. මොහොතකට වැඩි චුට්ටක් නවත්තලා මේ සෙද්ද ඇහුවා නම් මෙහෙම දෙතන්න පුළුවන් නම් වටිනවා කියලා ඔයාට එක තැනකදී හිතේ.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: හවස 3:00 වෙනාඩි

0: අහන්න රේඩියෝ ITN
1: හවස 3යි වෙනාඩි 50යි
2: කල්පනාමය ඔබ සමග
3: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි විදින් රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
5: දෙකියා සුරකින් මගතොට.
1: චාමි මේ සින්දුව දෙන්න පොළොවන්ද කියලා අහලා තිබුණා. මේ සින්දුව නොදෙන්න හේතුව මල් නැගනේ. ඒක නිසා

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එන හතර වෙනකම් එක.

අවසතුනයි වෙනට පනස් පහයි කියන චාමි හදයි යන්ඩ කියනගෙන නේද. ඔරලෝසෝ තමයි හැම කියන්න මන්දන්න වාල හැම කියන්නෑ කියලා. චාමි, ඇයි අපි මොනවකරත් මිනිස්සු අපේ දිහස්සැකෙන් බලන්නේ. ඒක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් මිසක් කොයායක ප්‍රශ්නයක් කරගන්න එපා. සමහර මිනිස්ස කොහොමත් එහෙමයි නේද. අපිට මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කරන්න බෑ කොහොමදවත්. හැබැයි අපිට අපි එයාලා ගැන හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන්. එක්කෝ අපිට එයාලා ගැන හිත හිතාම දුක් කරදරයට පත් වෙන්න පුළුවන්. හිත කනස්සල්ලෙන් තියාගන්න පුළුවන්, පස්තවීමෙන් තියාගන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ ගැන නොහිතම සතුටෙන් සනසීමෙන් සාමයෙන් ඉන්න පුළුවන්. තෝරා ගැනීම වාගේ පැහැදිලි කිරීම මගේ යතේ. හරිද, මගේ කොටස හවඩයි. චාමිනාගේ සින්දුවක් දෙන්න ධර්මීය කළ වෙලකම සේන ගම්ලත් මෙන්න මෙයක් දැන්ද නැගිටුනේ. හැමෝම එකතු කරගන්න සුබ සන්ධ්‍යාවක්. චාමිනාගේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. හොරණින් ඉනෝකා උපාලී දුව සිතුව එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තියෙන්නේ. හායි කසුන්, යන්න කලින් කොහොමලියවත් මැසේජ් එකක් එව්වා. එහෙනම් අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම මං ඊතෝ ඔගොල්ලෝම අමතක කරා කියලා. කාරිනෑ දැන් මං හෙට එනවද කියලා හිතේ සැකයක් කුකුසක් තියෙනවද? එකට අහලා බලන්න. කොමං එනවා. ගින් එන්නද? මම චාමිකා මනෝජිනී, සුබ දවසක්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:04යි.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ඊයේ සිට අතුරුදන් වී සිටි බදුල්ල මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ සිරුර මාපකඩක වැඩවැව ප්‍රදේශයේ ගල්තලාවක් මත තිබී හමුව තිබෙනවා. කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳ සැකකටයුතු යමක් හෙළි නොවන බවයි පොලිසිය පවසන්නේ. බදුල්ල මහරෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභා දයාරත්න මහතා ඊයේ පෙරවරුවේ සිට ආග්‍යාතක් නොමැති බවට වාර්තා වුණා. ඔහුගේ මෝටර රථයේ මහියංගනය මාපා කඩවැව ප්‍රදේශයේ නවතා තිබුණද වෛද්‍යවරයා හි සිටියේ නැහැ. එම ප්‍රදේශය අලි ඇතුන් බහුල් ලෙස ගැවසෙන ප්‍රදේශයක් බැවින් ඊයේ රාත්‍රියේ මෙහෙයුම් කටයුතු වලට බාධා එල්ල වුණා. අද දිනේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෝටර රථයේ නවතා තිබූ ස්ථානයේ සිට මීටර 800ක් පමණ ඈතින් අලි කඳුර වැවාසන්නේ ලඳු කැලෑවක ගල් තලාවක් මත තිබේදී ඔහුගේ දේහය සොයාගැන්නා. වෛද්‍යවරයාගේ මරණයට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි. තායිලන්තයේ දකුණු දේශසීමා ප්‍රදේශවල ස්ථාන 52ක ගිනි තැබීම් සහ පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් ප්‍රහාර එල්ලව තිබෙනවා. එම ප්‍රහාරවලින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. රාජ්‍ය ආයතන සහ වාහන රැසකට හානි සිදු ඇති බවද සඳහන්. තායිලන්ත අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම අනදෙන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ සෙනසුරාදා රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම ප්‍රහාර සිදු ඇති බවයි. තරාතිවන්, යාලා සහ පට්ටානි යන දකුණු ප්‍රාන්තවලයි ප්‍රහාර සිදුව තිබෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සම අනුග්‍රහය
2: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
8: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
9: ලකඬ

0: සුභ සන්ධ්‍යාවක්. කතරයි විනාඩි 10යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක. හදත් අපේ වැඩ පටන් ගන්න වෙලාව. අලුත් සතියක ආරම්භය.
1: කතා කරන්න
0: නිහඬ මාවතේ
1: ඔක්කොම කියන නිසා මම පොඩක් පැත්තකටලා අහිංසක කමට හිටියා.
0: අහිංසක කමට ඉන්නවා කියලා ඔයාට පෙන්වන්න පුළුවන්.
1: හැබැයි
0: කට වහගෙන ඉන්න එකෙන් විතරක් අහිංසක කියලා පෙන්වන්න බෑ ඔයාට.
1: ඒකෙන් විතරයිනේ පෙන්වන්න පුළුවන්. ඒ නිසා මම බැලුවේ එහෙමම ඉන්න කියලා.
0: يعني මම ඉස්සරහා මම දන්නවනේ උනාට.
1: හරි. කෙනා කවුද කියලා?
0: කෙනා කවුද කියලා? අහිංසකද නැද්ද කියලා?
1: ඒක රඟපාන දෙයක් නෑ.
0: රයිට්. දැන් අපි මේ අලුත් සතියක් පටන් ගන්නකොට
1: ඕකේ.
0: අලුත් දේවල් එක්ක නිකන්
1: අලුත් වෙලා වගේ
0: නේ. අලුත් වෙලා වැඩ පටන් ගන්න ඕන කියලා මම හිතන්නේ.
1: හරි.
0: සඳුදා කම්මැලිම දවස් වුණාට ඒ කම්මැලිකම නැති කරගෙන වැඩ පටන් ගත්තොතින් සතිය පොඩ්ඩක් එනර්ජි එකෙන් ගෙවලා දාන්න පුළුවන්.
1: පුළුවන්.
0: නැත්නම් අයියෝ මට දවස් පහක් වැඩට යන්න තියෙනවා නේද දෙයියනේ කියලා.
1: අද තාම සඳුදානේ කියලා.
0: හිත හිත වැඩ පටන් ගත්තොත් සොරි තමයි.
1: හරි.
0: ඉතින් පොඩ්ඩක් ගැම්බට වැඩ පටන් ගන්න ඇති මං හිතන්නේ අද උදේම. අපි මේ හවස වැඩ පටන් ගත්තට.
1: ඔව්.
0: හවස වැඩ පටන් ගන්න ඇත්තදී මේ හැමෝම එක්ක අදත් හවස 6 අමාරු වෙනකන් අපි ඉන්නවා.
1: ඉවිනින්
0: ඩ්‍රයිව් එක. හා
1: හා.
0: දැන් අපි බලාපොරොත්තු වෙනවා ෂණිකව අපිට සමහර ලාභයන්.
1: හරි.
0: ඒ කියන්නේ අපේ ජීවිතේ පොඩි කෙටි කාලයක් ඇතුළත අපිට මෙන්න මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා අපි හිතනවා.
1: ඔව්.
0: නිකන් හරියට නිකන් ලොතරැයියක් ඇදුනා වගේ.
1: රයිට්. ඔක්කොම එකපාර ඕනේ.
0: එකපාර අපිට මහා විප්ලවයක් වෙන්න ඕන කියලා වගේ අපි හිතනවා. එහෙම නැත්නම් පොඩි කෙටි කාල සීමාවක් ඇතුළත අපිට ජීවිතේ ගොඩ යන්න ඕන කියලා අපි හිතනවා.
1: රයිට්.
0: හැබැයි ඒක කරන්න අමාරු වැඩක්. සමහර වෙලාවට අපිට
1: ඉදිරිනු ගමන් මේ ඇවිදින්නෑ වගේ.
0: ඇවිදින්නෑ වගේ. අමාරු දාන්න නේ.
1: අලුත් වෙලා නෙන්න ඕනි කියලා ඔයා. එනිසා මන්ද අලුත් වෙලා ආවා.
0: කරි පොතක් පතක් කියවන වගේ වගේ වෙන්නේ. දැන් මේ අර ඒ වගේ සුදුනු ගමන් ඇවිදින්නේ නැහැ වගේ.
1: ඕකේ.
0: හැබැයි සමහර වෙලාවට ලොතරැයියක් ඇදිලා ගොඩ යන වෙලාවල්
1: තියෙනවා.
0: ඒ ඇරුණම අපිට ටික කාලයක් මහන්සි වෙන්න වෙනවා. ජීවිතේ අල්ලගෙන ඉන්න වෙන වෙලාවල් තියෙනවා. අපේ සාර්ථකත්වය කියන්නේ ළඟා කරගන්න. එහෙම නැතුව බෑ. දැන් ගහක් වුණත් නේද?
1: හරි.
0: එක සැරේට පළදරන්නේ නැහනේ.
1: හා
0: හා. පකරි වීජයක් හිටවලා ඒක ගහ ටික ටික වර්ධනය වෙලා අතුපතර විහිදිලා එහෙම උනාමනේ කාලයක් ගිහිල්ලා ඒක පළදරන්නේ.
1: ඔව්.
0: ඒ වගේ අපිටත් මේ නිකන් කෙටි පාරෙන්
1: ගොඩ යන්න බෑ.
0: ගොඩ යනවා කියන එක කරන්න බෑ. ජීවිතේ දිනනවා කියන එක කරන්න අමාරුයි.
1: ඔව්.
0: මොකක් හරි දෙයක් වෙලා අපිට මහ නිදාණයක් පාත් උනත් ඒක හරියට මැනේජ් කරගෙන කාලයක් වියදම් කරන්න අපිට තේරෙන්නේ නැත්තම් දන්නේ නැත්තම්
1: වැඩක් නැහනේ.
0: ඒත් බෑ අපිට දිනු වෙන්න. අපිට අපේ ටාගට්ස් වලට යන්න බෑ.
1: හා හා.
0: ශනික පටස් ඉවර වෙන්න පුළුවන් සල්ලි උනත් නේද?
1: يعني
0: හරියට මැනේජ් කරේ නැත්තම්.
1: නැත්තම්.
0: ඒ නිසා ඔයත් මේ කල්පනා කරලා
1: රයිට්.
0: හරියට ප්ලෑන් කරලා
1: හා හා.
0: දෙයකට බැස්සොතින්
1: ඔව් වෙලා ගියත් කමක් නැහැ.
0: වෙලා ගියත් කමක් නැහැ. කාලයක් තිස්සේ ඒ දේ එක හිටියොතින්
1: ඔව්
0: වඩ ජීවිත දිනන කෙනෙක් අමාරු නෑ. මේ විදිය ට්‍රයි කරන්න.
1: ඕකේ.
0: හැන්දෑ වුණත් කමක් නෑ.
1: හරි.
0: උදේම කියලා එකක් නෑ නේ නේද?
1: නෑ නේ. එහෙනම් ඉතින් අපිට එහෙම වෙන්න විදියක් නෑ නේ.
0: ඒ කියන්නේ උදේම කියලා එකක් නෑ. ඔය වගේ මොනවා හරි මොටිවේෂන් දෙයක් ඔලුවට දාගන්න.
1: හරි.
0: දවසේ ඕනම වෙලාවක.
1: පුළුවන්.
0: Tamanට එන මොනවා හරි මැසේජ් එකක් එක්ක.
1: ඕකේ.
0: තමන්ගේ ජීවිතේ පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනස් මාවත කරන් යන්න ඕන කියලා හිතනවා නම්
1: හා හා
0: ඒකට වෙලාවක් කලාවක් නැහැ නේද?
1: Right. Try and try. One day you can fly කියනවානේ.
0: අම්මෝ අම්මෝ අම්මෝ.
1: මට පෙසරගේ.
0: හතරයි විනාඩි 14 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
2: බස්රථයකින් බැස යන මගියෙකු නම් බස්රථයේ ඉදිරි පසින් පාරමාරු නොවන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුපුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස්. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුම ඔබ වෙනුවෙන්ම.
5: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන කාය

0: හතරයි විනාඩි 23යි වෙලාව. ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි සිංදුවක් අහන්න මැසේජ් කරන්න අපි නම් එක මතක් කරාද?
1: කිව්වේ නෑනේ, අපි අමතක කරලා දිව්වනේ.
0: ඒකනේ අපි වහගෙන ඉන්නව නම් ඔයාලට පුළුවන් අපිට මැසේජ් එකක් එවන්න ඉන්න ඕනම තැනගෙන ඉඳලා අපිට අපේ මේ නම්බරයකට
1: 0743935093 0743935093 ට ඔයාගේ WhatsApp මැසේජ් එක කට්ටියක් එකතු කරගෙනම මේ පත්තරේ එවන්න පුළුවන්කම තියෙනවා.

0: ඒවගේම අපි මතක් කරන්න ඕන දැන් ලංකාවේ සෝලා පද්ධතියක් ගන්නව නම් සෝලා පද්ධතියකට කවුරු හරි මුදල් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනව නම් ඔයා ඒක හරි දැනකින් බලලා වැඩේ කරගන්න. මොකද දන්නවද ඕන තරම් සෝලා පද්ධති සවිකරන කණ්ඩායම් ඉන්නවා. වෙළඳ නාම තියෙනවා. හැබැයි ඒ හැම එකක් ගැනම විශ්වාසය තියන්න බෑ. කාලයක් තිස්සේ මේ වැඩේ ඉඳලා පළපුරුද්ද තියෙන ඒ තාක්ෂණය හරියට දන්න එහෙම කෙනෙක්ගෙන් වැඩේ කරගත්තොත් තමයි ඔයාට මේක ප්‍රතිලාභ හරියට ගන්න පුළුවන් වෙන්නේ. එනිසා තමයි අපි කියන්නේ වසර ගණනාවක පළපුරුද්දත් එක්ක ලංකාවේ ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරපු ඩීප් ටෙක්ලා එක්ක සම්බන්ධ වුණොත් ඔයාට නියම විදියට වගේ නිවසට කාර්යාලයට ව්‍යාපාරික ස්ථානයට වැඩබිමට ඕනම තැනකට හොඳ සෝලා පද්ධතියක් සවිකර ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඩීප් ටෙක් සෝලා එකක් එහෙම සවිකර ගන්නකොට අපේ ගොවි මහතුන්ගේ පැත්තට මම එනවා. අස්වැන්න සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඕන අපේ ගොවි මහතුන්ට හොඳම චාන්ස් එක ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකට යන එක. ඒකෙන් ඔයාලට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න වගේම පිරවැය අඩු කරගන්න මෙන්න මේ කෙන දෙකම කරගන්න. ඒ විතරක් නෙවෙයි ඩීප් ටෙක් ආයතනය සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවි මහතුන්ට දෙන්න තීරණය කළා තියෙන්නේ. ඒ නිසා ඔන්න මෙන්න චාන්ස් එක ගොවි මහතුනි දැමම ඩීප් ආයතනය සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0711711711 කවල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: Facebook එකේ එතකොට ඔය සමාජ මාධ්‍ය වල මේ සැරිසරන ඡායාරූපයක් තිබුණා. ඩුබායි එයාපෝර්ට් එකක මේ දූවිල්ලෙන් වැහිලා තියෙන Ferrari කාර් එකක්.
1: ඕකේ.
0: මේක අධික මිල ගණන් එක්ක ලෝකේටම වාහන 399ක් විතරක් හදපු කෝටි ගණන් වටින සුපිරි ඉංජිනේරු නිමවුමක් තියෙන කාර් එකක් මේක.
1: Ferrari එක.
0: හරිද? මේ කාර් එක මේ දැක්කට පස්සේ මේක කතාව මොකද්ද? මේ දූවිල්ලෙන් වැහිලා යන තරම් මේ කාර් එක මෙහෙම දාලා තියෙන එක මොකද්ද මේ කියලා
1: මෙච්චර වටින එකක්.
0: මෙච්චර වටිනයක් හොයන්න ගත්තා.
1: හහ්.
0: මේක ඩුබායි රාජ්‍යයේ තමයි මේ විදිහට මේ ඩුබායි එයාපෝර්ට් එකේ දාලා ගියපු කාර් එකක්. හරි. ඊට පස්සේ දැන් මේක ගැන හොයනකොට මේකේ කතාව ටිකක් හරි
1: වෙනස්
0: කතාවක්. එක පැත්තකින් ලොකු පණිවිඩයක් අරන් එන වෙනස් විදිය කතාවක්. මේක මේ අන්තර්ජාලයේ ඇසුරෙන් මේක හොයනකොට විස්තර හොයනකොට හම්බෙච්ච එකක්. මේක මේ දැන් සාමාන්‍යයෙන් අපි කාර් එකක් දාලා යන්නේ කොහොම අපි වැඩට යනකොට
1: හරි
0: එහෙම
1: ගමනක් යනකොට හරි
0: පෙට්‍රල් ඉවරන උතින් හරි කාර් එක දාලා ගෑරේජ් එකකට හරි ඒ වගේ මොන හරි දෙයකටනේ
1: ඒකට දෙකකට දවසකට නේ ඒ වගේ දාලා යන්නේ
0: හැබැයි මේ කාර් එක බිල්ඩින් මැසිලා ගිහලා කාලයක් තිස්සේ මේතන තියෙනවා.
1: ඔහි තියෙනවා මොකක්වත් ප්‍රයෝජනයක් ගන්න නැතුව ඔහි දනවත්තලා තියෙනවා.
0: ඔව් මොකද කියලා හොයලා බැලුවට පස්සේ මේ ඩුබායි රාජ්‍යයේ කාලයක් තිබුණා හරි සුඛෝපභෝගී විදියට ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය වෙලා තියෙන මේ රාජ්‍යය.
1: රයිට්.
0: දැනටත් තියෙනවා. හැබැයි දැනටත් එහා සෑහෙන
1: පහසුකම්
0: තිබුණු මූල්‍යමය පහසුකම් තිබුණු කාලයක් තිබුණා.
1: ඕකේ.
0: මේ කාලවකවානුවේදී බැංකුවලින් ණය ගන්න මෙහි වගේ ලියකියවිලි සෑහෙන ප්‍රමාණයක් අත්සන් කරලා එතකොට අපකරුවන් විශාල ප්‍රමාණයක් අරන් ගිහිල්ලා ඒ කතාව
1: බලන් ඉඳලා මාසයකින් ඇවිල්ලා
0: එහෙම මුකුත් නැතුව
1: ඉල්ලපොකමන් දෙනවද?
0: ඔව් හරි පහසුවෙන් මේ ණයක් ගන්න එක ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා කියන එක මේ වගේ දේවල් වලට හරි පහසුකම් සෑහෙන තිබුණා ඒ රාජ්‍යයේ.
1: ඕකේ.
0: ඒ වගේම තමයි ඕන හැටියේ වියදම් කරන්න මුදල් තියෙන ආදායම් බදු නැති.
1: ඔව්.
0: එහෙම කාලවකවානුවක් තමයි තිබුණේ.
1: මාර පොසත්.
0: හරි. බැංකු ක්‍රමය ගත්තට පස්සේ හරිම ලිහිල් විදියට තමයි තිබුණේ.
1: හරි.
0: ඉතින් මේ නිසාම දැන් පිට රටවල් වලින් ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ඉන්දියාව මේ වගේ වෙනත් රටවල් වලින් ඩුබායි රාජ්‍යයට ගියපු මිනිස්සු
1: බොහොම
0: සුඛෝපභෝගී විදියට ජීවත් වෙන්න ගත්තා.
1: ඕකේ.
0: කියන්නේ අපේ දැන් අපේ රටවල් වල ඉන්නකොට වඩා සැප පහසුව ජීවත් වෙන ගත්තට පස්සේ තමන්ට අමුතු දේවල් ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන්න තියෙනකොට කවුද අකමැති?
1: ඔව්.
0: ඉතින් මේක මහා අමුතු නිදානයක් පහළ වුණා වගේ
1: විප්ලවකාරී
0: විදිහට සුපිරි වාහන රේන්ජ් රෝවර් වගේ හොඳ වාහන එක්ක අසන ජීවිතයක් ගත කරන්න මේ සාමාන්‍ය මිනිස්සුන්ටත්
1: පුළුවන්
0: හැකියාව ලැබුණා. මේ පිට රටවල්ලින් ඩුබායි රාජ්‍යට ආවා.
1: හරි.
0: මේගොල්ලෝ මේ විදිහට වැඩ කරගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරගෙන ඉන්නකොට මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා 2008 සහ 2009 ලෝක ආර්ථික අර්බුදයත් එක්ක. ඊට පස්සේ මේ වැටීමත් එක්ක ඩුබායි රාජ්‍යයටත් මේක බලපානවා. වෙළඳ පොළ බිඳ වැටෙනවා. ඩුබයි දේපල වෙළඳාම සහ මහා පරිමාණ ඉදිකිරීම් එක රැයකින් නැවතෙනවා. ජාත්‍යන්තර සමාගම් සිය ගණනකින් සේවකයන් අස් කරනවා. මේ සියල්ල එක්ක අර ගෙවුණු සුඛෝපභෝගී ජීවිතය
1: නැති වෙන
0: ගන්නවා. අර ණය පහසුකම්, එතකොට ක්‍රෙඩිට් කාඩ් පහසුකම්, මේ දේවල් අර බොහොම පහසුවෙන් ගත්තා වගේම තමයි මේ රටේ නීති අනුව ණය නොගෙව හිටියොත් මහා සාපරාදී දෙයක් කරා හා සමානව දඬුවමුත් ලැබෙනවා.
1: හා හා හා, ලේසියට ගත්තා වගේ නෙවෙයි.
0: ඉතින් සාමාන්‍යයෙන් මේ රටේ නීතියට අනුව ණයක් අරගෙන ණයක් නොගෙව හිටියොත් මේ හිරේට ගියෝතින් ආයිතින්
1: ඒමක්
0: නැත.
1: එනවා බොරු.
0: ඉතින් ඒ විදියට දැන් මේ ණය ගත්ත, ක්‍රෙඩිට් කාඩ් අරගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරපු මිනිස්සුන්ට මේ ආර්ථිකේ කඩාවැටීමත් එක්ක මහාසරණ වීමක් වෙනවා.
1: ඊට
0: පස්සේ යාලා පාවිච්චි කරපු සුඛෝපභෝගී වාහන
1: විකුණනවා.
0: විකුණන්නේ නැහැ.
1: එහෙනම්
0: විකුණන්න ගියෝතින් වැඩේ මාට්ටු.
1: ආහා.
0: මෙයාල ඒවා තැන් තැන් වල දාලා
1: හංගනවා.
0: ගුවන්තොට පොළ හරහා තමන්ගේ මව් රටවල් වලට
1: යනවා.
0: යන්න පටන් ගත්තා.
1: හරි.
0: ඉතින් සමහරු මේ වාහන දාල යද්දී කරන්න දෙයක් නැහැ.
1: ඔව්.
0: මට වෙන කරන්න දෙයක් නැහැ, මම යනවා කියලා අර සුඛෝපභෝගී ජීවිතයට සංවේදීව සමුදෙන පොඩි පොඩි චිට් පවා ලියලා මේ වාහනේ ඩෑෂ්බෝඩ් එකට දාලා ගියපු අවස්ථාවක් තියෙනවා.
1: ඒ
0: විදියට අතහැරලා 2011 අවුරුද්දේ බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙක් දාලා ගිපු කාර් එකක් තමයි ෆෙරාරි කාර් එක. ගොඩක් සමාජ මාධ්‍ය ඇතුලේ ප්‍රසිද්ධ වෙලා මේ දූවිලි වැදිලා දූවිල්ලෙන් වැසිලා තියෙන කාර් එක බවට පත් වුණේ.
1: හරි.
0: ඔන්න ඔය ආර්ථික අර්බුදය හැමෝම 2011 බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ව්‍යාපාරිකයෙක් දාලා ගිපු කාර් එකක්.
1: කරන්න දෙයක් නැතිකමට දාලා ගිහිල්ලා. එච්චර වටින දෙයක්.
0: කරන්න දෙයක් නැතිකමට දාලා යනවා. මට කරන්න දෙයක් නැහැ. මට යන්න වෙනවා කියලා.
1: ඔව්.
0: උම සංවේදී සටහන් තබලා ගිහින් තිබුණා. ඉතින් මේක 2011 සිදුවීමක්.
1: හරි.
0: 2022 වසරේ එක්සතරාවේ මේ රාජ්‍ය නීති පද්ධතිය සංශෝධනය කළා. ඔය චිප්පත් අගුරු වීම සාපරාදී වරදක් නොවන බවට පත් කළා, ලිහිල් කළා තියෙනවා.
1: ඕකේ.
0: එතකොට ඔය ණය සම්බන්ධයෙන් සාපරාදී දෙයක් විදියට
1: සලකන්නේ
0: නැහැ. නැතුව පොඩ්ඩක් ලිහිල් කළා තියෙනවා. දැන් නම් එහෙම වෙන්නේ නැතුව ඇති.
1: හැබැයි
0: ඉස්සෙල්ලා තිබ්බ නීතියත් එක්ක තමයි ওই විදියට ওই සිදුවීම වෙලා තියෙන්නේ.
1: ඕකේ.
0: ඉතින් ඕක ඇතුලේ අර දෙන පණිවිඩය දෙන කතාව තමයි අපි සමහර වෙලාවට අපිට නැති සල්ලියක් අපි පෙන්නලා සමාජය ඇතුලේ අපි
1: මවාපානවනේ,
0: පොරවල් වෙන්න
1: හදනවා. රයිට්.
0: හරිද? චරිත වෙන්න හදනවා.
1: ඕකේ.
0: මම බදින්නේ මේව එකක්.
1: හරි.
0: මම බදින්නේ
1: මට මේ ඔය වගේව හරියන්නේ
0: නැහැ නේ. හරිද? ඒ වගේ නිකන් අපිට නැති දේවල් පෙන්නලා අපි සමාජය ඇතුලේ පේන ජීවත් වෙනවට වැඩිය අපිට තියෙන මූල්‍ය ශක්තියෙන්
1: සතුට වෙන එක හොඳයි.
0: ඒක මැනේජ් කරගෙන
1: හරි
0: රටට ලෝකෙට ණය නොවි නේද? රටට ලෝකෙට ණය නොවි
1: මැරෙන්න තිබ්බනම් ඇති.
0: හිතේ නිදහසක් ඇතුව ජීවත් වෙන තියනවනේ. මට හිතෙනවා ඊට වැඩිය හරි වටිනවා කියලා. හරි. ඉතින් ඒ ඩුබායි වල ඉතින් මං කියන්නේ ඔයාටත් ලංකාවේ ජීවත් වෙන කෙනෙක් විදියට
1: හරි
0: ඔය විදියට මේ තමන්ගේ ආර්ථිකය මැනේජ් කරගන්නකොට වැඩිපුර සල්ලි ටිකක් තියනවනම් ආර්.ඩී.බී. බැංකුවට දාන්න.
1: වියදම් කරන්නේ නැතුව.
0: ස්ථාවර තැන්පතුවක් විදියට.
1: ඕකේ.
0: නිකන් අතේ තියෙන සල්ලි ටිකෙන් ලොකු දේවල් කරන්න යන්නේ නැතුව.
1: ඒක
0: වර්ධනය වෙන තැනක සල්ලි ටික දාලා ටික ලොකු මුදලක් ලැබුණාට පස්සේ.
1: ඔව්.
0: ඒකෙන් දෙයක් කරගන්න එක වෙනම දෙයක්. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න ආර්.ඩී.බී. එකත් එක්ක හොඳ පොලියක් මේ දවස්වල ලැබෙනවා.
1: දිවෙන ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ඉතින් ආර්.ඩී.බී. බැංකුව කියලා කියන්නේ. ආර්.ඩී.බී. බැංකුවත් එක්ක වට විශ්වාසයෙන් එකතු වෙන පුළුවන්කම තියෙනවා. මාස 3ත් 6ත් අවුරුද්දත් විදිහට ඔබට කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනවත් ආයෝජනය කරන ආර්.ඩී.බී. බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලබා ගන්නත් වාරි පුළුවන්කම තියෙනවා. දිවෙන පුරා ශාඛා 272ක් තියෙනවා විහිදිලා ආර්.ඩී.බී. නමින්. යන්න ළඟම ශාඛාවට ගිහින් වැඩි විස්තර දැනගන්න.
0: හවස 4:33 වෙලාව.

Lakhanda Radio ITN Rida Vibe Beat Ekta Mix Weather

0: ඇහෙ දෝරගගේ තලන හි නහ දෙමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු කේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැන් දීමයි ඉබක් වෙන.
1: අවස 4:40.

0: රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.

0: subscribe. Lakhanda Radio ITN.
1: Sri Lankan television itihasi. පළමුවරට TV, radio, digital. එකවර එක මිටට.
2: El Nino තත්ත්වය හමුවේ ආණ්ඩුවේ සූදානම. දිවස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සමගින් On Air Politics හෙට රාත්‍රී 10:30ට.

0: හතරයි විනාඩි 42යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. නව මැෂින් එකක් ඔයාට තියෙනව නම් සල්ලි හම්බ කරනවා කියන එක නතින්. මොකද සහ නිෂ්පාදනය ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට දැන් කණු දෙක එලිවට යන්ත්‍රයක් තියෙනවා කියලා කියන්නේ හොඳ අවස්ථාවක් තමයි ඔයාට තමන්ගේ බිස්නස් එක ඉස්සරහට අරගෙන යන්න. පොන්චිට ව්‍යාපාර කරන අයට පුළුවන්කම තියෙනවා ඔයාට සිම් බට් අරගෙන වැඩේ ගොඩ දාගන්න. පොඩියට වැඩේ පටන් ගන්න මහා පරිමාණින් කරනවා නම් කණු දෙක එලිවට යන්ත්‍රයකට යන්න. ඊට අමතරව ඇඹරුම් කර්මාන්තයට, පොල් තෙල් ඉඳින කර්මාන්තයට මේ වගේ ඕනම දෙයකට දැන් ගන්න පුළුවන්කම තියෙනවා. ඩෝම නවත් එක්ක මැෂින්ස් ගන්නව නම් කතා කරන්න පුළුවන් මාක්ස් පෙන් හෝල්ඩින් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා ඔබට මිලදී ගැනීම කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම දැන් ඩෝමා ගැන කිත් කතා කරා වගේ මාක්ස් පෙන් හෝල්ඩින් සමාගම ගැන කතා කරා වගේම ප්‍රධාන ශාඛාව තියෙන නොමර 31 ඇලෙන පාර මහරගම ඇඩ්‍රස් එකේ අපි ෆෝන් නම්බර් එක මතක් කරන්න ඕන
1: 011-679-579 011-679-579 කෝල් එකක් දී
0: රයිට් එවගේම තමයි හදහන ලොතරැයිය ගැනත් මතක් කරන්න ඕන. හදහන ලොතරැයි කියලා කිව්වම වාසනාව උරගා බලන තියෙන හොඳම අවස්ථාව තමයි හදහන ලොතරැයිය ගන්නවා කියන්නේ. ජීවිතේ වෙනස් වෙන්න ඕන, මම මොකක් හරි වෙනස් විදිහේ දේවල් ටිකක් කරන්න පටන් ගන්න ඕන එහෙම කියලා ප්ලෑන් කරනව නම් ඔන්න ඒක ඔයාට කොහොමද මේකට සල්ලි ටිකක් හොයාගන්නේ කියලා හිත හිත ඉන්නව නම් ටිකට් එකක් හරි අරන් බලන් වාසනාව තිබුණොතින් ඔයා ජයග්‍රහණය කරලා වාගේ ජීවිතේම ගොඩ යන්න පුළුවන්. ඒ නිසා හදහන ලොතරැයියක් අමතක නොකර ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන හදහන ලොතරැයියක් අරගෙන අද ගෙදර යනකොට යන්න. ඔයා ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වාසනාවන්තයෙක් වෙනවා කියන එක නොහිතන වෙලාවක නොහිතන විදියට සිද්ධ වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම හදහන ලොතරැයියක් ගන්න අමතක කරන්න එපා. 4:44 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: හතරයි විනාඩි 53යි වෙලාව ඉවිනි ඩ්‍රයිවර් අහගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: කවුද ඉන්නේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අය මේ වෙලාවේදී.
1: මයි යනවා මතුගම පැත්තට. මතුගමෙන් ඉන්න පසන් සඳ කැලුම් වෙලාවේ ආපත් එකතු කරගන්න ගමන් අනුරෝයාවත් එකතු කරගන්න පුස්සලෑම ඉඳන්. කුලියපෙණි නිලක්ෂී ඉන්නෝ මේ වෙලාවේ. ඒ වගේම අපිට මැසේජ් එකක් දාලා තිනෝ සයු සින්දුවක් කියලා තිනෝ හොමම හැගෙන ඉන්න දිගටම. ඒත් එක්කම බරුදල්පොල පැත්තටත් යමු. බරුදල්පොල ඉඳන් එස්එල් ප්‍රනාන්දු ඉන්නෝ මේ වෙලාවේ. ඒ වගේම හයි අකේ අයියේ සුබ සන්ධ්‍යාවක් මම යටි අතින් දුලක්ෂිකා මැසේජ් එකක් දාලා තිනවා සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා සිඳුන් එකතු කරගන්න කියලා තියෙනවා හස්බන්ඩ් දිස්මිකවත් ඔකේ ආවත් එකතු කරගන්න ගමන් අදත් ඔයාලව සද්දට අහගෙන ඉන්නේ මහින්ද එදිරි සිංහ ඉන්නෝ මේ වෙලාවේ වැල්ලවයි මැසේජ් එකක් දාලා තිනවා ඊට පස්සේ කළුතර පැත්තට යනකොට පැතුම් ඉන්නෝ ඒ පැත්තේ අපේ ගාමන්ටික සද්දටම ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නේ අපිවත් එකතු කරගන්න ගාමන්ටික හැමෝමත් එකතු කරගෙන සිඳුවක් දෙන්න කියලා තමයි ඒ පැත්තේ මැසේජ් එකක් දාලා තින්නේ
0: නිහලව එකතු කරගන්නවා සිඳුවක් අහන්න මීරගම ඉන්නවා ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙනවා කියලා දින ආගේ ෆැමිලි එක හැමෝම වයිෆ් සුජානිය අතුළු කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම දිල්කී ආවද එකතු කරගන්නවා සිද්ුවක් අහන්න අපිත් ඉන්නවා කියලා මාවනැලෙන් මැසේජ් කරලා තියෙනවා. දිල්කී ෆැබ්‍රික් එකේ එයාගේ වැඩ කරන තැන ස්ටාෆ් එකේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම මනෝජ් කටුනායකින් මැසේජ් කරනවා සිද්ුවක් අහන්න එකතු කරගන්න අපි ඔයාලා අහගෙන ඉන්නේ වැඩ කරන ගමන් කියලා කටුනායක ඉදලා මැසේජ් කරලා තියෙනවා. ගාල්ලට යනවා ගාල්ලෙන් රන්දිම මැසේජ් කරලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක මරු නියමයි thank you. වැඩ කරන ගමන් අපි හැමදාම අහන්නේ ඉවිනින් ඩ්‍රයිව් කියලා තමයි මැසේජ් එක කියලා තියෙන්නේ. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න අතරේ 4 විනාඩි 55යි වෙලාව. ඔයාගේ මැසේජ් එකත් අපිට එවන්න
1: 0670 93 93 7 0670 93 7 0670 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න.

0: Lakhanda Radio ITN.
1: So the Sunday about how to say hi, Vilava.
2: Meepay, Moyo Mata Kirima, Sure Kimumagatunda.
3: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
2: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: සුබ සන්ධ්‍යාවක්. හවස පහ පහු වෙලා තියෙන්නේ.
1: සුබ සන්ධ්‍යාවක්.
0: අපි දෙවෙනි පැය ඉන්නේ ඉවිනින් ඩ්‍රයිව් එක. මේ පැයත් පුළුවන්කම තියෙනවා කට්ටියට අපි වහගෙන ඉන්න අතර මැසේජ් කරන්න. ඒ අතර මතක් කරන්න ඕන කසාගල සමූහ ව්‍යාපාරය ගැන කෙටියෙන් මෙයාලා ගැන කියනවා නම් මෙන්න මෙහෙම මං කියන්නේ.
1: හරි.
0: කසාගල කියන්නේ වගා බිමෙන් ආරම්භ කරලා නිෂ්පාදනය හරහා වෙළඳපොළ දක්වා, දේශීය වෙළඳපොළෙන් ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා ගමන් කරන ව්‍යාපාරය.
1: හරි.
0: මේක ලොකුවට අපි එක්ස්පෑන්ඩ් කරලා ගත්තොත්
1: විශේෂයෙන්ම
0: කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක බැඳිච්ච ව්‍යාපාර ගණනාවක් තියෙනවා. වැබිලි ව්‍යාපාරය, එතකොට අනයන හා අපනයන, සුපිරි වෙළඳ සැල්, හොටෙල් හා නිවාඩු නිකේතන, ඉදිකිරීම් සහ ලක්ෂ්‍ය ඉපාර්ට්ස්මන්ට්, ඒ වගේම මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක කසාගල සමූහ ව්‍යාපාරය බැඳිලා තියෙනවා. ඉතින් මේ සියල්ල එක්ක ඔබටත් සම්බන්ධ වෙන්න හැකියාව දැන් තියෙන නිසා තමයි අපි ඔබට මතක් කරන්නේ. විශේෂයෙන්ම දැන් ප්ලාන්ටේෂන් පැත්තට ගියාට පස්සේ යාලගේ තියෙනවා වගාවන් ගණනාවක් තියෙනවා. බෙල් පෙපර්, බ්ලැක් පෙපර්, ඒ වගේම TJC මැංගෝ, ස්කොට් පොන්ට්, ඒ වගේම සිනමන් මැණි වැවිලි ක්ෂේත්‍රයේ විහිදුණු වගාවන් ගණනාවක් තියෙනවා. මේවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් අපනයන ක්ෂේත්‍රයට ගියාට පස්සේ අපේ රටේ බෙල් පෙපර්, මැංගෝ, ඒ වගේම ස්කොච් බොන්ඩ් කියන්නේ අපි අරෝ මේ මිරිස්. එතකොට මේ වගේ දේවල්, ඒ වගේම කුළුබඩු, ඒ සහ කෝපි වැනි නිෂ්පාදන අපනයනය කරන්න කසාගල සමූහ ව්‍යාපාරය සූදානම් වෙනවා. විශේෂම දෙයක් තියෙනවා, වැදගත් වෙන
1: දෙයක්.
0: අපි බලනවානේ අලපරිප්පුළු උණු ටික හරි කඩුවට ගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. කඩේකට ගියාට පස්සේ මුළු ටවුන් එකේම බලනෝ
1: අඩුම
0: තැන කොහෙද
1: කියලා.
0: හොඳම වෙන්නත්
1: ඕනේ.
0: අන්න එහෙමනම් හොඳම තැන තමයි කසාගල ප්ලාන්ටේෂන් කියන්නේ, කසාගල සුපර් මාකට් කියන්නේ.
1: කසාගල ග්‍රීන් සුපර් ගැන කතා කරන්න.
0: ඔව්, එතකොට යාලගෙන් අඩුවට ගන්න පුළුවන් නේ.
1: හරි. කසාගල ග්‍රීන් සුපර් වෙනද ජාලය හරහා වෙන කිසිම සුපිරි වෙනසකින් නොලැබුණු අඩුම මිලකට වාට අලලුණු පරිප්පු වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම හැකියාව තියෙනවා. වගේම අර විශේෂයෙන්ම කියන්න ඕනේ රුපියල් 25,000ට වැඩි බිල්පතට ණය පහසුකමක්, වගේම ඔයාගේ ගෙදරටම ඔන ඩිලිවරි පහසුකම ලබා ගන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් එක එකතුණු. ඒ නිසා කසාගල කියන්නේ වගා බිමෙන් ආරම්භ කරලා නිෂ්පාදනය හරහා වෙළඳපොළ දක්වත්, දේශීය වෙළඳපොළ, ජාත්‍යන්තර වෙළඳපොළ දක්වත් ගමන් කරන ව්‍යාපාරික අත්දැකීමක් කියන දේ ආජ මතක් කරන්න ඕනේ. ඉතින් ආට පුළුවන්කම තියෙනවා ඔයාගේ අත්‍යවශ්‍ය මේ හැමදේම ගන්න කසාගල ග්‍රීන් සුපර් එකට ගියොතින්.
0: අවස පහයි විනාඩි 3යි වෙලා තියෙන්නේ.

0: අවස පහයි විනාඩි 9යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිද්ධව කහන්න මේ වෙලාව මැසේජ් කළ තියෙනවා සතීෂ් ඉන්නවා කියලා කිව්වේ ගලෙන් බිඳුනු ඇව
1: ඕකේ
0: එවගේම රන්දිම මැසේජ් කරන සින්දුවකට එකතු කරගන්න අයියාවියත් හැමදාම ප්‍රෝග්‍රෑම් එක අහනවා එදාවේ වැඩගෙන ගමන් අහගෙන ඉන්නේ කියලා මැසේජ් කරලා තියෙනවා ගම්පහ ඉන්නවා කියලා කිව්වේ ඔය පැත්තේ කවුද ඉන්නේ
1: මේ පැත්තේ ඉන්නවා මම යන්න හදාන්නේ යටි අන්තර පැත්තට යටි අන්තරේ දුලක්ෂික මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට ඒ දෙකම ලකඩ අපිවත් එකතු කරගන්න අපිත් යටි අන්තරට අභිවාව අහන් ඉන්නේ කියලා තියෙනවා දිලීප අයියා මංජුලා අක්කා එතකොට ශාමිනී ජනනි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා රයිට් ඊට පස්සේ යනවා ඕපල් ෆැෂන් එක පැත්තට ඕපල් ෆැෂන් එකේ රසික සඳමාල් වගේම විමල් සේන ඩිලංක ගයාන ගාමිනි ලසිත අශානි අනුර කුමාරි මේ වගේ ගොඩාක් හැටි ඉන්නවා මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ මෙන්ඩිසිනෝ ඉතාලියේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා ආවත් එකතු කරගන්නවා සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාලා දෙන්නටම මටත් අසන සින්දුවක් දෙන්න කියලා දැරණිය ගලින් ආකාශ මැසේජ් එකක් දාලා තියෙනවා අමරේ එතකොට පැතුම් චිරාන් ගිහාන් වගේ මාසංග චමතයිවත් එකතු කරගන්න කියලා තියෙනවා හේතෙකම නන්දසිරි අයියා බලාගෙන ඉන්නවා කියලා තියෙනවා අපිව කියනකම් ඒ නිසා යාවත් එකතු කරගන්න
0: මී පැණි කාලා තියද
1: ඔව්
0: මී පැණි කෑවම මී පැණි
1: කැට්ට වෙනවා
0: බිව්වම නේද කෑවම නෙමෙයි මී පැණි බිව්වම
1: හරි
0: හා කැට්ට වෙනවද
1: එහෙම කියනවනේ නේද
0: බීලා එනම් බොන්නකෝ
1: එහෙම නිකම් මොන බලාගෙන කියන්නේ
0: එනම් බොන්නකෝ මී පැණි හැලියක් විතර හරි කමක් නැහැ
1: නෑ අපේම දෙන්නේ
0: බෝතලයක් බොන්න
1: මයික් එකකට පොඩි ගුඩිනියක්
0: මේ පැණි බෝතලයක් අට තියාගෙන බොන්න
1: හරි කවන්නේ ඔයගොල්ලෝ ඉරිසියා ඔයාලට ඒ වගේ නැහනේ ඉරිසියා ඔයාලගේ ඉරිසියාව තමයි ඔය පිට වෙන්නේ
0: ඔයා දන්නවද මී මැස්සෙක් මී පැණි නිෂ්පාදනය කරන්න
1: හරි
0: කොච්චර මහන්සි වෙනවද කියලා
1: අපි අරගෙන
0: අපි ඔයගාව කඩාගෙන කෑවට
1: හරි අපි දන්නේ නැහැ මේක ඇතුළු සිද්ධියනේ
0: අපි හරි
1: කොහක જાතියක්
0: කොහක જાතියක් මී මැස්සෙක් කොච්චර මහන්සි වෙනවද
1: ඔය මේ පැණි ටික හදන්න
0: හදන්න එයාල කොච්චර මහන්සි වෙනවද කියලා කිව්වොදින්
1: රයිට්
0: මේ පැණි තේ හැන්දක් නිෂ්පාදනය කරන්න
1: හා
0: මේ මැස්සන් 12 දෙනෙක් මුළු ජීවිත කාලයම කැප කරන්න සිද්ධ වෙනවා කියලා
1: කියනවා
0: හරි
1: එක කන්න මොනේද
0: එක වැඩකාර මේ මැස්සෙක්ට
1: හරි
0: මුළු ආයු කාලය තුලදීම නිපදවන්න පුළුවන් කියන්නේ මේ පැණි තේ හැන්දකින් 12 න් එක
1: අයියෝ
0: හරිද
1: හරි
0: එතකොට 12න් එකයි එක වැඩකාර මී මැස්සෙක්
1: තේනව නේද
0: උතන ඔයා වගේ අයත් ඉන්නවනේ
1: කම්මැලිකමනේ එයාලට බෑ ජීවිත කාලෙ
0: වැඩකාර මී මැස්සෙක් 12න් එකක් නෑ
1: හරි
0: තේ හැන්දකින් 12න් එකක් වැඩකාර මී මැස්ස
1: ඔව්
0: එතකොට සාමාන්‍යයෙන් ඔයා වගේ මී මැස්සෙක් හිටියොත්
1: හරි
0: 50න් එකක් වගේ
1: දැන් හරි මම එහෙම බාරගත්තොත් ඔයා එතකොට වැඩකාර වීමස්සෙක්
0: බෑනේ
1: අම්මෝ
0: මම සාමාන්‍ය මම 12න් එකක් නේ නේද සාමාන්‍ය 10න් එකක්
1: හරි හරි හරි අපි එමු හිතමුකෝ ඉතින්
0: තමන් ගැන කියාගත්තොත් හරි නේ වෙන කවුරුත් කියන්නේ
1: නෑ ආ හා හා මන්දා ඉතින් මේවා ඉතින් නේද තමන් ගැන
0: වර්ණන ඕ self promotion
1: නේ සමම් මුකුත් කියන්නේ
0: නෑ අයව කරගන්නවා
1: එහෙමද
0: කාටවත් කියලා කරගන්නේ
1: නෑ
0: මොකටද ඉතින් කවුරුත් කරන්නේ
1: නෑ කියන්නේ නෑ කියන්නේ නැති නිසා ඉතින් ඕක තමයි කරන්න වෙන්නේ.
0: සාමාන්‍යයෙන් මේ පැණි රාත්තලක් නිෂ්පාදනය කරන්නේ මේ මැස්සන් හා මල් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයකට
1: පියඹල
0: යන්න ඕන.
1: මේක කන්න මොනේද?
0: අපිට දවස් 5ක් සතියේ වැඩට ඇවිල්ලා බුදු අම්මෝ මඩ බෑ කියලා. මල් ලක්ෂ 20කට යනවලු මේ
1: සතු මේ
0: මැස්සෙක් යනවලු
1: රාත්තලක් නිෂ්පාදනය කරගන්න.
0: රාත්තලක් නිෂ්පාදනය කරන්න.
1: හා
0: රාත්තලක් අපි කඩාගෙන එන්න යනකොට
1: හරි
0: අපේ මේ මූණ දෙක වෙන අනිත් එක සාධාරණ නැද්ද මං කියන්නේ
1: දැන් ඇයි මෙච්චර සැරමීමස කියලා හිතුවනම් ඕක තමයි උත්තරේ
0: ඕක තමයි ලක්ෂ 20කට ගිහිල්ලා
1: හරි
0: පියාඹල තටු කැඩෙනකම් පියාඹල
1: හරි
0: හොයාගෙන ආවිලා රොන් ටික හදන මේ වදේ කඩාගෙන එනවා
1: දැන් ඔයා දන්නවද සතපුම් කොච්චරක් දුරට පියාසරන්න ඕනේද කියලා
0: සතපුම් 55000ක්
1: නේ හරි
0: සතපුම් 55000ක්
1: අපිට මේ මෙතනින් දා හන්දියට යා ගන්න බෑ
0: පියාසර කළ තමයි මේ මෙච්චර මේ දා කරන්නේ
1: හරි
0: තප්පරයට වාර 200ක් පමණ
1: හහ
0: තටු සලමින් ඇයට සතපුම් 15ක් පමණ වේගයෙන් පියාඹනවා කියලා කියනවා
1: මී මැස්සෙක්
0: හරිද පොර ගිම්මහාන කාලයේදී සති 6ක පමණ කෙටි ජීවිත කාලයක් තමයි ගත කරනවා කියලා කියන්නේ
1: ඕකේ
0: ඉතින් මේ විදිහට ගත්තට පස්සේ මන්නම් කියන්නේ අනිනික සාධාරණයි.
1: පාඩුවේ ඉන්න බෑනේ ඉතින් මේ වුණාට.
0: ඉවසන්න පුළුවන්ද කියන්නකෝ. ගියාට පස්සේ මේක කඩාගෙන එනකොට කිලෝමීටර් 55000ක් දුවලා.
1: මල් ලක්ෂ 20කට විතර ගිහිල්ලා.
0: 20කට විතර ගිහිල්ලා.
1: හරි. 12න් එකක් තමයි ඒත් වැඩකාර මීමැක්ස් එකට මී පෙරි ටිකක් හොයාගන්න.
0: ගන්න පුළුවන්. හරිද? එච්චර වහන්සිලා කරන මේ වැඩේ.
1: ඔයාව දැක්කහම යානින් එක සාධාරණයි.
0: අපි මේ ගිහිල්ලා දුම් ගහලා උන්වත් මත් කරලා.
1: හරි.
0: පිස්සු නටලා
1: මී පැණි ටික උස්සන් එනවා.
0: මී පැණි ටික උස්සන් එන උන්ට කේන් තියන එක සාධාරණ නැද්ද මං කියන්නේ? අනින්න ඕන මං කියන්නේ ඔහොම නෙමෙයි.
1: එකට දෙක ගානේ.
0: මී වද කඩන මී පැණි නිෂ්පාදනය කරන මිනිස්සු ආගිරියොත් අපිට ගානවා.
1: සාධුකාරය දෙන්න. සමා වෙන්න. ආදරයට නෙමෙයි ඔක්කොම.
0: ඕ මේවා මේ අපි නිකන් කිව්වට මේවා කර්මාන්තයක් විදිහට කරන මිනිස්සු ඉන්නවා.
1: හරි හරි.
0: යා මේවා ලොකුට.
1: මම අපි දැනගන්න කිව්වේ නේ.
0: අපි මෙච්චර මහන්සින සතෙක් කෙනෙක් කිව්වේ මේක නේ.
1: අපි දන්නේ නැහැ නේද?
0: අපි නිකන් රස කරලා කෑවට මේකේ තියෙන ගුණය.
1: හා හා.
0: කොච්චර වටිනවද නේද?
1: නැතුව.
0: දැන් මේ මිය යන මිනිස්සෙක් පණාදින වෙලාවක මේකෙන් හැන්දක් දෙන්න කියලා කියන්නේ.
1: හා.
0: ඒ වගේ මේ මහා ඖෂධයක්.
1: ඔව්.
0: ඒක එතකොට මේ ඒ නිසා ඒ මහා ඖෂධ නිෂ්පාදනය වෙන්නේ මේ වගේ මහා කැපකිරීමක් එක්ක. හරිනම් මේ වදේට වැඳලා කඩන්න ඕන.
1: නැතුව.
0: හවස 5 විනාඩි 15 වෙලාව.

ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

දශුඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ

0: ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: එල් නිනෝ තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සූදානම දිවස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් හෙට රාත්‍රී 10:30ට.

0: evening drive with Chamit and Charu.
1: හවස පහයි විනාඩි 24යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න.

0: හැමතැනටම එකට ජාතික මෙහෙයුම.
1: යුත්තකෙයි නොයාගේ ෆියුච එකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: David Pierce Motor Company within Rajya Sevak Upad Pidana DPMC Rajya Pranama Amatanna 01114600
3: Kaatak kalin pattara vistara samaga alutuma toraturu danaganna Unusummana Deshapalanaya Vidis Kreeda toraturu savistarama
4: Lakhana Momadin Esai
5: Sama Anugrahaya
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන
4: 0706 478 478 ලකන්ඩ රේඩියෝ ITN

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකදීබා ලකන්ද රේඩියෝ ITN

0: අවස 5:32 වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව වාගේ ආයෝජනය කරන්න මුදලක් අතේ වැඩිපුර තියෙනවා නම් දැන් හොඳම තැන තමයි RDB බැංකුව. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන අයට මේ දවස්වල හොඳට හොඳ පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඔකේ. මේ
0: මාස 3 5 7 මේ විදියට තමන්ට කැමති විදියට අවුරුද්ද අවුරුදු දෙක ඕන විදියක ප්ලෑන් එකක් ඔයාලට ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා RDB බැංකුවත් එක්ක එකතු වෙනෝදී. ඉතින් හොඳ පොලියක් අරගෙන තමන්ගේ මුදලට ඉහළ වටිනාකමක් ලැබෙනවා වගේම මුදල සඳහා හොඳ රාජ්‍ය බැංකුවක ආරක්ෂාවක් ලැබෙනවා කියන්නේ. ඉතින් ආයි මොනවද?
1: දිවිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ජන දැන් ඔබ ස්ථාවර තැන්පතුට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා RDB බැංකුව කියලා කියන්නේ ඔයාට විශ්වාසයෙන් යන්න පුළුවන් එකම තැන තමයි ඔයාගේ මුදල් වලට ඔයාගේ මුදල් ටික දීලා ඒකට අවශ්‍ය කරන පොලියක් ගන්න විශ්වාසයෙන් වගකීමෙන් කටයුතු කරන ආයතනයක් තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් දිවිනේ පුරාම ශාඛා 272ක් තියෙනවා විහිදිලා. ඔයාට පුළුවන් ළඟම තියෙන ශාඛාවට ගියොත් එහෙම RDB මේ ගැන තවදුරටත් විස්තර දැනගෙන ඔයාගේ ස්ථාවර තැන්පතුව RDB බැංකුවත් එක්ක ආරම්භ කරන්න.
0: කසාගල ප්ලාන්ටේෂන්, කසාගල සමූහ ව්‍යාපාරය, ඉතින් කසාගල ග්‍රීන් සුපර් මේව කිව්වාම දන්නවා දැන් ලංකාවේ තමන්ට බඩු ටිකක් අඩුවට ගන්න ඕන නම් එතකොට හොඳ ඩිස්කවුන්ට් ලැබෙන තැනක් තියෙනවා නම් මේ ඕනම දෙයකට යන්න ඕන හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියන්නේ. විශේෂයෙන්ම මේ වෙළඳජාලයත් එක්ක කසාගල ග්‍රීන් සුපර් වෙළඳජාලයත් එක්ක එකතු වුණාට පස්සේ කිසිම සුපිරි වෙළඳසලකින් නොලැබෙන අඩුම මිලකට අල ලුණු පරිප්පු වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න හැකියාව තියෙනවා. රුපියල් 25,000කට වැඩි බිල්පත් සඳහා ණය පහසුකමක් වගේම නිවසටම ඩිලිවරි පහසුකම් ලබා දෙන්නත් එයාලා සූදානමින් ඉන්නවා. ඉතින් දැන් මේ ග්‍රීන් සුපර් කියන එක විතරක් නෙමෙයි කසාගල කිව්වහම.
1: හරි.
0: තවත් ව්‍යාපාර ගණනාවක් තියෙනවා.
1: ඔව්.
0: ඒ වගේම අපනයන් ශේෂ්ත්‍රයෙන් ප්‍රමුඛ නමක් දිනාගෙන තියෙනවා.
1: ඔව්.
0: ඒ හැම දෙයක් එක්කම තමයි කසාගල සමූහ ව්‍යාපාරය ඔබ අතරට එන්නේ.
1: කසාගල සමූහ ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, වැවිලි ව්‍යාපාරය වගේම ආනයන හා අපනයන, සුපිරි වෙළඳසල්, හෝටල් සහ නිවාඩු නිකේතන ඉදිකිරීම සහ ලක්ෂරි අපාර්ට්මන්ට් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වන සමූහ ව්‍යාපාරයක් කිව්වම හරි. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනට ෆ්‍රොම් ශ්‍රී ලංකන් සොයිල් ටු ද ග්ලෝබල් මාකට් තේමාවෙන් ශ්‍රී ලංකාවේ වගා නිෂ්පාදන දේශීය වෙළඳපොළට පමණක් සීමා නොකර ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ගෙන යන වෙත ගෙන යාම සිදු කරනවා. මොන් ඉතින් ආට පුලංකම තියෙනවා ආනයන අපනයන ශේෂ්ත්‍රය තුළ බෙල් පෙපර්, එතකොට මැංගෝස්, ස්කොච් බොනට් සමග කුළුබඩු, ඒ වගේම තේ, කෝපි වෙන නිෂ්පාදන අපනයනය කිරීම සිදු කරනවා. වගේම අල ලූණු පරිප්පු වගේ දෛනික අවශ්‍යතා සඳහා භාවිත වෙන භාණ්ඩ ආනයනය සිදු කිරීමත් ඔන්න කසාගල සමූහ ව්‍යාපාරයෙන් කරනවා. ඒ වගේම ඉතින් මතක් කරා ඔයාට කසාගල ග්‍රීන් සුපර් ගැන අඩුවට හොඳම දේවල් ගන්නවා යන්න ඕන එකම දැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ඉතින් ඩිලිවරි පහසුකමක් වඩ නොමිලේ ලබා ගන්න පුළුවන්. වගේම රුපියල් 25,000කට අඩු විල්පත් වලට 25,000කට වැඩි විල්පත් වලට ඔයාට ණය පහසුකම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
0: හවස 5:35 වෙලාවට

0: ගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න FM 93.5 FM 93.7 Lakhana Radio ITN Mesha Adhyakshanaya Nimant Prasara
2: Mata Paul meter kali meter la lene
3: Mannang ida ara gedara dakapu gaman aya manduna gatta
2: Tim pisi kiyanne pa
3: එහෙම කියන්න බෑනේ. ඒතරම බයික් වෙනවනේ.
4: මම් බෝඩිමට ආවට කමක් නෑ නේද?
5: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ට මං ඉන්නානේ.
4: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන්නේ පුතේ.
5: ඒක හොඳයි ආන්ටි. මම රාජවන් කතාත් කියන්න.
1: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: පාටට වග කියන රේඩියෝ
1: 5:45.
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: එල්නිනෝවෙන් දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑම්. මහා කන්නේ ඔක්තෝබර් පළමුවනදා සිටම ආරඹන්න මහවැලිය ගොවීන් ගෙන්නිල්ලයි. පාසල් දරුවන්ගේ පෝෂණය නොමිලේ ආහාර දීමකට එහා ගිය දෙයක් විය යුතුයි අගමැතිනිය කියයි. ඉරානයත් එක්ක වෙළඳ සම්බන්ධකම් පැවැත්වුවෝ දැඩි සම්බාධක, ට්‍රම්ප්ගෙන් තර්ජනයක්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: තබන කෝටියට එල්වී දන නිධානය ලොතරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට දන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: යුත්තකයින් නොයාගේ ෆියචෙක්ට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

0: හවස පහයි විනාඩි 52යි වෙලාව. ව්‍යාපාරයක් කරනවා කියන එක හීනයක් වෙලා තිබයිට. දැන් ව්‍යාපාර හරි දියුණු කරගන්න තමන්ට තමන්ගේ ගමන යන්න ඕන කරන තාක්ෂණික සහයත් එක්ක එකතුණු නවීනතම මැෂින් හඳුන්වා දෙන්නේ මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම. සහ නිෂ්පාදනය ආශ්‍රිතව ඇඹරුම් කර්මාන්තයට, පොල් තෙල් ඉදින කර්මාන්තයට, මේ වගේ කර්මාන්ත ගණනාවකට ඕන කරන නවීන තාක්ෂණික නුතු යන්ත්‍ර මැෂින් හඳුන්වා දීලා තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගමෙන්. ඒකට ගන්න පුළුවන් අරගෙන ඔයාට ඕන කරන ධාරිතාවයන්ගෙන් ඒ විදියට අරගෙන ඔයාට දියුණු වෙන්න පුළුවන්, ව්‍යාපාරي දියුණු කරගන්න පුළුවන්.
1: දැන් ඔය සහල් ආශ්‍රිතව මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා ඩොමා වෙති කළුවැටිවත් කිරීමේ යන්ත්‍ර, කැරන් සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුළුම් කිරීමේ යන්ත්‍ර. මෙන්න මේ කියන යන්ත්‍ර ටික ඔයාට අවශ්‍ය විදිහට, ඔයාගේ ව්‍යාපාරයට ගැළපෙන විදිහට, අවශ්‍ය ධාරිතාවලින්, අවශ්‍ය මාදිලි වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කියව විදිහට ඇඹරුම් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරනවා නම් ඇඹරුම් යන්ත්‍ර වගේම පොල් තෙල් හිඳන යන්ත්‍රත් ඔයාට පුළුවන්කම තියෙනවා. විශ්වාසයෙන් අලවීන් පසුත් ඔබට හොඳ සේවාවක් දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඇතින් ඔයාට මිලදී ගන්න යන්න ඕන හොඳම තැන තමයි නොම්බර 30 ගැල්හෙන පාර මහරගම තියෙන ප්‍රධාන ශාඛා වෙතෙන්ට ගියොත් එහෙම වගේ හිතේ තියෙන විදිහටම මේ හැම යන්ත්‍රයක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. යන කලින් විස්තර දැනගන්න කතා කරන්න මේ නම්බර එකට 0117 679 579 0117 679 579 කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඔයාට සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා.
0: ඒ වගේම RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන ඔයාට සාර්ථකව වාගේ මුදලට හොඳ රාජ්‍ය බැංකු ආරක්ෂාවක් එක්ක හොඳ පොලියක් ඔබේ මුදලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ශාඛාවන් 272ක් තියෙන දිවයින පුරාම විහිදුණු බැංකු ජාලයක් විදියට RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන්න දැන්මම වාඩ පුළුවන්කම තියෙනවා.

0: පැහි මුල්ම මතක් කිරීම සුරැකිමු මගතුට.
1: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
0: සුභ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අවසහය විනාඩි එකයි වෙලාව හෙවිනින් ඩ්‍රයිව් එක අපි තුන්වෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
1: හරි, මේ අපේ අන්තිම පැය භාගේ.
0: අන්තිම පැය භාගේ.
1: හරි.
0: ශිරෝමි මැසේජ් කළා තියෙන සින්දු අකහන එකතු කරගන්න ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
1: ඕකේ.
0: ඉහළ හල් මිල් ලෑබ් ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. අනුරාධපුරේ ඉඳලා.
1: ඕකේ.
0: ඒ වගේම වාසනා මැසේජ් කරනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
1: හරි.
0: සින්දුවකට එකතු කරගන්න යාගේ සලෝන් එකේ මාතර ඉඳලා මැසේජ් කරන්නේ. ඒ වගේම දීපිකා, ඒ වගේම ධනුෂ්ක ඇතුළු කට්ටිය එකතු කරගන්න ලයන් රෙස්ටුරන්ට් එකේ මාතර ඉඳලා මැසේජ් කරලා තියෙනවා.
1: ඊට පස්සේ අපිට ලක්ෂ්මන් ඉන්නෝ මඩපාති දන් ඒ වගේ මචානු මැසේජ් එකක් දාලා තියෙනවා. දිනුෂා එතකොට නලින් අයවත් එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ඉතාලි වලින් එකතු වෙනවා කියලා. නම නැහැ. ඒ වගේම
0: මං ඉතාලියේ තනි වුණා කියලා යා කියලා හදනේ.
1: ඊට පස්සේ බොයගොඩ ඉඳන් සුමනා ඇතුළු යාළුවෝ හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ. කොටා වීරකොඩි බේකරි හැමෝමත් එකතු කරගන්නවා ජයමම ඇතුළුව. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ඇහැලිය ගොඩින් විනීතා අයරාංගඩිය වෙනද වගේම එකතු කරගන්න ගමන් හොමගමට යන්න හදන්නේ හොමගමින් චාමිකා ඉන්නවා මේ වෙලාවේ. ගෙදර හැමෝම එකතු කරගන්න කියනවා. එතකම සමීර, ගීත්මා, ප්‍රභාෂී මේ හැමෝම එකතු කරගන්න කියලා අටුල ගමින් සම්පත් මැසේජ් එකක් දාලා තියෙනවා.
0: කසාගල ග්‍රීන් සුබය එකත් එක්ක ගණදෙනු ආරම්භ කරන්න කියලා කියන්නේ අපි.
1: හරි,
0: බැංකුවක් නෙවෙයි එතන. හැබැයි බැංකුවක වගේ වාසි තියෙන තැනක්. කසාගල ග්‍රීන් සුබය එකට ගියාට පස්සේ
1: වාට
0: අලලුණු පරිපූර්ණ වගේ අත්‍යවශ්‍ය දේවල් වලට වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැති. ඔෆර් එකක් වඩ ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ කසාගල ග්‍රීන් සුපර් එකට යන්න කියලා. ඒ විතරක් නෙමෙයි රුපියල් 25000කට වැඩි බඩු ගන්නකොට බිල්පත් සඳහා ඩිස්කවුන්ට් එකක් එහෙම නැත්නම් ණය පහසුකමක් ලබා දෙනවා.
1: ඊට
0: අමතරව ගෙදරටම ඩිලිවර් කරලා දෙනවා.
1: ඔව්, නොමිලේම.
0: ඉතින් මේ වගේ පහසුකම් රසක් එක තමයි කසාගල ග්‍රීන් සුපර් තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා අපනයන ශේත්‍රයේ වගේම බැවිලි ශේත්‍රයේ මේ හැම තැනකම කසාගල නම දැන් පිහිටවලා ඉවරයි.
1: ඉතින් ආදි කියනවානේ මේ වෙලාවේ කසාගල සමූහ ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, බැවිලි ව්‍යාපාර, එතකොට ආනයන හා අපනයන, සුපිරි වෙනසල්, හෝටල් නිවාඩු නිකේතන ඉදිකිරීම, එතකොට ලක්ෂරි අපාර්ට්මන්ට් මේ අතුරු ශේත්‍ර ඔස්සේ ක්‍රියාත්මකවද ව්‍යාපාර සමූහයක්. ඉතින් ආදි පුලංකව තියෙන විශ්වාසයෙන් ගනුදෙනු කරන ඔවුන් එක කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම ඔයාගේ අතේ තියෙන මුදලටත් වඩා අඩුවෙන් ආදි පුලංකව තියෙන මේ හැම දෙයක්ම මිලදී ගැනීම සිදු කරන්න.
0: වාසනාව අද ගෙදර අරන් යන්න හදහන ලොතරැයියක් අරගන්නම වෙනවා. ඉතින් ඒ නිසා හදහන ලොතරැයියක් ගන්නවා කියන්නේ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙනවා කියන එක මහා ලොකු හීනයක් නෙවෙයි.
1: හරි. ඉතින් එහෙනම් ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් ආදි පුලංකව තියෙන ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔන්න වැඩි වැඩියෙන් හදහන ලොතරැයි මිලදී ගන්න.
0: 6:04 වෙලාව.

0: මහට ලංකාවටම මේලකන පෙරනෝවරු
1: හවස 6:12 වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: Aidum Karwan 35000 athurin urenura gatena gayana abhishekayata oba soodanamda
4: api soyanne lube handai
2: lakana golden voice
3: langadima sathi dinabala dahawal ekada lakana
5: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
6: එල්නිනෝ තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සූදානම දිවස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් හෙට රාත්‍රී 10:30ට
7: හෝල් ඩ්‍රයිව් එකට
2: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
1: හවස 6:15 වෙලාව ඊවෙනින් ඩ්‍රයිව් හැගිරිද වෙලාවේ ආජ මතක් කරන්න දෙයක් තියෙනවා. දැන් ඔයාගේ අතේ වැඩිපුර සල්ලි ටිකක් තියෙනවා නම් ඔක වියදම් කරලා ඇති කරගන්න තවට පුළුවන්කම තියෙනවා. වැඩිම පොලියක් එක්ක ඔක ස්ථාවර තැන්පතුවක් දාගන්න. ඒකෙන් ගාඩ වාසියක් තියෙනානේ නේද? හැබැයි ඉතින් ඒ වෙනුවෙන් ආ විශ්වාසවන්ත තැනක් හොයනවා නම් ආගේ ඔය ළඟම තියෙන RDB ශාඛාව තමයි ඒකට හොඳම තැන. දැන් දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවනේ RDB බැංකුව කියලා කියන්නේ. ආඩපලංකව තියෙන දිවයින පුරාම ශාඛා 272ක් තියෙන RDB නමින් ලැගම තියෙන ශාඛාවට යන්න ගිහින් ආඩපලංකව තියෙන ආගේ ස්ථාවර තැන්පතුවක් දාගන්න. ඒ වගේම ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය වගේම රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාවය සුරක්ෂිතභාවය වර ලැබෙන්නේ RDB බැංකුවෙන්.

0: දවස 6:22.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011-676-779.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: කෝල් ඩ්‍රයිව් එකට
5: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.
6: ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ගොඩක් හවස්සලා තියෙන හැන්දේලා තියෙන ෂාරු අපිට යන්න වෙලාව නම් වෙලා තියෙන්නේ.
7: ඕකේ.
6: එමනම් ඉතින් හදට අපි යනවා. හ්ම්. අයිමත් හෙට තවස හතරට මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි.
7: එහෙනම් අපි අදට ඉවිනින් ඩ්‍රයිව් එක ගිහින් එනවා. හෙට තවස හතරට ආව මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි. අදට ගිහින් එනවා. අද සුබ දවසක්. මම චාරු.
6: ගිහින් එනවා. සුබ දවසක්. මම චමිත්.

0: Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapari within Genvabita Harina, then Navanimavakin in a Domaso and Tree Wiki Timiantrika, Sadamber Himikaru Kumanda, Adamavatana, Bitwaka Kaihatai, Haisi Hatanamea, Pansi Hatanamea.
3: Mamananda, Marma relax.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: na stole.
1: El Niño වෙන් දිස්ත්‍රික් 7කට දැඩි බලපෑම්. මහ කන්නේ ඔක්තෝබර් පළමුවන දා සිටම ආරඹන්න මහවැලිය ගොවීන් ගෙන්නෙල්ලයි. දුබයිහිදී කොටුණු බස්ලලිත්ව දිවයිනට හෙට රැගෙන එයි. පාසල් දරුවන්ගේ පෝෂණය නොමිලේ ආහාර දීමකට එහා ගිය දෙයක් විය යුතුයි අගමැතිනිය කියයි. නීතිඥ සංගම් සභාපතිතරේ ඉව සිවිල් සංවිධාන උද්ඝෝෂණයක. ඉරානයත් එක්ක වෙළඳ සම්බන්ධකම් පැවතුවොත් දැඩි සම්බාධක ට්‍රම්ප්ගෙන් තර්ජනයක්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ. එල්නිනෝ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික් 7කට බලපෑම ලක්විය ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් පවුල් 25628කට අයත් පුද්ගලයන් 81865 දෙනෙකුට බලපෑම එල්ලව ඇති බවයි මම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. පේඩාවට පත්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 20කට පානීය ජලය බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. එල්නිනෝ තත්ත්වයේ හමුවේ මොනරාගල දිස්ත්‍රික්කයේද එල්ලව ඇති දැඩි බලපෑමක්. එම දිස්ත්‍රික්කයේ පවුල් 10264කට අයත් පුද්ගලයන් 33023 දෙනෙකු සඳහා පානීය ජල බෙදා හැරීම සිදු කෙරෙනවා. එමෙන්ම මඩකලපුව සාම්පාර දිස්ත්‍රික්කවලද බොහෝ ප්‍රදේශවලට ජලය බෙදා හැරීම ආරම්භ කිරීමට පියවරගෙන ඇති බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනසූරිය මහතා ප්‍රකාශ කළේ.
2: මේ වෙද්දී දිවෙන්නට බලපා තියෙන වියලි කාලුණ තත්ත්වයේ හේතුවෙන් අපට වාර්තාන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 25563ක පුද්ගලයන් 81605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙද්දී දිස්ත්‍රික් 7ක ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක පවුල් 10264ක පුද්ගලයන් 33023කුත් ඒ වගේම දෙවැනියට වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පවුල් 9547ක පුද්ගලයන් 28523ක් ඒ වගේම අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2ක පවුල් 2804ක පුද්ගලයන් 8783ක් ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2කින් අපට වාර්තා වෙනවා පවුල් 2059ක පුද්ගලයන් 7876ක් මේ ආකාරයට පිටමතරව හම්බන්තොට රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලනොත් අපට මේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලු සම්බන්ධයෙන් වාර්තා වෙනවා. ඒ අනුව මෙම සියලුම පවුල් සඳහා ජාතික ආපදා සහනසය මධ්‍යස්ථානය අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. ජලය බෙදා හැරුණු ලැබී දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි අපි එම ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා.
1: දෙවේනේ තෙත් කලාපයේ පීටි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැතුවද වේලි කලාපයේ ජලාශවල ජලධාරිතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මඩකලපුව හම්බන්තොට මොනරාගල මන්නාරම සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජලාශවල ජලධාරිතාව 30%කටත් වඩා අඩු මට්ටමක පවතින බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් එල්.එස්. සූර්යබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
3: තෙත් කලාපයේ තියෙන ගංගාවල ජලමට්ටමල ඊතරම් ගැටලු සාගතත්වයක් නැතත් අනිකුත් ප්‍රදේශ බොහොමයකම ජලමට්ටම්වල සැලකියුතු අඩු බවක් තමයි පේන්න තියෙන්නේ. ජලාශ මට්ටමින් ගත්තත් ලංකාවේ ප්‍රධාන අපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනයම ජලාශ ප්‍රධාන ජලාශ 74 මේ බොහෝ සමස්තයක් විදිහට ධාරිතාවය ගත්තොත් 136%කට ආසන්න ප්‍රමාණයක් තමයි සමස්ත ධාරිතාවය මේ වෙනකොට රඳවාගෙන තියෙන්නේ. එයිනොත් අඩුම රඳවා ගැනීම ප්‍රමාණයක් දක්නට ලැබෙනවා විශේෂයෙන්ම අම්පාර මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කයේ ඒ වගේම වවුනියාව ඇතුළු උතුරු ප්‍රදේශයේ බොහෝ ස්ථානවල ජලාශවල ජලමට්ටම් අඩුවක් තමයි පේන්න තියෙන්නේ. මේ තත්ත්වය යටතේ ප්‍රමාණවත් තරම් පානීය ජලයට සපයා ගැනීමේ අපහසුතාවයන් නමුත් පරිබා දෙපාර්තමේන්තුව යටතේ දැනට ලබා දෙන බොහෝ ජලාශවලින් පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ජලය ලබා දීම සිද්ධ කරනවා.
1: විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ මෙන්ම පානීය ජල සැපයුම් සඳහා භාවිත කෙරෙන ජල මූලාශ්‍රවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැහැදිලි කළා. ඒ ඔක්තෝබර් පළමුවන දවන විට මහකන්නයට බිම් සැකසීම ආරම්භ කළ යුතු බවද සඳහන් කරමින්.
0: මේ යල කන්නේ අපි එලිනෝ තත්ත්වයක් යටතේ සිටියත් හොඳ වතුර තත්ත්වයක් මේ යල කන්නේ වෙනකොට දැනට පවතිනවා. ඒකට හේතුව තමයි නැත්තම් යල මහා කන්න දෙක පටන් ගන්න ඉස්සෙල්ලා ගන්නෝරේ තිබෙන කන්න රැස්වීම සඳහා අපේ සැලසුම් සකස් කරන විට මෙන්න මේ රේන්ෆෝල් මේ වර්ෂාපතන රටාව අපි දැක්ක වර්ෂාපතන වෙනස් වීම. ඒ අනුව අපි කන්න සැලසුම් කරා. දැනට අපි යල කන්නේ අවසාන අවධියේ ඉන්නේ. එහෙත් තව සතියක් එකහමාරක් විතර වතුර වාරි මාර්ගකට විතර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද සමහර ඒවා පොඩි පරක්කුවක් සිද්ධ වෙලා තියෙනවා. අපි සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ගොවි ජනතාවෙන් ඉල්ලා සිටින එන මහකන් වර්ෂාවත් සමග අපි පටන් ගත්තොත් අපිට සෑහෙන වතුර ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් ඊළඟ යලකන්නේට. සියලුම දෙනා එළඹෙන ඔක්තෝබර් 1 ඔක්තෝබර් 15 අතර තමන්ගේ කුඹුරු වල බිම් සකස් කිරීම පටන් ගන්න කියලා තමයි ඉල්ලන්නේ.
1: පවතින තත්ත්වයේ හමුවේ ඉදිරියේදී අඛණ්ඩ විදුලි සැපයුමකට බාධා එල්ල විය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය KPL චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළා.
4: අපි පුරෝකථනය කළා තියෙනවා ඉල්ලිනෝ තත්ත්වයකුත් වෙනවා. ඒතර ඒ සමගාමීව ඉල්ලුමේ ඉහළ යාම සිදු වෙන්න පුළුවන් විදුලි සඳහා සහ ජල විදුලියෙන් නිෂ්පාදනය කරන විදුලි කිසියම් ප්‍රමාණයක අඩුවක් වෙන්න පුළුවන් ජල මූලාශ්‍රක් වීමත් සමග. ඒ සියලුම දේවල් සැලකිලට ගත්තාම අපි අඳුරගෙන තියෙනවා සාමාන්‍යයෙන් මෙගාවොට් 450ක විතර බැටරි ගබඩා පද්ධතිවල හිඟයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එවැනි තත්ත්වයකදී අපිට අඛණ්ඩව විදුලි සැපීමේ ප්‍රශ්නයක් ඇති වෙනත් පුළුවන්.
1: ඩුබයිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලේ සමාජිකයෙකු වන ලලිත් කන්නංගරේවත් බස් ලලිත් නැමැත්තා හෙට මෙරට රැගෙනෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. බස් ලලිත් ඩුබයිහිදී අත්අඩංගුවට ගැනුනේ පසුගිය ඔක්තෝබර් මාසයේදී. රවින්දු සංකද සිල්වා අයවත් බූරුමූනා නැමැත්තා ලවා 2022 වසරේ හංගල්ල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම 2023 වසරේ සැප්තැම්බර් 30 වනදා හංවැල්ල නෙළුවත්තුඩුවේදී තවත් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම 2023 වසරේදී මන්න රොෂාන් නැමැති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ලව තිබෙනවා. ඊට අමතරව 2024 වසරේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ 2025 වසරේ අගෝස්තු 12 වනදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි තබා ඝාතනය කිරීම මෙන්ම එම වසරේදීම ජූලි 6 වනදා කොටහැර පොඩ්ඩා සහ දෙමටකොඩ රුවන් යන සංවිධානාත්මක අපරාධකරුවන් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනාද බස් ලලිත් නමැත්තාට එල්ලව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකුගෙන් ලබාගත් තොරතුරක් මතයි. පසුගිය 19 වනදා ඉස්මද්‍රව්‍ය සමග අවුරුදු 21ක මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මිද්දෙනිය පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පසුගිය 12 වනදා බැකෝ සමන් නමත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ. එම සැකකරු ඊයේ වලස්මුල්ල මහේස්ත්‍රාත්වරය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහුගෙන් ලද තොරතුරක් මතයි බැකෝ සමන්ගේ මවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. තංගල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවට ගත් එම සැකකරුගේ වයස අවුරුදු 24ක්. ඔහුද මිද්දනිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ බලාකාරවලින් විදුලි මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාව පනවා ඇති කොන්දේසිවලට යටත්ව මෙම ගාස්තු හෙට සිට බලාත්මකයි. කොමිසම සඳහන් කළේ 2027 වසරේ පෙබරවාරි 24 වනදා දක්වා මෙම ගාස්තු වළංගු බවයි. ගාස්තු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ හංසක කඹුරුගමුව මහතා අදහස් පළ කළා.
5: කුඩා ජලවිදුලි බලාගාරවලට ඒකකයකට 34,787ක්, සුළං බලාගාරවලට ඒකකයකට රුපියල් 25,773ක්, ජෛව ස්කන්ධ එහෙම නැත්නම් ඩෙන්රු බලාගාරයක ඒකකයකට රුපියල් 26,732ක්, ඇග්‍රිකල්චර් ඕ ඉන්ඩස්ට්‍රියල් වේස්ට් ජෛව ස්කන්ධ ඕ කෘෂි ඉතාමතර කර්මාන්ත අපද්‍රව්‍ය මගින් නිපදවන විදුලි සඳහා ඒකකයක රුපියල් 17,768ක්, නාගරික අපද්‍රව්‍ය පාවිච්චි කර ජනනය වන විදුලි ඒකකයකට රුපියල් 56,755ක්, අපද්‍රව්‍ය තාපය කියන වේස්ට් හීට් රිකවරි මගින් විදුලි ජනනය කළහොත් රුපියල් 17,768ක් එකකයකට භූමිය මත සවිකරණ සූර්ය බලාගාර සඳහා එකකයකට රුපියල් 20,762ක් පාවෙන සූර්ය බලාගාර සඳහා එකකයකට රුපියල් 27,750ක් ඊට අමතරව ඉන්ධන ගාස්තු දෙකක් හඳුන්වා දී තිබෙනවා මේක සියලුම දර මගින් විදුලි නිපදවන පාපලන් සඳහා ඒකකයකට රුපියල් 31,720ක් කෘෂි සහ කර්මාන්තර අපද්‍රව්‍ය මගින් විදුලි නිපදවීමේදී ඒකකයකට අමතර රුපියල් 17,780ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. පාරිභෝගිකයන් විසින් විදුලිය ජනනය කිරීමේදී ගෙවන ලබන ගාස්තු කියන වහලය මත සවිකරන සෝලා පැනල් සඳහා කිලෝවොට් 10 වෙනතෙක් රුපියල් 23,711ක් ඒකකයකට ධාරිතාවය කිලෝවොට් 10 සිට 40 දක්වා සූර්ය පැනල මගින් ලබා දෙන ඒකකයකට රුපියල් 19,115ක් ධාරිතාවය කිලෝවොට් 40 සිට 250 කිලෝවොට් දක්වා ඒකකයකට රුපියල් 17,711ක් ධාරිතාවය 250 කිලෝවොට් සිට 1000 කිලෝවොට් දක්වා සෝලා පද්ධතියෙන් මගින් නිපදවන එකකයට රුපියල් 15,781ක් මේ කාණ්ඩය සඳහා අපි ලබා දීලා තියෙනවා බැටරියක්. බැටරියක් මගින් රාත්‍රී කාලයේදී විදුලිය ලබා දුනහොත් ඒ එකකයකට රුපියල් 45,753ක් ලබා දීමට. වහලය මත සූර්ය පැනල පද්ධති පවතින්නේ නම් ඔවුන් බැටරියක් සවි කරගත්තොත් ඔවුන්ගේ රාත්‍රී කාලයේදී පද්ධතියට එකතු වෙන එකකය සඳහා අමතර රුපියල් 33,751ක් දැනට පවතින ඒකකයට අමතරව කිලෝවොට් 10 සිට ඊට වැඩි සූර්ය පැනල පද්ධති සඳහා වහලය මත සවිකරන සූර්ය පැනල පද්ධතියෙන් පමණක් දහවල් කාලයේදී ලැබෙන ඒකකයට රුපියල් 15,781ක් රාත්‍රී කාලයේදී බැටරි පද්ධතිය මගින් ඒකකයක් ලබා දුන්නහොත් ඒකකය සඳහා රුපියල් 42,749ක මුදලක් අලුතෙන් ස්ථාපනය කරන පවර් ප්ලාන්ට්ස් විදුලි බලාගාර මෙගාවොට් 10ට අඩු පුනර්ජනනීය බලශක්ති මගින් ධාවනය කරන බලාගාර බැටරියක් සහිතව සවිකරන්නේ නම් එහි රාත්‍රී කාලයේදී භූමිය මත සවිකරන ලද සූර්ය බල පද්ධතියකින් ලැබෙන ඒකකයකට රුපියල් 15,710ක් එම පවර් ප්ලාන්ට් එකින්ම දහවල් කාලයේදී ලැබෙන එකකයකට රුපියල් 20,772ක් ලබා දීමට තීරණය කරලා තිබෙනවා. පාවෙන සූර්ය බල පද්ධති සඳහා රාත්‍රී කාලයේ ලැබෙන එකකයකට රුපියල් 57,764ක්ත් පවර් ප්ලාන්ට් එකින්ම දහවල් කාලයේ ලැබෙන එකකයකට රුපියල් 27,750ක්ත් ලැබීමට තීරණය කර තිබෙනවා.
1: පාසල් දරුවන්ගේ පෝෂණය නොමිලේ ආහාර දීමට එහා ගිය සෞඛ්‍ය සම්පන්න වැඩසටහනක් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. සමස්ත පාසල් පද්ධතිය තුළම සෞඛ්‍ය සම්පන්න ආහාර රටා යහපත් පෝෂණ දැනුවත්භාවය සහ නෙවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කිරීමද ප්‍රධාන අරමුණ විය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් රට තුළ පෝෂණ ගැටලුව තවදුරටත් වැඩි අවධානය යොමු කළ යුතු කරුණක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ප්‍රාථමික හා සෞඛ්‍ය සංරක්ෂණය මගින් නෙවැරදි ආහාර රටා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළා. මේ අතර පැසිෆික් ප්‍රමාණ සමීක්ෂකින්ගේ සංගමේ වාර්ෂික සම්මේලනයේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකින්ගේ ආයතනය සංවිධානය කළ මෙම සම්මේලනයේ හිටින් අවසන් වනවා. තාක්ෂණයේ මූලික ලෝකයේ දිකිරීම ශේෂ්ත්‍රයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදේශීය සහ දේශීය ප්‍රමාණ සමීක්ෂණ වෘත්තිකයන් ප්‍රතිපත්ති සම්පාදකින් සහ ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයන් රැසක් මීට එක්ව සිටිනවා. සම්මේලනය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ යටිතල පහසුකම් සංවර්ධනය හුදෙක් භෞතික ගොඩනැගීමක් පමණක් නොව ජාතික සංවර්ධනය උදෙසා භාවිත කරන ප්‍රබල මෙවලමක් බවයි. කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු කර තිබෙනවා. වසර පහකදී තවත් බිලියන 4ක ආයෝජන ලබා ගැනීම රජයේ ඉලක්කය බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව බදු ප්‍රතිසංස්කරණ හමුවේ මෙවුන්ටත් වරාය නගරය තුළ ඇමරිකා ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු වී ඇති බවයි. ඒ අනුව ඉදිරි වසර පහ සඳහා ඇමරිකා ඩොලර් බිලියන 4.1ක ආයෝජන ලබා ගැනීම ඉලක්කය වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මේ වනට දැවැන්ත නිවාස ව්‍යාපෘති දෙකක් නවීන හෝටලයක් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් යන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින බවද චතුරංග අබේසිංහ මහතා පවසනවා. පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු ආයෝජන සමුළුවේ ප්‍රධාන ආයෝජන අවස්ථාවක් ලෙසද වරාය නගරය හඳුන්වා දී තිබෙනවා. දැනට තහවුරු වී ඇති ආයෝජන අතර ලෝ ප්‍රමුඛ පෙළේ ආයෝජන කිහිපයක්ම පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නීතිඥ සංගමයේ සභාපතිවරයා විපක්ෂයේ දේශපාලන අතකොළුවක් වී ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ සහ සිවිල් සංවිධාන චෝදනා කරනවා. නීතිඥ සංගමයේ සභාපතිවරයාට වහාම සභාපති තනතුරෙන් නිවත්වන ලෙස දන්වමින් එම සංගමයේ කාර්යාලයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්ුණා. සිවිල් සංවිධාන නියෝජිතයන් කීප දෙනෙකුම විරෝධතාව අතරතුර අදහස් පළ කළා. ඉදී අදහස් දැක්වූ නිරුක්ෂ කුමාර මහතා,
6: අපි දන්නවා පසුගියදා 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්කම නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන ක්‍රියාකාරකම් තමයි ඔය යුදුනේ. ඔය දේශපාලන රූකඩයක් බවට පත් වෙලා, මොකද නීතිඥ සංගමය කියන්නේ අපි දන්නවා වෘත්තීය සංගමයක්. ඒ වෘත්තීය සංගමයට නොගැලපෙන ආකාරයට තමයි ඔහු කටයුතු කරේ. අපි දැක්කා ඔහු රනිල් වික්‍රමසිංහත් එක්ක පසුගියදා අපි දැක්කා ඔහු එම ලැබෙදියාවෙන් ඉන්න කෙනෙක් තමයි මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කටයුතු කරන්නේ. අපිට බොහොම පැහැදිලි නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂය කියන කණ්ඩායම්. එනිසා අපි වහාම මේ නීතිඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටිය යුතුයි. අපි දැක්කා ඔහු පාර්ලිමේන්තුවේට ලියුමක් යවනවා, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් ඔහුට තර්ජනය කරයි කියලා. පස්සේ ඒක කියනවා එහෙම එකක් නෙවෙයි කියලා. අපි දැන් නීතිඥ සංගමයේ සභාපතිවරයා විදියට ඔහුට ඒක හරියාකාර ලියුමක්වත් ලියාගන්න බැරි නීතිඥ සංගමයේ සභාපතිවරයෙක්ද මේ නීති සංගමයේ ඉන්නේ කියන එක.
1: වෙනස්රුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් චමීර පෙරේරා මහතාද අදහස් පළ කළා.
7: මේ රටේ මේ කලුකබා මහත්වරු ඔවුන්ගේ වෘත්තීය සමිතිය ස්වාධීනව කටයුතු කරන, එහෙම නැත්නම් මේ ස්වාධීන වෘත්තීය සංගමයක් නොවන බව අපි දිගින් දෙකටම කිව්වා. ඔවුන්ට තියෙන වෙනම ඉන්ට්‍රස්ට් එකක්. ඒ ඔවුන්ගේ ඉන්ට්‍රස්ට් එකයි ජනතාවගේ ඉන්ට්‍රස්ට් එකයි දෙකක්. ඒක තමයි සුද්ධ සිංහලෙන් ජනාධිපතිවරයා ඔහුත් සමග මේ නීතිඥ සංගමය මේ කලුකබා මහත්වරු සාකච්ඡා කරනකොට දිගහැරලා දැම්මේ. ඒ ජනතාවගේ ඉන්ට්‍රස්ට් එක. මම මේකට බය නැතුව අත ගහලා තියෙනවා. ආයි ආපස්සට යන්නේ නැහැ කියන දෘඪතර අදිෂ්ඨානය පෙන්වුවේ ඒ ජනාධිපතිවරයා නියෝජනය කරන ඉන්ට්‍රස්ට් එක. ඒ ඉන්ට්‍රස්ට් එක ඇවිල්ලා ජනතාවගේ ඉන්ට්‍රස්ට් එක. රනිල් වික්‍රමසිංහගේ මේ කොම්ප්‍රඩෝර් පන්තියේ ඒ පන්තියත් එක්ක එකතු වෙලා ඉන්න මේ බූෂුවා, මේ කොම්ප්‍රඩෝර් ප්‍රභු පැලන්තියේ කොටස් සංගමය කියන්න කලින් රනිල් වික්‍රමසිංහ කිව්වේ එක්කම කොන්න දැන් ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා මේකට විරුද්ධව එනවා. ඒතර මෙහෙවා සැලසුම් සහගතව දානේවා ප්‍රොක්සි. මේ කලුකබා මහත්තුරු මේ සංගමය, මේ සංගම් ප්‍රධානිය සභාපතිවරයා බොහොම පැහැදිලිවම තමන්ගේ දේශපාලන පක්ෂග්‍රාහී දේශපාලනය කියදෙන කෙනෙක්. මේකෙන් කියන්න පුළුවන් අධිකරණයට වෙන අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවාද කියන එක කියන්න බෑ. ඒක කියන්නේ කොහෙවත් කියන්නේ ගේන්නපා කියන්නේ මේ 22. කවුද ඒගොල්ලෝ? රටේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාගෙන එක ප්‍රතිසංස්කරණය කිරීම, ව්‍යවස්ථා සංශෝධනය කරන එක, නීති හදන එක ව්‍යවස්ථාදායකයේ වගකීමක්. ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක ඉදිරිපත් කරාම ව්‍යවස්ථානුකූලවනේ, ව්‍යවස්ථාවට අනුව තමයි රජය මේ සංශෝධනය ඉදිරිපත් කළේ. දැන් ඉදිරිපත් කරන්න එපයි කියන්න පුළුවන්. කරාට පස්සේ ඒකට අවශ්‍ය කරන පියවර ගන්න ව්‍යවස්ථාමේ අධිකරණයේ පියවර. හැබැයි එනකොටම කියන අය ගේන්න එපා, හොඳේ මේවා ගෙනාවොත් ඉවරයි. මේ රජයට මම අපි නැවතත් කියන්නේ හැමදාම කිව්වේ ලෙජිටමසි එකක් තියෙනවා. මේ සංගම් වලට තියෙනවා. හැබැයි ආණ්ඩුවට මැන්ඩේට් එකක් තියෙනවා. මේ ප්‍රභූවාදයේ අතුගා දැමීමේ මැන්ඩේට් එක මතක තියාගන්න.
1: ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,
8: ජනතාව අලුත් මාතක් තෝරගෙන තියෙනවා. මේ වෙනකොට අලුතෙන් හිතන්න පටන් අරන් තියෙනවා. අලුත් දේශපාලන චින්තනයකින් රටේ ජනතාව දේශපාලනය බලන්න පටන් අරන් තියෙනවා. ඒක මම හිතනවා ඉතා සුභවාදී ලක්ෂණයක්. රටේ අනාගතය ගැන අපට සතුටු වෙන්න පුළුවන්, සුභවාදී සිහිනයක් දකින්න පුළුවන් අවස්ථාවක්. ඊළඟට මේ කාලේ අපට ඇහෙනවා විශ්‍රාම වයස වැඩි කිරීමට ගන්න උත්සාහයක් මිනිසුන්ගේ. ඒ ක්‍රියාදාමේ මම රජයේ සේවයේ අවුරුදු 40ක් හිටපු කෙනෙක් හැටියට මම සම්පූර්ණයෙන් අනුමත කරනවා. ලෝකයේ සමහර රටවල දියුණු රටවල මම යුද හමුදාවට මෙහෙ යන දෙනකොට මට වයස 55යි. මම ඒ වෙලාවේ ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ හමුදාපති හම්බුණා. එයාට අවුරුදු 70යි එතකොට. හැබැයි හොඳ සෞඛ්‍ය ශක්තියෙන් ඉඳගෙන විශාල හමුදාවකට මගේ හමුදාව මම බාර දෙනකොට 102යි, බාර ගන්නකොට 116000යි. අර ඇමරිකාවේ හමුදාවේ හමුදාපති මම හිතන්නේ මිලියන 3ක විතර හමුදාවකට අනු දුන්නා වයස 70යි. ඒක හරිනා අවුරුදු දෙකකින් මිනිසුරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරා කියලා ඒකේ රටට කිසිසේත්ම පාඩුවක් වෙන්නේ නැහැ. ඒකන්දා එකෙන් කුලප්පු වෙන කාටවත් වැඩක් නැහැ. මිනිස්චකාරය කෙනෙක් ඉන්නවනම් ඒ මිනිස්චකාරයා වැරදි තීරණයක් දෙයිද, දීලා මම හිරේදායිද කියලා හැම බයක් ඇවිල්ලා තියෙනවා නම් කාට හරි ඒකට කරන් දෙයක් නැහැ. ඒක පුද්ගලික ප්‍රශ්නයක්. නමුත් සමස්තයක් හැටියට ගත්තම අපි හිතනවා ඒක ඉතා හොඳ තීරණයක්.
1: හිටපු අමාත්‍ය දයාගමගේ මහතාට රිව සමෘද්ධි සේවක වෘත්තීය සමිතිය එකමුතුව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 2019 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 500ක වංචාවක් සිදු ඇති බව සඳහන් කරමින්. මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමේ අනතුරුව සමෘද්ධි සේවක වෘත්තීය සමිතිය එකමුතුවේ සභාපති සෝමසිරි ලියනගේ මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
9: අපි අද අලස් හා දූෂණ කොමිෂන් සභාවට ආවිල්ලා පැමිණිල්ලක් දැම්මා. 2019 වසරේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව කාලේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එම ආණ්ඩුවේ කැබිනට් අමතිවරයෙක් වශයෙන් ඉන්න කාලේ දයාගමගේ අමාත්‍යවරයා විශේෂභාර අමාත්‍යවරයා විදියට අනීතික පත්වීම් ටිකක් ලබා දුන්නා පරිගණක සහ සහායකයන් කියලා ස්ථිර පත්වීම් විදියට සහ විශ්‍රාමවැටුප් සහිත ස්ථිර පත්වීම් විදියට තනතුරු ටිකක් ලබා දුන්නා. ඒ තනතුරු සියල්ල අනීතික තනතුරු විදියට තමයි අපි එදත් කතා කරේ. ඒ වගේ මේ තනතුරු ටික ලබා දීම වෙනුවෙන් සමෘද්ධි බැංකු කියන ප්‍රජාවට අයිති බැංකු ප්‍රජාවගේ ප්‍රාධාන්‍ය සහිත බැංකු ප්‍රජාවගේ බැංකු වලින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් මිලියන ගණනක වැටුප් වශයෙන් ගෙවලා තිබෙන සෑම සමෘද්ධි බැංකුවකින්ම ඒක අපි හිතනවා දයාගමගේ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කරපු මූල්‍යමය අක්‍රමිකතාවක් විදිහට අපි දකිනවා.
1: වසරේ මේ දක්වා වාර්තාවේ ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 94037 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ මේ වනිට රෝගීන් 8701 දෙනෙකු වාර්තා වී ඇති අතර වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇතේ ජූලි මාසයේදී. එම සංඛ්‍යාව 29962ක්. තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. ඒ අනුව ගම්පහෙන් රෝගීන් 20034 දෙනෙක් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සංඛ්‍යාව 18652ක්. පසුගිය කාලයේ පැවති වියලි කාලගුණ හේතුවෙන් රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් පැවතියද යලිත් විටින් විට ලැබෙන වර්ෂාව හේතුවෙන් නැවත රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ. ඉරානය සමග වෙළඳාම් කරන පාර්ශ්වයන් ඉලක්ක කරගැනීමෙන් ඇමරිකාව දැඩි ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා. අමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බේසන් පවසන්දේ ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම මූල්‍ය මෙහෙයුම මෙය වනු ඇති බවයි. මෙම නව ක්‍රියාමාර්ග හරහා ඉරානයේ තෙල් වෙළඳාම මූල්‍ය ගනුදෙනු සහ එරට සමග ව්‍යාපාර කරන හවුල්කරුවන්ට දැඩි බලපෑම් එල්ල කිරීමට අමරිකාව සූදානම් වනවා. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ අනතුරු අඟව ඇත්තේ ආර්ථික සටන තවදුරටත් ඉදිරියට ගියහොත් පර්සියානු බොක්ක හරහා සිදු කරන සියලුම තෙල් අපනයන නතර කරන බවයි. අසල්වැසි රටවල් ඇමරිකාවේ සම්බාධකවලට සහය දක්වන්නේ නම් ඔවුන්ගේ තෙල් අපනයන මාර්ගද ඉලක්ක කරගත හැකි බවට ඉරානයේ අනතුරු අඟවා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද ඉන්දිය කණ්ඩායම කඩුරු 9ක් දැමී ලකුණු 503ක් රැස් කළා. කාසිවාසේ දිනා ගනිමින් පාර්ලිමේන්තු පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායමේ ඉනිම මෙසේ ලකුණු 503ක් ලබා සිටියේදී අත්හිටුවීමටයි තීරණය කළේ. දෙව්දත් පඩික්කල් ලකුණු 107යි. ඊට හතරේ පාර 12ක්ද ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩු 4ක් සහ ප්‍රභාත් ජයසූරිය මෙන්ම කේසර නුවන්ත කඩු 2 බැගින් බිඳහෙළුවා. පෙළතුරිනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 8ක්. තරගයාලි හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. එල්නිනෝවෙන් දිස්ත්‍රික් අහතකට දැඩි බලපෑම්. මහා කන්නේ ඔක්තෝබර් පළමුවන දාසිට මරබන්න මහවැලිය ගොවින් ගෙන්නිල්ලයි. ඩුබාහිදී කොටුණු බස්ලලිත්ව දිවයිනට හෙට රැගෙනෙයි. පාසල් දරුවන්ගේ පෝෂණය නොමිලේ ආහාර දීමකට එහා ගිය දෙයක් විය යුතුයි අගමැතිනිය කියයි. නීතිඥ සංගම් සභාපති ටෙරේව සිවිල් සංවිධාන උද්ඝෝෂණයක. ඉරානයත් එක්ක වෙළඳ සම්බන්ධකම් පැවතු දැඩි සම්බාධක ට්‍රම්ප්ගෙන් තර්ජනයක්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින්නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: යුත් එකයි නොයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: යෑනු පිරිමි වයසක මිනිස්සු පිරෙන්න ගේන්න ඕන.
2: අයියෝ ලොක්ක පොසා, මං ගේන්නම්කො ගෑනු ඇතියලක.
1: මම ගෑනු ඔබත් එක්ක ඉන්න ගෑනු ගැන නෙමෙයි. හරි, මේ වැඩේට ඕන ගෑනු.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: හමස දන්නවද? ඒක අපි නන්දිත් එක්ක පරිවිලා. අනේ දැන් හොම්බ බිම යනගෙන ඉන්නේ. අපේ අප්පච්චි දැනගත්තත් එහෙම තමසේ කිතක ෆෑ එකක් තියනවා කියලා තමසේ රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ.
4: ඔයාගේ අප්පච්චි සද්ගුණවත් ධර්මරත්න මහත්තයානේ.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: දෙමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
3: නිකන් ඉන්න තරක් කරගන්න කොහොම කින් හරියනවද?
6: න්නස් බලන්න, ඔයාගේ බිස්නස් වැඩ බලන්න, ටීවී බලන්න, ඕක තමයි ඔයාට දන්නේ. පත්‍ර බලන ඔච්චරයි කරන්න දන්නේ.
2: හරි හරි, ගිහිල්ලා හොයාගෙන එන්නකෝ.
5: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදී දහන සඳදී දහන
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: සුබ සන්ධ්‍යාවක් දැන් වෙලාව රාත්‍රී 7:04යි.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 6 679 579
0: ආත්මක විය

ස්වප්නයක් වුණත් ඒ ස්වප්නය උදාර ස්වප්නයක්. වසන්තය ගැන ඇ වරින් වර ගැයුවා. යොවුන් වසන්තය ගැන, වසන්තයේ නිදාවන් යොවුන් කෝකිලාවන් ගැන සියල් අවසානයේ. ඒ චාරුතර වසන්තය නිමාකොට ඇය යන්නටම කියා. ආචාර්ය නන්දා මාලනියන් ගැයූ ගීතය ගී උල්පතක හිමිකරු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පද රචනයක් කසන් කල්හාර සංගීතවත් කළේ. සුබ සන්ධ්‍යාවක් ඔබට. අදත් අප හමුවනවා ලකඳ සඳ දියදහර සමග. රාත්‍රී 9 වෙනතුරු මේ ගීත සමග අර්ථවත් පය දෙකක් ගත කරන්න ඔබත් එන්න. ප්‍රවීණ ගීපද රචක ධම්මික බණ්ඩාර වරින් වර ලක්කඬ සමග එක්ව නන්ද මාලනියන්ගේ ගීත ගැන කළ කතා ඔබට අද සඳදිය දහර තුළ එතුමියගේ ගී අහන ගමන් අහන්නට ඉඩ තියෙනවා. රැන්නාවේ වෙනතුරු 93.5 93.7 අතරින් ලක්කඬ ළඟින්ම ඉන්න.

0: කාර්යාත්මක වියමන සඳ දිය දහර
1: තමුනික නන්දා මාමණිය කියන්නේ කියවන්න බැරි පොත. ඒ වගේම සාගරය අපිට එක වැඩසටහනකදී මේ කියවන්න බැරි පොතෙන් පෙන්නන්න පුළුවන් පිටු කීපයක් පමණයි. සාගරෙන් ගන්න පුළුවන් දිය දූතක් පමණයි.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: හරි පටන් ගත්තොත් හොඳයි. ඇගේ තරා සංදිස්ථානයකි. ඒතරමනික ගලන දඟකි ජීවිතී.
2: ශ්‍රී ලංකේ චිත්‍රපට කලාවතත් මේ ගීත ඇතුළත් චිත්‍රපටය විශේෂත්වයක්. ග්‍රන්මුතු දුව චිත්‍රපට
1: දන්නා පරිදි මේක රූගත කරන්න හෝතරගත ගන්න 62 වාගේ කාලෙක බොහොම 60 දශකයේ මුල් භාගයේ මේ චිත්‍රපටයේ සංගීතවත් කරන පණ්ඩිත අමරදේවයන්. දැන් මේ ගීත ලියන්නේ මොනික මේ ශ්‍රී චන්දරත්න මානවසිංහය. තුර මේ මානවසිංහයන් ලියන්නේ ප්‍රේම ගීතයක්. මේකට පෙනී හිටියේ මට පරදින පුරන් ගානි පොන්සේක චරිතයක්. අනික් පැත්තෙන් මල්ලිකා කහවිට හෝ ඒ වගේ

තියෙන. ඉතින් ඒ කාලේ මොනිකද හුඟක් මේ ගායිකාව ද්‍රවිඩ ඌරුවට තමයි මේ ගීත ගායනා කළේ. දැන් ජී.එස්. පිරාණි පෙරේරා, එතකොට ජික්කි ඔහොම හිටියනේ ගායිකාව. එතකොට ඒගොල්ලන්ගේ උච්චාරණේ පොඩි තිබුණා නිකන් වෙනසක්. දැන් අපි නිකන් උදාහරණයක් හැට කිව්වොත් වනමෝහිනී චිත්‍රපටයේ හින්දි තනුවකට දැන් ජික්කි ගායනා කරනවා. ඒ ගායන හොඳට ඇහුවොත් ඒක මුල් එක කරලා

0: මේ මානුසිකයන්ට වෙන උන පැහැදිලි හෙළ හඬක්. ඊට පස්සේ දැන් මේ අමරදේවයන් අහනවා මේ මොකද්ද මේ මේ හඬ අපි හොයාගන්නේ කොහොමද? ඉතින් අමරදේවයන් කියනවා මේ ළමා පිටියේ ගායිකාවක් ඉන්නවා මේ අවුරුදු 17ක් ඇති කියලා. මෙතනින් එහාට මේ විස්තරය මම කියන්නේ මම දන්න දෙයක් නෙමෙයි. කල්පනා කියන සංගරාවට ගුලි හෙවත් ගුණදාස ලියනගේ ලියපු ලිපියකින් කොටසක් මම කියන්නේ. ඊට පස්සේ මේ ඇගේ නම ගම දන්නේ නැහැ. මේ ඉන්න ලිපිනේ හොයාගෙන යනවා කාසි හෙට්ටිවත් පියා ඇඳුම් බසන්නේ
1: කොට්බාසුන්නේ.
0: ඊට පස්සේ මේ දෙන්නම ගිහිල්ලා මේ ඇත්තම කවි කියලා තියෙනවා සරල ගීයක් ඊට කලින් මොකක් හරි කියලා
1: ගුවන්විදුලි වැඩසටහන.
0: මේ තමයි ඇගේ ප්‍රථම සිනමා ගායනය සහ හැරවුම් ලක්ෂ්‍ය සංදිස්ථානය. මම හිතන්නේ ඒකට පූර්ණ ගෞරවය හිමියන් වුණේ ශ්‍රී චන්ද්‍රරත්න මානුසිංහන්ට, පණ්ඩිත අමරදේවයන්ට සහ චිත්‍රපට නිෂ්පාදකයන්ට. නැත්තම් ඔහු කැමති නොවුණා නම් ඒ දේ වෙන්නේ නැහැ.
1: ශේෂ පලිහක්කාර මයික් වෙල්සන් සමඟ ආදර්ශ ක්ලාක් තුන්දෙනාගේ එකතු තමයි චිත්‍රපට නිෂ්පාදනයට දායකත්වය.
0: මයික් වෙල්සන් ශේෂ පලිහක්කාර. ඉතින් ඇතර මේ ගීතය ගත්තාම හරිම සබාධර්මයත් එක්ක ප්‍රේමයේ ගලපනවා. බොහොම ලස්සනට ගලන ගඟක ජීවිතේ දයාලු ලෝකේ මිහිරපත ආදරේ ලපලු නටයි ගම් තෙරේ ජීවිතේ ගලන ගඟක්. මේ ජීවිතේ පවතින ආදරේ ඕනේ. එතකොට මේ ගං ඉවුරේ ලාදලු සෙලවෙන්නේ ආදරේ මිහිරපත. දැන් ගඟක් ගලනකොට මොනිකා ගං ඉවුරේ වැලි හිමිහිට ගඟත් එක්ක හේදිලා යනවා. එතකොට වැලි මෙහෙම නටනවා, වැලි තල කිති කවන නටන. එතකොට මේ ජීවිතේ නැමති ගඟේ ගලන්නේ පෙම් දල රල ඉවුරු බදන. එතකොට මේ ගඟ ගලන විලාසය මිහි තලයට සුවේ සදන කුළු තලය බඳු නැලවෙනන්න මානවසිංහ මතු කරන තැන. ඊට පස්සේ සබාධර්මයත් එකතු වෙනවා. පෙමට පෙම පුදා තුරට තුරු දිදී කුල්ලු ගී ගයි ආදරේ බැඳීලා. එතකොට දැන් ඇයි කුඩා මේ කවුරුදු 16ක් 17ක් කියන්නේ අපිට මේ යෞවනියක්ම කියන්න බෑ. යෞවන් වියේ දොරකඩ ඉන්න අවස්ථාවක්. එතකොට ඇයට මේ ගයන සිද්ධ වෙන්නේ ඒකාලේ ජ්‍යෙෂ්ඨ ගායකෙක් නරද දිසාසේකරත් එක්ක. නමුත් ඒ ගායනය ඇගේ ජීවිතයේ වෙනම ගමන් මාර්ගයක් විවර කරනවා, ලාංකීය හඬක් නිර්මාණය කරනවා. එනිසා මම විශ්වාස කරනවා මොනිකා සැලසුම් සහගත දේවල් වලට වඩා අහමු දේවල් ඉතා ප්‍රබලයි. අපි අහමු

0: ආර්යාත්මක වියමන සඳ දිය දහර
1: මාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීපද සංකල්පනාවක් එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයට ඇය ගායනවා මෙහෙම. මේ පෙම් ලෝකේ දැක්ක කෙනාම විවාහ ජීවිතය තුළ දකින්නට නොලැබීම කියන කාරණාව
2: දැන් මෙහෙමයි මොනික දැන් මෙහෙමයි ප්‍රේම කරන කයි පවුල් ජීවිත ගත කරන කියන එකයි දෙකක්. දැන් මොනික ඉස්කෝලේ යන කාලේ ප්‍රේම කරලා ඇති මට නම් ඉස්කෝලේ යන කාලේ ප්‍රේම කරන්න හම්බුනේ මේ මොකද පෙම්මතියක් හිටියේ නැහැ ඒකයි ලොකුම ප්‍රශ්නේ සිද්ධ වුනේ. මේ දැන් ඔය ප්‍රේම කරන කාලේ දැන් අපිට මේ දැන් පාසල් අවදී නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. ආන්වේ සීසන් එක දෙනවා බස් එකට. ගෙදරින් බත් පොලක් බඳලා පොකට් මනි එවත් මගට සල්ලි දෙනවා. ඊට පස්සේ නිදහසේ ඉන්න මල්ලු යන් තියෙනවා, බස් ස්ටෑන්ඩ් තියෙනවා, ඔහොම තියෙනවා. ඒකට අපිට තියෙන එකම දේ තමයි ප්‍රේම කරන එකනේ. ප්‍රේම කරන එක. දැන් මම ගීතේ ගැන නෙමෙයි මේ කියන්නේ. මේ වෙන කතන්දරයක් මම කියන්නේ. දැන් අපි විවාහ වුණෙන් පස්සේ ඔය කියන රොමැන්ටික් ප්‍රේමය පවත්ව ගන්න ටිකක් අමාරුයි. මොකද අපිට සිද්ධ වෙන ජීවත් වෙන්න ජීවිකා වෘත්තීන් කරන්න. මොකද අපේ ගමේ සිල්ලර කඩ මුදලාලිට අපි ගිහිල්ලා කිව්වොත් අපි දෙන ප්‍රේමාන්තෝ අපේ ප්‍රේමය පරම පවිත්‍රයි සැලමුතු ප්‍රේමයක් අපි දෙන්න අතර තියෙන්නේ. මේක පරම රමණීයයි. ඒ නිසා සීනි කිලෝවක් නිකන් දෙන්න කිව්වට කඩේ මුදලාලි සීනි කිලෝවක් නිකන් දෙන්නේ නැහැ මොනිකා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ ජීවිතයේ ආර්ථික තරඟයට මුහුණ දෙන්න. එතකොට ආර්ථික තරඟයට මුහුණ දෙනකොට අර විදිහේ පෙම්බස් කේකියා ඉන්න වෙලාවකුත් නැතු වෙනවා. දැන් වෙනදම කුත් නැහැ. ආදරය කරන්න පටන් ගත්තාම අද කාලේ නම් ජංගම දුරකථන තියෙනවා. සියලුම දුරකථන සමාගම් වලට කඹරමින් අපි කතා කරනවා. චූටි කෑවද, බබා කෑවද, දැන් නැවද, දැන් කොහෙද ඉන්නේ, ඔය වගේ රැකී ආරක්ෂා කරනකොට කරන්න බෑනේ නේද? දැන් මොනිකට දැන් පුළුවන්ද මේ ගෙදරට ඕ සැමියට ඕ කාටවත් කතා කරන්න බෑ. දැන් මෙතන රාජකාරියක් කරන්න. එතකොට අපේ ජීවිතයම වෙනස් වෙනවා. ඒක පැත්ත. අනිත් පැත්තෙන් ප්‍රේමන්තය දුන්න පොරොන්දු, ඒ හිස අත තබා කරපු දිවුරුම් ප්‍රකාශ මෙව වෙනස් වෙන්නත් පටන් ගන්නවා සමහරවිට නේද? අන්න එහෙම වෙනස් වෙනකොට ගැටුම් හට ගන්නවා. ඒ පුංචි ගැටුම් අන්තිමට ලොකු ගැටුම් ගවට පත් වෙනවා. ඊට පස්සේ ජීවිතේ අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේ එයාමද, එයාට මොකද උනේ. එහෙම දේවල් සිද්ධ වෙනවා. ඉතින් එහෙම දේවල් නන්දමාලිනි මහත්මිය ජීවිතෙත් තිබෙනවා. ඒ නිසා ඒ ඇගේ පෞද්ගලික ජීවිතේ සමහර ලවට ඒක පොදු බවට පත් කරන්න ඇය උත්සාහ කරන්න ඇති. සුනිල් ආරත් මහත්මයා ඒක ලේඛනෙන් දායක වෙන්න ඇති.

ලෝකයේ වෙනස් වෙනකොට මිනිස්සු වෙනස් වෙනවා. සමහර නරක මිනිස්සු හොඳ වෙනවා, හොඳ මිනිස්සු නරක වෙනවා. නරක ගෑනුත් හොඳ වෙනවා, හොඳ ගෑනුත් නරක වෙනවා. එහෙමනේ. දැන් ගම්පෙරළේ නවකතාව ගන්නෝ. ගම්පෙරළේ නන්ද කුල ගෞරවයෙන් යුතු තරුණියක් හැටියට තමයි මේ නවකතාව තුළ උද්දීපනය වෙන්නේ. පියා දුන්න ලියුම් ගත්තේ මේ අම්මා කැමති නම් මං කැමතියි කියලා කිව්වා. එක්තරාවක වානුක මාතරහමිනේ ප්‍රශ්න කරනකොට ඇය කිව්වා පියල් ලියුම් දෙකක් ලැබලා තිබ්බ, මං ඒක විසිකරා අල්මාරි අස්සර කියලා. අම්මා කේන්ති ගන්නකොට ඒක පිට්ටුවා. නමුත් කලියුගේ නවකතාවේ අපිට පේනවා ඇය යම් ආකාරයකට වෙන පුද්ගලයෙකුට ලියුම් ලියනවා, වෙන පුද්ගලෙක් එක්ක අනියම් සම්බන්ධකම පවත්වනවා. පියල්ටත් ඒ වගේ මේ ව්‍යාපාර ක්ෂේත්‍රය යන තැන්වල ඔහුගේ සම්බන්ධකම් පිළිබඳව ආරංචි වෙනවා. මේවා දන්නේ තිස්ස ගොඩක් වෙලාවට. මේ තමයි වෙනස් වීම කියලා කියන්නේ. මේ වෙනස් වීම ඇය දකින්නේ මේ විදිහට. මිදි යුසෙයි රැවටි හලාහල විස බිව්වේයි මා. එහෙම හිතනවා මම මිදි කියලා බිව්වේ විස. පෙම් දැල මැද පැටලි සුසුම්ලා මුලා උනේ ඇයි මා. ඊට පස්සේ හැමදාම වෙන්නේ අතීතයේ වෙච්ච වැරදි මෙනෙහි කරමින් සුසුම් හෙලනගෙන. මේ සුසුම් හෙලන 1000ක් කාන්තාව, ඒ වගේම 1000ක් පිරිමිත් මේ සමාජයේ ඉන්නවා. මිරිංගුව දැක හිනෙහි පිපාසිට දියසෙව්වේයි මා. නෙතුසර පහර වැදි විකල් වී දිවිපිදුවේ ඇයි මා. එක බැල්මෙන් ජීවිතේ සියලුම දිසානතින් වෙනස් කරගෙන අවසානයේ පශ්චාත්තාප වීමක් තමයි මේ තුල අපි දකින්නේ. මන්දා මාලි මහත්මිය ගීත ගොඩක් 100ක් අපි කතා කරොත් මේකෙන් 98ක්ම වාචාර සුනිල් ආරත්. මේකත් ඒ වගේ වේ සංගීතයේ ජයවර්ධනයන් ගී. මේකත් අපි මතක් කරා.

0: රෑ 7:36.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6779 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: යුත්තකයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්න RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: එන්.එල්.වී. හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එන්.එල්.වී. හඳහන ඔබත් අදම එන්.එල්.වී. හඳහන

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 021 6779 579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
5: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
6: එල්නිනෝ තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සූදානම දිවස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් හෙට රාත්‍රී 10:30ට
7: අයදුම් කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
8: අපි සොයන්නේ නුඹේ හඬයි.
7: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01

0: ප්‍රය 7:42.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිතාර.
3: අද සඳදිය දහර තුළදී මිට පෙර විවිධ වැඩසටහන් වලදී ප්‍රවීණගේ පද රාජ්‍යක ධම්මික බණ්ඩාරයන් අචරණන්ද මාල්ලියන්ගේ ගී ගැන තැබූ සටහන් ඔබට අහන්නට පුළුවන්. රැනවේ වෙනකල් සඳදිය දහර සමඟ
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
3: කඩමණ්ඩිය දොළයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරි.
4: මොනික මේ දැන් ඔක නන්දාමාන්නි ගෙයුවට මේ ඔක දැන් කාන්තාවක් ගායනා කරනකොට කෙනෙකුට ඔක ගන්න පුළුවන් කාන්තාවගේ අත්දැකීමක් කිය. ඒක එහෙම නොවෙන්න පුළුවන්. අනේ කියලා තියෙන පිරිම කෙනෙක්නේ. සුනෙන් ආරත්මාත්මය. දැන් නොලැබීම් අහිමි වීම විඳ ගන්න ආකාරය. දැන් නගරයේ ප්‍රේමයක් ඇති වුණා වගේ නෙමෙයි මොනික ගමක ප්‍රේමයක් ඇති වුණා. මේකට අප්‍රමාණ උකුසු ඇස්තු තිරිකහ මිලියන් නිදි කුම්බා මේ ඔක්කොම රමනවාද ඇනෙන කටු ජාති අතර නෙරෙන්චි නේද? මේ ඔක්කොම ගම තුලින් අනිවාර්යෙන් හට ගන්නවා. හටගත්තා මේ වගේ විවිධ තහංචි, කුල තහංචි, නෑදෑ තහංචි, ආර්ථික තහංචි, සංස්කෘත තහංචි, ඔය තහංචි ගොඩනගෙනවා. එතකොට යම් අවස්ථා තියෙනවා මොනික ජයග්‍රහණය කරන්න බෑ කියලා තේරෙනවා. ඒ කියන්නේ ගල් මුල් වල පය පැටලි වැටි වැටි මතකයි හඳ පානේ කැන්දන් ඇහැටි වගේ හඳ පානේ පැනලා යන්නත් බෑ. මේ පරාජයන් දරා ගන්න සිද්ධ වෙන තැන් තියෙනවා. එතකොට අන්නේ දරා ගැනීමේ උපේක්ෂාව තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. පිරිමික් වෙන්න පුළුවන්, කාන්තාවක් වෙන්න පුළුවන්. කඩමණ්ඩි දොළයිනේ නුඹ උපෙණී නැවතී බලනවා මොහොතක් කොහොම හරි. මොනික එච්චරයි තියෙන එකම අවස්ථාව. කතා බහ කරන්න විදිහක් නෑ. කතා නැතිව සිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව වැසි. දැන් අපි කතා නොකර හිටියත් අපි කියන්න කොච්චර දේවල් තියෙන්න පුළුවන් හිතේ. ඒකට වයස් ભેදයක් නෑ. ඒක තරුණ කාලෙ වෙන්න පුළුවන්, වැඩිහිටි කාලෙ වෙන්න පුළුවන්. කතා නොකරට කියන්න දේවල් ගොඩක් තිබෙනවා. දැන් කතා කරන්න ගියොත් මොකද වෙන්නේ? ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා නේද ගහකොළත් බලන් ඉන්නවා. සුළඟට සියුම් දාහක් කන්නති හින්දා දැන් ඔක සුනාත්මත්මයා කොම ලිව දැන්නේ ඔක ශ්‍රවණයේදී ඇති නැති කියන වචන දෙක හුඟක් දෙනෙක් පටලා ගන්නවා. මේක සාහිත්‍යයේ පැත්ත තියෙන්නේ ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා. කියන්නේ ගහකොළ වුණත් බලන් ඉඳලා කේලම කියන්නේ
3: ඉඳ
4: තියෙනවා. සුළඟට සියුම් දාහක්කම් ඇති හින්දා නැති හින්දා කියන එක කිසිම තේරුමක් නැහැනේ. ඇති හින්දා එතකොට අපිට කතා කරන්න බැරි ඒකයි. මොනවද රකින්න වෙන්නේ ඒකයි. ගහකොළත් කේලම් කියනවා, සුළඟත් ගිහිල්ලා කේලම කියනවා.

0: නොලැබෙනහින්ද මුනිවත හොඳයි. මෞන වෘතය සංස්කෘතයෙන් මුනිවත කියන්නේ කතා නොකර ඉඳීම. තාපසයන්ගේ වෘතය නිහඬතාවේ මුනිවත හොඳයි. දිබ සින්දුක වැඩි හඳ. දැන් මෙතනින් එහාට ජන කවියගේ සරණ උපරිම ගන්නවා සුනරත් මහත්මයා. දැන් මහා සාගරයේ කොච්චර ලොකු වුණත් වතුර දිභාරේ වැඩක් නැහැ මොනිකස් නේද? ලුණු මලුණු රහයි සයුර මොටද දියදෝතක් බොන්න බැරි. ඔරුව මේ හයිවේ කියන්නේ ඔරුව මොටද
1: වතුරේ
0: පැද යන්න බැරි. දැස මොටද සිතුසේ දැක ගන්න බැරි. කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි. මලක් වැඩක් නැහැ ලං වෙලා රොන් ගන්න බැරි නෑ. මොනික දැන් හොඳ වෙලාවට මේ ඔව්ව අපේ තරුණ කාලේ තිබුණා. ඒ තිබුණ හින්දා තමයි අපි අද මෙහෙම එකතු වෙලා මේ වැඩසටහනක් කරන්නේ. මොකද අපිට අපේ ඉලන්දාරි කාලේ ගෑනු ළමයි සුහද කොකා පෙන්නු පැටි, එහෙම නැත්නම් අපිට ප්‍රතික්ෂේප වෙච්ච හැටි, අපිට බෑ කියපු හැටියට අපි කැතිපොළු පී අරන් උන්ට එන්න නම් අපි මේනකොට ඉන්න ඕනේ මේ අනිවාර්යෙන් හිර ගෙදර. ඒ නිසා මේ ගීතවලින් යම් ආකාරයේ සමාජ මෙහෙවරක් වෙලා තිබෙනවා. මොකද අපිටත් හිතර දුනාම අපි හිත හදාගෙන තියෙනවා කුසුම මොටද ලංවි

0: මඩවලේස් රත්නායකයන්ගේ ගී පද සංකල්පනාව නන්දා මාලිනියන්මයි සංගීතවත්කොට ගායනා කළේ. සැඳෑ කළුවර කුරගගාවෙත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සඳ මගේ සරා සඳ තනිවෙලාමා තනිවෙලා.
1: මෙහෙමයි දැන් මොනික දැන් බොහොම ළඟින් හිටියත් දුරයි වාගේ තීරණ අවස්ථා තිබෙනවා. සමහරවිට මේ බොහොම ළඟයි. නමුත් යම් හේතුවක් නිසා දුරයි. දැන් මඩවලේස් රත්නායකයන් කියන්නේ ඉතා විශිෂ්ට ගණේ කවියෙක්, ඒ වගේම මාධ්‍යවේදියෙක්, නවකතා කරුවෙක්, ගීත රචකයෙක්. ඔහුගේ කවිත්වය තමයි මේ ගීතය තුළ හුඟක් මතුවෙන්නේ. එකක් තමයි මේ සබා ධර්මයට ජීවයක් දී උත්ප්‍රේක්ෂා ලංකාරය කියන එක. එම නැත්තං අජීවී වස්තු සජීවී මුහුණුවරෙන් ඉදිරිපත් කිරීම, රූපක මේ වගේ දේවල්. දැන් මේ කවියක් කරගෙන ගත්තාම සැඳෑ කළුවර කුරගගාවි. දැන් කුරගන්නේ සාමාන්‍යයෙන් ගවයෝනේ. දැන් කුරගාරව කියලා කියන්නේ පිම්මෙදුවනෝ නෙමෙයි. බොහොම හෙමින් හෙමින් හෙමින් හෙමින් එනවා. එතකොට හැන්දෑ කළුවර වැටෙනකොට ඔබේ පැල්පත මගේ දසුනේ ඇත්තු සඳ මගේ සරාසඳ. දැන් මම මේ සමහර දැකලා තියෙනවා මොනිකා මේ අපේ අන්තර්ජාල දැන් අපේ රටේ මෙහෙම නිදහසක් තිබෙනවා. මොකද්ද මේ ලිබරල් නිදහසක් තියෙනවා. ඒ කියන්නේ ඕන කෙනෙකුට පුළුවනන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඇරිස්ටෝටල් පඬිවරය ගැන තියෙන පොළු වෙනුවට කමක් නැහැ. අනෙක් මිනිස්සු නහය වදින්නේ නැති වෙයි. දැන් මේ ගීතවලට දරන්න බැරි අනවශ්‍ය අදහස් ඉදිරිපත් කිරීම අපේ රටේ දැන් ගීත පිළිබඳව විචාර කලාවක් ගොඩනගෙන ඉන්නේ ඉතා හොඳයි මනික. නමුත් මේ විචාර කලාව තුළ ගීත නාස්ති කරනවා නම් ඒක අපරාධයක් හැටියට තමයි මට පේන්නේ. ඒ කියන්නේ තම තමන්ගේ අනවශ්‍ය පණ්ඩිතකම් පෙන්වන්න මේ ගීතවල තියෙන රසය වනසනවා නම්, ඒ රසයට විෂයගතු කරනවා නම් ඒක ඉතාම බරපතල වැරැද්දක්. ඔබේ පැල්පත මගේ දසුනේ ඈත්තු සඳ මගේ සරාසන් තනිවෙලාම තනිවෙලා. මම මොනාකාරයෙන්වත් ධනවතුන් නෙමෙයි. සමහරවිට ඇය ධනවත් වෙන්නේ ඇති, පෙම්වතා ධනවතෙකු නොවෙන්න පුළුවන්. ඔවුන් බොහොම ළඟපාතයි. නමුත් කළුවර විසින් ඔවුන් ඈත් කරනවා. කළුවර විසින් ඈත් කරන්නේ ඇගේ සඳ ඈත් කරන්නේ. ඇගේ සඳ කියන්නේ ඇගේ පෙම්වතාවයි මේ ඇඩ් කරන්නේ. කළුවර වැටෙනකොට එක පැත්තක ඔවුන්ට ඔවුන්ගේ නිවෙස් නොපෙනී යනවා විතරක් නෙමෙයි, ඒ රාත්‍රිය පුරා ඔවුන් විරහ විරහණින් බවට පත් කරනවා.

ඊටපස්සේ මොකද කරන්නේ? ඇයි දන්නවා ප්‍රාකාර බැමි ගොඩක් ඇගේ ආදරේ තියෙනවා කියන එක. ඉතින් ඇයට තාම විසඳුමක් නැහැ. වලා කුල කුදු නොමැති ආසේ මලානික වූ මගේ සිතුවිලි. ඇයට කිසිම ධනාත්මක සිතුවිල්ලක් නැහැ. ගල් ගැසී ඇත පාළු වී ඇත අඳුර පමණක් රජ වෙලා. හෙට මම මොකද කරන්නේ? මමගේ ප්‍රේමය ජයගන්නේ කොහොමද? මේ ඔබේ සහ මගේ ලෝකයේ වෙලාගෙන ඇති අඳුර මම පහ කරන්නේ කොහොමද? ඔබ මගේ ලෝකෙට සඳක් කරගන්නේ කොහොමද? මේ ප්‍රශ්න පත්‍රයක් ඇතුළත තිබෙනවා.

ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි. මේ අන්ධකාරය පහ වුණාම අපි හෙට මුණ ගැහෙනවා, අපි ආයහිනා වෙනවා, අපි අත්තරගෙන ඇවිදගෙන යනවා. නමුත් අපිට එක වහලක්කට එකට එකතු වෙන්න පුළුවන් වෙයිද? ඔබ හඳක් වෙලා මේ අඳුර මගේ ලෝකෙන් තුරන් කරන්න ඔබට පුළුවන් වෙයිද? මේ ප්‍රශ්න ඔක්කොම මා ඉදිරියේ තිබෙනවා. ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත බර වෙලා බර වෙලා. මේක ප්‍රේමණීය කවියා. ඉතින් මේක සමහර අය දක්වනවා, මේ සැමියා මිය ගිහිල්ලා මේ බිරිඳගේ තියෙන ප්‍රශ්න පත්‍රයක් මේකේ තියෙන්නේ කියන එක. එවැනි දෙයකට ඉඟි මඩවරේ සත්නායක යන බරපතල දෙයට සපයන්නේ නැහැ. මේ තියෙන ප්‍රේමය ජයග්‍රහණය කරගන්න බැරුව ලතැවෙන, ඒ ලතැවිල්ලෙන් පසු වෙන විරහිනියගේ ශෝකාලාපයයි මේ ගීතය ඇතුළේ තිබෙන්නේ.

0: ඊළඟට සෝදානම් වන්නේ කුරුටු ගෑගේ පොතේ ලියව කුරුටු ගීයක් කියවන්නට මහජන සුනිලාරි රත්නයන්ගේ ගීපද සංකල්පනාව රෝහණ වීරසිංහන්ගේ සංකේතය.
1: මොනික මේ කවි වලට ආදරය කරන ගෑනු ළමයි සමහරලාට කවියන්ටත් ආදරය කරනවා. සමහරලාට කවියෝ ගෑනු ළමින්ට ආදරය කරන්නේ නැහැ. සමහරලාට කවියට ආදරය කරන්න ගිහිල්ලා සමහර යෞවනියෝ කවියට තියෙන ආදරෙත් නැති කර ගන්නවා. ඔකට මාගමසේකරණන් කියලා තියෙන හොඳ උත්තරයක්, උන්ගේ කවියෙන් මනුසයන්, මගේ කවියෙන් මනුසය. දැන් මේ යෞවනයට මොකද වෙලා තිබෙන්නේ? ඇයට ඉන්නවා ගරුත්වයෙන් සලකන මේ ඇගේ වන්දනීය වූ මහා කලාකරුවේ කවියෙක් ඇගේ ලෝකෙ. ඔහුගෙන් තමයි ඇය කවියට අත්පොත් තබන්නේ. ඇය ඔහුගෙන් කවිකම් ඉගෙන ගන්නව විතරක් නෙවෙයි ඔහුට ආදරය කරනවා. අන්න එතනදී ඇය පරාජිතේ තනත්තියක් බවට පත් වෙනවා. මොකද ඒ ආදරේ ඇය බලාපොරොත්තු වෙන විදිහට ඔහුගෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේ ඇය ලියු කවි ඇයටම ඉදිකටු උල්කටු

0: ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා ඔබේ නාමෙන් ඇඬූ කඳුලින් ගයන මම කිවිඳුනේ. ඔබ තමයි ගුරුවරයා. ඔබ තමයි කවි ලියන්න ඉගැන්නේ. හැබැයි ඔබ දන්නවද මම කවි ලිව්වේ ඔබට බව? ඇයි කියන්නේ ඒකයි. නමුත් කවියා ඒක දන්නේ නැහැ. එක්ක දන්නවා නොදන්නවා වගේ ඉන්නවා. අවසානයේ ඇය පරාජිතෙක් බවට පත් වෙලා ඇය ලියූ කවි ඇයටම රාත්‍රිය පුරා නේද ඉදිකටු උල්කටු ඊතල වගේ පහර දෙනවා. මේවරු කවිවැල් කුරිරු සොරයෙන් ඇසේ රෑයාමි. ඒ කවි ඔක්කොම අපි කියන්නේ පාරාවලල්ල කියලා ගාපුවා. මේක ආපහු තමන්ටම වෙන්නලා වදිනවා. මොකද ඇයට තියෙන ප්‍රශ්නේ? ඇයි කියනවා මට කවි ලෝකේ රජිනක් වෙන්න ඕනේ. මට ඕනේ කවියගේ රජින වෙන්න. ඒ කවියගේ රජින වෙන්න මට බැරි වුණා.
1: නොලැබ කිවිඳුන් කුමට කවිකම් කිවිඳ මට කවි ලෝවේ.
0: මට ඔබයි ඕනේ. ඔබ නැත්තම් මේ කවි ඔක්කොම ඉරලා වීසි කරනවා, කීතු කීතු කරනවා, නැත්තම් ගිනි තියනවා. ඇයට කවියා

0: ආර්
1: රත්න දිසානායක ගීත ලියන්නේ ජයතිසලහකෝන් සංගීතවත් කරන්නේ විශාරද නන්දාමාලනී ගයනවා. කප්සුව හස්කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවේ යන මං සලකුණු දැක ඔබව සොයා ආවා.
0: මේ වෙනවා දැකර මම මතකයි ලූචන් බුලත් සිංහල මහත්මයාගේ ගීයක තේරම ඔයිටකල්ලොත් එක මතක් කරා. ඒගැන මේ අහඹුව මේ ගංග මේදු රුකතර ගෙවා ඇයි මෙතැනින් සයුරට වැටුනේ මේ හැටි දුරපිය මං කරලා ඇයි මා ඔබළඟ නතරුනේ කියලා. ඒවගේ සංසාරගත බැඳීම් තිබෙනවා. බලන්ඩ අපි යසෝදරා චරිතය ගන්න. දැන් අපි දන්නේ බෞද්ධ සාහිත්‍ය යථාර්ථයක්ද මිත්‍යාවක්ද අර්ධ යථාර්ථයක්ද ඒ කෙසේ වෙතත් බෝසත්ත්වයන් සුමේද තවුසා ඇටියට හිටි සමයේ තමයි මේ යසෝදරා බැඳින්. ඊට පස්සේ සාරා සංකල්ප ලක්ෂයක් අපි ගැන ලේන ගුලේ ඉඳන් මේ ආව කියලා ප්‍රමුඛ හඳුරුත් ලියලා තියෙන. එතකොට මේ සංසාරගත බැඳීම් එහෙම තියෙනවා සමහරලාව. දැන් මොනික මෙහෙමයි, දැන් ඔය බෞසයිතේ කියනවා දැන් අපි දන්නේ දේවදත්ත ගැන. නමුත් සේරි වාණිජ ජාතකයේ පැහැදිලිනවා එතනින් තම වෛරය පටන් ගන්න. එතකොට මේ සමහර අය සංසාරගතව අපිට වෛරක්කාරයෙක් වෙලා එනවා, හිතවත් වෙලත් එනවා, එහෙම එනවා. එතකොට මේ තැනැත්තිය කල්පනා කරනවා මමත් ඔබව සොයාගෙන ඇවිල්ලා තියෙන්නේ සංසාරෙන් සංසාරයට පෙරුම් පුරමින් කියලා. ඒකයි කියන්නේ කල්ප අර සාරා සංකල්ප ලක්ෂයක් කියන මේ කියන්නේ මේකට කැල්කියුලේටර් ගණන් හදන්න බෑ. මේක සාරා සංකල්ප ලක්ෂය කියන්නේ. ඉතින් මේ කියන්නේ කප්සුව හස්කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං සලකුණු දැක ඔබ සොයාව. දැන් යසෝදරා චරිතකම් ඒකම මෙතෙන් ආදේශ කරන්න අවස්ථාවක් නේ. මොනිකට ඕන තමන්ගේ ජීවිතේ ආදේශ කරන්න පුළුවන් තමන්ගේ ස්වාමි පුරුෂය හොයාගෙන ආයේ මේ විදිහට කියන්නේ. නමුත් දැන් යසෝදරා චරිත ගන්න අන්තිමට වෙස්සන්තර දන් දුන්නනේ කවුද? මන්ත්‍රී දේවිය දන් දුන්නා. ඒවා තමයි දුක් පීඩා කියන අනන්ත බාධක දුක් පීඩා වින්ද භවෙන් භවේ යන මං සලකුණු දැක අනාගතේ අපි මෙහෙමයි මුණ ගැහෙන්නේ කියලා හිතාගෙන ඔබ සොයා ආවා.

හැබැයි මේ සංසාරගත පැමිණීම වෙන්නේ යම් ආකාරයක තෘෂ්ණාවක් ආසාවක් නිසා. ඒකෙන් මම ඔබව පතාගෙන ඉන්නේ නොනිමින ගමනක ආශා පොදි බැඳ මිරිඟුව පසුපස දිව යන්නේ කෙමෙද? සමහරවිට ඔබමට මුණගැහෙයිද? ඔබ ඔමට ලැබෙයිද? ඔමට දිනා ගන්න ලැබෙයිද? ඔබමට ආදරය කරද? මේ කිසි දෙයක් නොදෙන මං ඔබ හොයාගෙන ආවේ. ඒක සමහරවිට මිරිඟුවක් වෙන්න ඇති. නමුත් මගේ එකම හීනේ උනේ දිවි වෙන වැයුමට ඔබ පසකින් හිඳ ජීවිතේ නැමතු වීනාම රූපක තියෙන දිවි වෙන වැයුමට ඔබ පසකින් හිඳ ජීවිතේ නැමතු වීනාම ඔබේ ළඟින් ඉඳගෙන වයන්නයි මම මෙච්චර දුෂ්කර ගමනක් ගෙවාගෙන ආවේ ඔබව සොයා ආවා.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වලව රාත්‍රිය 8 විනාඩි 15යි.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: ITN රටට වග කියන රේඩියෝ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තාරහරා අපතරින් සදහටම සමුගත් ජාතිය ශෝරාවය ආචාර්ය නන්දමාලනියන් ගෙයු ගී සයරෙන් දෝතක් අහන්නට වෙනෙන්නට අද ඉඩ ලබා ගැනට පුළුවන් සඳතිය දහර තුළදී මේ ගීතවත් අර්ථවත් කතාවහට අද සඳතිය දහර තුළදී මීට පෙර විවිධ වැඩසටහන් වලදී ප්‍රවීණ ගීපද රචක ධම්මික බණ්ඩාරයන් ආචාර්ය නන්දමාලනියන් ගෙයු ගී ගැන දැකුව අදහස් සමග
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර
1: මහදුරු සුනිල් ආරියරත්නයන්ගේ තවත් අපූර්ව ගීපද සංකල්පනාවක් මවින් පෙරේරා සංගීතවත් කරන්නේ

තියෙනවා අරිට අස්සරට ලෙනඩ් වුල්ෆ්ගේ බැද්දේ හැම මිනිහෙක්ම ජීවත් වෙන්නේ මුවන් වගේ කියලා. ඒ කියන්නේ බයින් සබා ධර්මයේ උපද්දවලට බයි. මුහත්තේක සේබිය පත්මෝති සිරුරේ තවරෙන ඔබේ සුසුමකින් මුළු ගැන්නුණු සිත සුවපතක තමයි මොන එක ඕන කෙනෙකුට ජීවත් වෙන්න තමාට අවංක ආදරය අවශ්‍යයි.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මාචර සුනිල් ආරියරත්නගේ කීපද රෝහණ වීරසිංහන්ගේ සංගීතය මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටු
2: ගෑණික තින් වෙන්නත් පුළුවන් මිනික පිරිමේක තින් වෙන්නත් පුළුවන් ඒ කියන්නේ මේ එකට ජීවත් වෙනකොට සමහර වෙනසු හරි හිරිසියයි කෝකයි පෞල් ජීවිතේ හුඟක් කරාට ප්‍රජාතන්ත්‍රවාදී වෙනව අඩුයි හුඟක් කරාට එක්කෝ ස්ත්‍රී ආධිපත්‍යය එක්කෝ පුරුෂ ආධිපත්‍යය ඒ ආධිපත්‍යය සමහරවිට කුවක්කමින් ආත්මార్థකාමීකමින් වැඩි වුණාම අනිකාගේ සියලුම වරප්‍රසාද අනිකා විසින් උදුරා ගන්නවා එහෙම උදුරාගත්තාම එක්කෝ සමාජ සම්ප්‍රදාය සංස්කෘතිය හෝ බිය නිසා මැරෙනකම් මේක විඳගෙන ඉන්නවා එහෙම නැත්නම් පෞල් සංස්ථා කුඩු පට්ටම්

බිඳ වැටෙනු. මේ තියෙන බිඳ වැටෙන්නට ආසන්න මොහොතක්. මොකද තමා රුචි කරන දේ තමන්ගේ ප්‍රේයා රුචි නොකරනවා විතරක් නෙමේ, එය රුචි කිරීම සඳහා අවසර දෙන්නෙත් නෑ. දැන් මේ කියන්නේ සමහර මේ දැන් පිරිමි ඉන්නවා උයම් පල්ලෝ මල් තිබුණාට කඩන්න දෙන්නේ නෑ, ඉඹින්න දෙන්නේ නෑ, රැකගෙන ඉන්නවා. දැන් මම දන්න සමහර පිරිමි ඉන්නවා ගෙදර කාන්තාවට මේ එළියට පහළට යන නෑදෑයෙක් ආශ්‍රය කරන යාළුවෙක් ආශ්‍රය කරන්න දෙන්නේ නෑ, ඇගේ කිසිම හැකියාවක් ඔප්නං වගන්න දෙන්නේ නෑ. මේ අඩු ගානේ අය ආසන නාට්‍යයක් බලන්න, චිත්‍රපටයක් බලන්න එහෙම කියන්න දෙන්නේ එහෙමෙන්නෙත් නෑ. දැන් ඔය මෝපසන්ගේ ගීත මෝපසන්ගේ උනික ගැටිගතාවක් තියෙනවා. හමුදා නිලධාරී තමන්ට වඩා හුඟක් බාල යෞවනියක් රූමත් යෞවනියක් විවාහ කරගන්නවා. ඒ විවාහ කරගත්තන් පස්සේ ඔහු කැමති නෑ මේ ඇය දිහා වෙන කවුරුවත් බලනවටවත්. ඒක නිසා කිසිදු ප්‍රිය සම්භාෂණයට එක් කියන්නේ නෑ. ඇයව ගෙදරම තියාගන්න ඔහු එක දිගට ඇයව දරුවන් හත් දෙනෙකුගේ මවක් බවට පත් කරනවා. මේ මිනිස්සුන්ගේ හැටි අන්තර මේ කතාව හරි දෙකයි. කාන්තාවත් හොඳ පාඩමක් උගන්වනවා ඒ පුද්ගලයාට. ඒක මේකට අදාළ නැහැ. මේ බලන්න මේ මනුස්සයා කොයිතරම් පීඩාවට පත් කරලා තියෙනවද. මේ කාන්තාව මේ කාන්තාවගේ හඬින් ගෑනින් හින්දා මේ කියන්නේ, මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳහන් කළා හසින් කාටවත් අදහසින් අයින් කරන්න. මේ කියන්නේ මේ කැමති දේවල් ඇඩ් ලබා දුන්නේ නැහැ.

ඉන්දුල් තොල්පෙති අතරින් උදුරාගෙන සිනා මගේ ජීවිතේ සතුට ඔක්කෝ ඔබ උදුරාගත්තා. බලන්න මේ පෞල් ජීවිතේ යන්න පුළුවන්ද, නැත්නම් මේ ප්‍රේම සම්බන්ධ කර යන්න පුළුවන් මොනිකා? ඒ කෙලිම හොර චෝදනා කරනවා හදවත නැති මිනිස්.

නැතෑ අම්මාකාරෙන් අසරණයි, සමහර මිනිස්සු ඉන්නවා ආර්ථිකයෙන් අසරණයි, නැදෑ බල සම්පන්නකම් වලින් අසරණයි. ඒ නිසා සමහරුන්ගේ පීඩාවට තාඩන පීනවට තැලිල පෑගිලා ජීවත් වෙන්න වෙන අය. ඇයත් එහෙමයි. එක්ටම්ගේ සිරගත කළ සමනලියක අනාථ ජීවිතයම ඔබරගෙන ඇතිදුන් වේදනාව. ඇතිදුන් වේදනාව කියන එකෙන් අදහස් වෙනවා ඇය වැඩිකල් මේ කූඩුවේ ඉන්නේ නෑ නේද. මේ මුරසෙබලුන් මේ ප්‍රාකාර කඩාගෙන ඇය සමහරවට ඇය කැමති තැනකට යන්න පුළුවන්. ඇය කැමති තැනක් නැත්තත් මේ සියලු සීමා බන්ධන පුපුරවාගෙන ඇය හුදෙකලා වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේක ආත්මార్థකාමී කුහක පුරුෂාධිපත්‍යයේ පොඩි අතුල් පහරක් මේ ගීතය ඇතුලේ තිබෙනවා මනිකා.

0: ජරසුන ලාරිරත්නන්ගේ තවත් ගීපද සංකල්පනාවකට ස්ටැන්ලි පීරිස් සංගීතය එකතු කරනවා විශාරද නන්දමාලනියගේ හඬ. පෙරදා මහරෑ මා සිහිලැල් උර මණ්ඩලේ මුහුණ හොවාගෙන ලසවින් බැලපුන ඔබේ විඩාපර නිතින් ගලා ගිය කඳුලක කැලලක් ඉතිරි වෙලා.
1: මාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මළගෙත්තු නවකතාව කියනවා මේ අපාවට පරිසරය ඇත්තේ යෑම් සහ ඊම් පමණයි. එනවා යනවා. ඉතින් සමහරලාවට සමාය සම්මතය යනවා නම් මොනික ප්‍රේමය විවාහයෙන්ම කෙලවර විය යුතුයි. ඒකනේ සමාය සම්මතය. නමුත් ඒ සම්මතයට එරෙහි අසම්මතයකුත් තියෙනවා. විවාහය ඉලක්ක නොකරගෙන ප්‍රේමයන් ඇතිවිය නොහැකිද? මේවා අපි සංවාදයට ලක් කළ යුතු ප්‍රශ්න. අපිට නිගමන ඉදිරිපත් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. දැන් අපිට පේනවා මේ ගීතයේ මුණගැහෙන දෙදෙනාගේ සම්බන්ධතාවය යම් තැනකදී ගිලිහෙනවා. ඒ ගිලිහෙන වාස්තවික පසුබිමක් සකස් වෙලා තියෙනවා. අපි දන්නේ කොමක්ද කියලා. ඒක කෙනෙකුට ඒ නැමති පුද්ගලයාට එක කතන්දරයක් තියෙන පුළුවන්, බී නැමති පුද්ගලයාට තව කතන්දරයක් තියෙන පුළුවන්, මොනිකට තව කතන්දරයක් තියෙන පුළුවන්, මට තව කතන්දරයක් තියෙන පුළුවන්, නානත්ත ගාය නානත් සංඥා මේ කතන්දරය අපි කිසි කෙනෙක් ගාව නොතිබෙන්නත් පුළුවන්. ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් යම් කිසි රාත්‍රියක සිද්ධ වෙනවා සංවේදී පුරුෂයෙකුට ස්ත්‍රියගේ ගෙල බදාගෙන අඩන්න, පපුව බදාගෙන අනන්. ඒ අනන් සිද්ධයෙන් යම් නිශ්චිත හේතුවක් නිසා ඔවුන්ට නැවත මුණගැහෙන්නට බැහැ. ඔවුන්ට නැවත මුණගැහෙන්නට බැහැ. දැන් රුසියානු ගිරිකතාවක් තියෙනවා මොනිකා, ది වුමන් විත් ද ඩොග්, බල්ලා
0: කැටුයන
1: කාන්තාව. බල්ලා කැටුයන කාන්තාවේ ආන්නාට සිද්ධ වෙනවා ගුරුවගෙන් වෙන් වෙන්න යම් කිසි අවස්ථාවක තමන්ගේ සැමියා සනීප වෙච්ච මොහොතක. උන්ගේ අනියම් සම්බන්ධය සැමියා කෙරෙහි ඇතිවෙච්ච අනුකම්පා නිසා දෙදරා යනවා. මේ වගේ මිනිස් සමාජයේ සංකීර්ණයි, මානව සම්බන්ධතා සංකීර්ණයි, හමුවීම් සංකීර්ණයි, වෙන්වීම් සංකීර්ණයි. මේ වැනි සංකීර්ණ වෙන්වීම පෙරදා මහරේ මා සිහිල උරුමඩලි මුහුණ හොවාගෙන ලසවින් වැළපුණු ඔබේ විඩාපත් නිතින් ගලා ගිය කඳුලක් කැරලක් ඉතුරුලා.

පුරා ඒ කැලල ඒ කඳුලේ කැලල එහෙම නැත්නම් ඔහු විඳ වේදනාව ඇගේ ජීවිතේ සමානුපාතික වේදනාවක් බවට පත් වෙනවා. උරේස තවරේ වේලුණු කඳුලෙන් ඔබගේ සුනරුත් පැතුම ගිනි ඇත. ඔව් ඇඬුවේ ඒ කඳුළු බිඳුවක තියෙන ඔහුගේ ජීවිතේම අරුත්සුනුනා කියන එක. ඒක ඇයට තියෙනවා. ඇයට ඒ ගින්දර දැනෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. යම් සම්දිස්ථානයකට උන් පැමිණලා තියෙන්නේ. ඔබ හට පෙම් කළ යුගය නිමා කර වෙන්නේ යන්නට දවස පැමිණේද. ඇයන්නේ කැමැත්තෙන් නෙමෙයි. ඇයට තියෙන්නේ දැත් එක්කට සමාවිල්ලියුම් පමණයි. සමාව දෙන්නට සෙනෙහසිතින්. නමුත් ඒ සමාව තුළ ඇයට ගැලවීමකුත් නැහැ. ජීවිතාන්තය දක්වා ඔහුගේ ඍදුම ඇගේ ඍදුම බවට පත් වෙනවා. මේ තමයි ජීවිත යථාර්ථය. ඒ වගේ තබවට පත් වුනාම ඔබම රමණීයයි. දුක වුණත් රසයක් බවට පත් කරන්න පුළුවන්. නමුත් රාත්‍රියක මේ ගීතය මේ වගේ සංගීත ඛණ්ඩ ඇහෙනකොට අපිට ඒ අත්දැකීම් එක්ක ඒකාත්මීය වෙන්න පුළුවන්.

0: රෑටයි විනාඩි 43යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
6: Live, beat, it, mix winner.

0: දෝර ගගේ තල නහි නහ දෙමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනට තහන නතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසය පළමුවරට TV රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: එල්නිනෝ තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සූදානම දිවස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සමගින් on air politics හෙට රාත්‍රී 10:30ට
4: අයිදුම් කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: මකන Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලකන
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රෑටයි විනාඩි 47යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තාරහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන මේ සඳතිය දහර අතර නාගිනින්න ඔබ අචරණන්ත මාලනියන්ගේ ගී සයරෙන් දොතක් අද අප මේ ගී පවස නිවා ගන්නට බෙදා හදාගන්නේ ප්‍රවීණගේ පදරක්ෂක ධම්මික බණ්ඩාර වරින් වර ලක්කන සමග එක්ව නන්ද මාලනියන්ගේ ගී ගැන තැබූ අර්ථවත් සටහන් සමග
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
2: තවත් අපූරු ගීතයක් මේ ගීතයත් සුනිලාලි රත්නයන්මයි ලියන්නේ සංගීතවත් කරන්නේ රෝහණ වීනසිංහන් සුලං කපොල්ලේ තනූ කැදල්ලේ කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ
3: දැන් මේකේ කතකයා කවුද කියන එක තමයි හොයාගන්න ඕනේ කතකයා කැදල්ලේ කූඩු අදපු කිරිල්ලියද එහෙම නැත්නම් පිටස්තරයෙක්ද මොකද්ද කියන එක අපිට හොයාගන්න සිද්ධ වෙනවා කුමාරී යම්කිසි කාන්තාවගේ ජීවිතේ ලොකු අභාග්‍යයක් අනපේක්ෂිත අභාග්‍යයක් ඇයට අත් වෙලා තියෙනවා ඇගේ කැදල්ල කියලා කියන ඇගේ පවුල් ජීවිතය සුණු විසුණු වෙලා කුඩු පට්ටම් වෙලා ගිහිල්ලා ඒක තමයි සංකේතවත් කරන්නේ බාධක මැද්දේ තනුව කැදල්ල අවසානයේ බාධක වලට යට වෙනවා සුලං කපුල්ලි

එතකොට මේ කිරිල්ලි කැදැල්ලා හිමි කරගත් කිරිල්ලි, කුරුල්ලා හිමි කරගත් කිරිල්ලි දැන් වෙන කෙනෙක් ගාව නතර වෙලා තිබෙනවා, වෙන පුද්ගලයෙක් ගාව නතරලා තිබෙනවා. ඇය ඔහුගෙන් යම් සහනයක් ඉල්ලා සිටිනවා දූ කියලා අපිට හිතෙනවා. කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලි, තැන් ඔබ ළඟ සිටි රුවක් විලසනු සෙල්ලි, යොදුන් ගණන් ඔබම සොයා ආසිව් මෙල්ලි, පිළිගනු ඇය කොයන්නද නැවති. මේක ඇය කියනවද නැත්තම් තුන්වෙනි පාර්ශවයක් කියනවද කියන එක අපි විසඳා ගන්න ඕනේ. මම හැමදාම කල්පනා කරනවා, තාමත් කල්පනා කරනවා කියන යොදුන් ගණන් ඔබම සොයා ආසිව් මෙල්ලි, පිළිගනු ඇය කොයන්නද නැවත ඉගෙල්ලි. සමහර ලාවට ඒවා ඒ තත්ත්වෙටපත් වෙච්ච ගෑනු ළමෙක් මගෙන් පිහිට ඉල්ලා සිනකොට මොනිකා තුන්වෙනි පාර්ශවයක් හැරීට කියන්න පුළුවන්, යොදුන් ගණන් ඔබම සොයා ආසිව් මෙල්ලි, පිළිගනු ඇය කොයන්නද නැවත ඉගෙල්ලි කියලා. කවුරු කෙසේ කීවත් දැන් අනපේක්ෂිත අභාග්‍යයකට ඇය මුහුණ දීලා තිබෙන්නේ. අනුකම්පා කරන්න කියන එකයි මේ ඉල්ලීමේ තිබෙන්නේ. ඇයට මමක් පියෙක් නොමැත සිටිජවලල්ලි, කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලි, ඔබ තනිකඩ කුරුල් රජක වෙස්සන නිදැල්ලි, ඇයට ලගුම් දෙන්න සබඳ ඔබී කැදෙල්ලි. මට පේන තුන්වෙනි පාර්ශවයක් ඉල්ලා සිටින්. ඉතින් මට මේ පේනවා මේ අපි කොච්චර මේ ගීත පොදු බවට පත් කරන්න හැදුවත් මොනික මේ ගීත ඇතුළේ තියෙනවා යම් පෞද්ගලිකයක්. ඒ පෞද්ගලිකත්ව අපිට ප්‍රකාශ කරන්න අයිතියක් නෑ. මේ අත්දැකීම මේ ආකාරයෙන් මුණ දෙනවා නන්දා මාලනී, සුරං කපොල්ලියගේ කූඩු එක්තරා ආකාරයට කඩා වැටෙනවා. ඊට පස්සේ අපි දන්නේ ඇයට සේම් භූමියක් තිබුණද නැද්ද, ඇය පිළිගන්න කෙනෙක් හිටියද නැද්ද, ඒ කෙනෙක් අපි දන්නේ එපමණයි මණිගා.

0: මතක පොතේ කඳුලින් කටුගේ කවි කියවෙයි මහර.
1: පංගුය ප්‍රේමය විරහව සබාධර්මයත් එක්ක සම්බන්ධ කරන්න ඇත්තම සුනිලාරත්නාත්මගේ කාව්‍යාකාරකම බොහොම දක්ෂකම් පෙන්වලා තියෙනවා. මට මේක මතක් වෙනවා, අපිට ඕනනම් පොඩි පොඩි කොටස් සවන් දෙන්න පුළුවන්. රේකා ටෙලි නාට්‍යයට එතුමන් චන්ද්‍රලේඛා පෙරේරා වෙනුවෙන් ලියනවා තරුවෙලියද. තවත්තනක් මතක් කරන්න මොනිකා. නිරෝෂා විරාජිනියට එතුමන් ලියනවා සඳදිය උතුරා.

ප්‍රයෝගයන මේ සම්ප්‍රයෝගය මේකයි අර චන්ද්‍රලේඛා ගීතයේ දෙකේම තියෙන විප්‍රයෝගය. තරුද නිදන මහරය නිදින මහද නිදිනේ මතක පොතේ කඳුලෙන් කටුවේ කවි කියවීම ආරයි.

බලන්න මේ විරහ වේදනාව පරිසරයත් එක්ක බද්ධ කරනවා. පරිසරයත් එක්ක බද්ධ කරලා මේ විරහිනිය පෙම්මතාට කියනවා මේ රෑ වැටෙන්නේ පිණි නෙමෙයි. අනේ මේ පිණි නෙමෙයි. මේ සට සට ගාලා මේ මහා පොළොවට කොළ අතු ඉතිමතර වැටෙන්නේ මගේ ඇස්වල කඳුළු. පිණි විසිරෙන විට වටා ගනුමෙන දෙනෙතින් කඳුළැලි ගරන තරම්. රෑහි හඬන විට හඳුනා ගනුමෙන රෑතුන් යාමි හඬනෙමි හඬන හැනු. මගේ ඉකිහඬේ සද්ද තමයි මේ රෑහියන්ගේ සද්දේ. මගේ කඳුළු මහා පොළොවට වැටෙන සද්ද තමයි කොළ අතු අගට මල් පිටි අගට පිණි වැටෙන සද්දේ. මේ රාත්‍රියේ මේ හමා ඉන්නේ සුළඟ නෙමෙයි. ඔබව දකින්න නොහැකිව ඉරකාරියක් ලෙස කුටියක හිර වෙලා මං ඔබ ගැන සිතමින් හෙළන සුසුම්. මම දැන් මේ ප්‍රේමයෙන් පරාජිත වෙලා ඔබව අත්පත් කරගන්න නොදී මම සිරකාරියෙක් බවට පත් වෙලා දැන් අතු ගග පරවි බිමට වැටෙන්නේ සමනල යුගයක පිපුණු කුසුම්. අපේ ජීවිතවල ලස්සන මල් පිපෙන තිනවා. ඒවා කෙලින්ම අතු අගම පරවෙලා ගෙල්ල. මේ ඉදිරියට බොහොම ලස්සන දෙයක් තියෙනවා. මේ සංගීතය රෝන විසින් නිර්මාණය කරනකොට මේකේ අර අපි කියන හාමනිස් කිය හාමනිය පාවිච්චි කරනවා පාවිච්චි ක්‍රේෂන් ආනන්දගේ කටහඬින්. ඒකත් හරි ආලෝකයක් වෙලා තිබෙනවා. තරුද මෙදෙන මහරය ගීතය සංගීතය වශයෙන් සාර්ථක වෙනවා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: වචරසුන ලාරේ රත්නයන් අතින් ලියවුණු තවත් ගීතයකට ගිතනු නිර්මාණය සමගින් හඬ මුසු කරන්නේ විශාරද නන්දා මාලනිය. සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ.
2: මේ තමයි මේ සුනලරත්යන් නන්දා මාලනිය ලියපු ප්‍රථම ගීතය, පළවෙනි ගීතය. මේක එතුමගේ කයි ගීපතක ලාහිරු දහසක් කරි කොහරි තැනක මේක හඳුන්වලා දීලා තියෙන උමතු තරුණියගේ සිහින. يعني මොනිකවයි උමතු තරුණියගේ සිහින පිස්සු කෙල්ලගේ හීන. ඒක ඒ බොම අමුතු ලස්සන නිර්මාණයක්. ඒක දැන් සමහර අයට අමුතු හීන පේනවනේ, පිස්සු ඇදුනම් පේනවා. සමහර ලාවට ඔය කංස වගේ මේ මද්දව වලින් මත් වුණාම, එහෙම නැත්නම් අපි කියන හෙරොයින් වගේ මේ අර මිනිස්සු විනාශ කරන මද්දවෙන් මත් වුණාම එක එක හීන පේනවා. එහෙම නැතුව රෑටත් එක එක හීන පේනවා, කිසිම මත් වීමක් නැතුවත්. මේ මොනික හීන දැකලා නැද්ද? මතක තියෙන හීනත් තියෙනවා, හීනෙන් බය වෙනවත් තියෙනවා. සමහර හීන තියෙනවා ආයෙ පෙරුණොත් හොඳයි කියලා
1: හිතන, සහ සමහර හීන තියෙනවා ඒක මතක් කරනොත් අකමැති වෙන්නේ.
2: මතක් කරන්න අකමැති හීන
1: විවිධ ප්‍රභේද.
2: එතකොට දැන් මේ සකුරා මල් කොහෙද පිපෙන්නේ? සකුරා මල් පිපෙන්නේ
1: ජපානේ.
2: මාතලේ පිපෙන්නේත් නැහැ, ගුරුණෑගල පිපෙන්නේත් නැහැ, මෙහෙ වික්‍රමසිංහපුර පිපෙන්නේ නැහැ.
1: හැබැයි සිහිනයක ඉන්න පුළුවන් අපිට.
2: සිහිනයක ඉන්න පුළුවන්. සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසි, නිදිමත නැතිවි හිරු පාය ඇත උම්මතු ලෙසින් මා රෑන්. රෑට හිර පාය, රෑට හිර පාය. හැබැයි දවල්ට තරු පායන අවස්ථා තියෙනවා, සූර්යග්‍රහණ වගේ අවස්ථාවන් අපිට සමහරවිට දවල් තරු පේන අවස්ථා තියෙනවා. නමුත් රෑට ඉර පායපම කොහොමද? ඒක අමුතුම හීනය. ඊළඟට දැන් සාමාන්‍යයෙන් මාළු ඇවිදිනවද? නෑ, මාළු ඇවිදින්නේ නෑනේ. නමුත් මේ හීනය පුරුයි. මින්රල විරලේ සක්මන් කර ඇත, පාසතහන් ඇත.

වෙරළේ ඇවිදිනකොට දැන් මොනික අපි දෙන්න ඇවිද්දොත් අපි දෙන්නයි පාසටහන වෙරළ තියෙනවා. දැන් මේ විතර නෙමෙයි බලනකොට මේ මාළුව ඇවිදලා මාළුවන්ගේ අඩිසටහන් වෙරළ තියෙනවා. නාග පිඹුරු දිවි සිංහ වලස් කැල ඉගිල්ලේ තියහසේ නිසංසලේ. නයි පිඹුරු සිංහ වලස් අහසේ ගිලන කොහොමද මම වාගන්නු කියා. ඊනේ දකින්න ඕනේ දැම්ම වාගන්නුකෝ. ඒක අමුතු දර්ශනයක් නයි ඉගිලිනු. බෙරිලාවත් සබා ධර්මයන නයි ඉගිලුවා නම් කොහොමද අපිට මේ පාර යන්න බෑ කූඩුවක් දාගෙන යන්න වෙන්නේ. අතර වැඩි සබා ධර්ම එහෙම දීලා නැති නිසා මේක ඊනයක්ම තමයි. යනේන සෙල්ලම් ශ්‍රිය පෙළ අතරින් පාසල් යන විට බොණික්කෝ කොහොමද නිකන් චූටි ශ්‍රී ලංකා රමෙන් බොණික්කෝ ඉස්කෝල යන ස්කූල් බෑග් දාගෙන වතුර බෝතල් දාගෙන ඒ වගේම අර මේ එක එක බේකර්ස් වලින් ගත්ත පිටිගුලි දාගෙන මේ යනවා. අකුරු උගන්වති කූඹු සිසුන්නට වයසක ගුරුවර සූටික්කෝ. ටිකක් වයසට ගිය සූටික්කෝ කූඹියන්ට අකුරු උගන්වනවා. භයානකම හීනේ අන්තිමට තියෙනවා. සුදම් සභාව සක්කර දෙවියන්ගේ කෙලින්ම නඩු අහන සේරම ප්‍රශ්න විසඳන තැන තමයි සුදම් සභාව. දැන් අපේ පාර්ලිමේන්තුව වගේ මේක සුදම් සභාවේ අරගලයක් වෙයි. අහසින් කොටසක් කඩා වැටි දෙයෝ ගහගෙන අහසින් කෑල්ලක් කඩා වැටලා කවදාවත් මෙහෙම ගෝරියක් දැකලා නැති හඳ හොඳටම බය වෙලා දැන් අහස නැහැනේ. අහස නැතුනම හඳ කොහේ යන්නද? සුදම් සභාවේ අරගලයක් වෙයි අහසින් කොටසක් කඩා වැටි බියපත් සඳවත ගේ දොර අහිමිව හැරමිටි සරමින් බලා සිටි. හැරමිටියක් ගාගෙන හඳ බලාන ඉන්නවා. මටත් හීනයක් නෙවෙයි. මටත් නිකන් මේක දැක්කම නිකන් පොඩ්ඩක් පිස්සුවක් වගේ. හැබැයි පිස්සුව සුන්දර පිස්සුවක්. අනේ මෙහෙමත් හීන.

0: සුනිල් ආරියරත්නයන් ලියලා රොහණ වීරසිංහන් සංගීතවත් කළ විශාරද නන්දා මාලනිය ගායන මේ ගීතයත් එක්කයි අපි අදට සමුගන්නේ. ඔබ නැති මේ රැයට පුරසඳ එළිය කොමටද, ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කොමටද?
1: තමාට ඕන කරලා නැති වුණාම තව අප්‍රමාණ මොනතරම් සම්පත් සුන්දර දේවල් මොනවා තිබ්බත් වැඩක් නෑ. දැන් අපිට හඳ වුණත් ලස්සනට පේන්නේ අපි ආදරය කරනකොට, අපේ ආදරවන්තයෝ එක ළඟ ඉන්නකොට. ඕන් වේ වුණාම ඒ හඳෙන් වැඩකුත් නෑ. අපිට සුළඟ මේ අරදුර ගංගා හැම දෙයක්ම සුවය දනවන්නේ අපි ආදරෙන් ඉන්නකොට. එහෙම නැති වුණාම ඒ ඔක්කොම අපිට දුකක් ගෙන දෙන්නේ. ඒගොල්ලෝ අපිට ඕනේ නෑ කියලා හිතනවා. එතමයි රජකැලියන් ඔබ නැති මේ රැයට පුරහඳ එළිය කොමටද, ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කොමටද. මේක ප්‍රේමන්තේ විතරක් නෙමෙයි, අන්තරම සමහරලාට අපිට වඩා වටිනා කෙනෙක් නැති තැනටත් අපිට හිතනවා මොනවටද මේවා මේ මිනිස්සු නැති තැන්වල කියලා. මේ දැන් සමහරලාට හිතෙන්න පුළුවන් දැන් මහගම සේකර ප්‍රේම කීර්ති මේ වගේ මිනිස්සු නැති තැන අපිට දැනෙන අඩුව සමහරවිට පුරවන්න බෑ. ඒක ආදරවන්තයෙකුට ආදරවන්තයෙක් නැති වුණාම වගේම, ආදරවන්තයෙකුට ආදරවන්තයෙක් නැති වුණාම වගේ තමයි මුළු පරිසරයම අවුල් වෙනවා. අපි කියන්නේ හැම දෙයක්ම අපිට අවුල් කියලා. මහ කනදරා වැවට සඳ වැටිලා දියේ ගිලේ

0: கொண்டாட கூடிய பொங்கல்லாம் எனக்கு மே கபிதி உள்ள பார்த்துட்டு உங்கள்கிட்ட தகின்ற உருவாங்க மகா காணதாகவே உங்கள்கிட்ட அந்த வேட்டை முகம் பண்ணதுனால சனது நம்ம அப்பயே ஒழுவு அவள் நம்ம அப்பிட்ட பேணும் ஆனால் வியே கிலின் ஹாதுனா வகை கேட்க வியே பாவினா வகை நம்பி துருகிச ஹாது திதி உன் குருளன் கொயே கிஹிந்த இகில்லி தெங்க அப்பிட்டு அப்பே ஜீவித்த துக் பரவுனாம அப்பிட்ட பரிசறையா காட்டுக்காய் குருள்ளு பேணித்தே ගස් මුදුන් වලට හාල් දුන්නු කුරුල්ලෙක්ව හමු වී ඇසට ඇසක් නැගූ පහන් නිවී ගියා දෙනු කල්හි ඇසට ඇසක් කපුණාම අරගෙන මැණික් කැට දෙකක් මුණ ගැහුණා වගේ පහන් දෙක එලි දෙකක් දැල්ුණා වගේ ඒව ඔක්කොම නිවිලා ගිහිල්ලා සුන්දර රාත්‍රියම මා වෙත සිතින් බලා ඉඳි වෙනු සෙල්වි මේ රාත්‍රිය මන් දිහා බලන් ඉන්නවා ඇයි මාව සුන්දර නැත්තේ කියලා රාත්‍රිය මට සුන්දර නැත්තේ මොනිකා ඔබ නැති නිසා
1: අවසරයි එහෙනම් අදට සමු ගන්න හදවතේ මහා බරක් තියාගෙන සමහර සමු ගැනීම් අපිට දරා ගන්නට නොහැකි එහෙත් ජීවිතයේ තියෙන අස්ථිර භාවය මෙන්න මේකයි කියලා පසක් වෙති අපි තේරුම් ගන්නවා එසේ අපි දරාගත යුතුයි කියලා පසුගිය සිකුරාදාත් සාදදිය දහර ම වෙන්කලේ ආචාර්ය නන්ද මාලනියන්ගේ නමට එවැගේම සෙනසුරාද ඉරිදා දිනයන්හිදී සාදින රූපවාහිනියෙන් ලක්කඩ ගුවන්විදුලියෙන් විවිධ වැඩසටහන් එතුමිය පිළිබඳව අප ගෙනාවා එතුමියගේ ගීත අහන්නට වෙන් කරගත්තා ඒ කොයිතරම් වැඩසටහන් ගෙනාවත් අහන්නට තවත් බොහෝ දේ ඉතිරිව තියෙනවා කියන්නට තවත් බොහෝ දේ ඉතිරිව තියෙනවා ඒ සියල්ල තවත් නවාතනකදී හමුව ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන් සමුගෙන යන්නේ වඩා හොඳ වඩා සුන්දර වඩා ආදරණීය දේශයක් වෙනුවෙන් සිහින දැක්ක ජාතියේ යශෝරාවය ඒ වෙනුවෙන් කළ කැපකිරීම් වලට හිස නමා අපගේ ආචාර්ය ප්‍රණාමය පුද කරමින් ශ්‍රී ලංකේය ගීතයේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනියනි ඔබට උතුම් නිර්වාණ සුව

0: සමානුග්‍රහය
1: එකොළහේ ධන නිධාන ලොතරය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

ඔබ දකින ලොකු ලොකු හීනවලට පොඩි පොඩි තෑගි හරියන්නේ නැහැ කියලා NLB අපි හොඳටම දන්නවා. අන්න ඒ නිසාවෙන් මෙගා පව වෙතින් රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඉක්මවා ගිය මෙගා සුපිරි තෑගි දෙක ඔබම හිමි කරගත්තේ. දැන් අපි මග බලාගෙන ඉන්නේ මේ අපි ළඟ තියෙන රුපියල් කෝටි 30 ඉක්මවා ගිය මෙගා සුපිරි තෑග ඔබ ඔබේ කරගන්න තෙක්. ඒ විතරක් නෙවෙයි අපි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ සුපිරි මෝටර රථයත් දැන් ඔබ වෙනුවෙන්ම වෙන් කරලා ඉදෙන්නේ. එමනම් ඔබේ හීන හැබැයි කරන මෙගා පව 2537 වන දිනුම් වාරය අපි ආරම්භ කරනවා මේ එකිනෙකට නොදෙවෙනි සුපිරිම තෑගි තුනත් සමග. මුලින්ම අපි මේ තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. දැන් අපි බලමු සුපිරි අංකය තීරණය වෙන්නේ කොහොමද කියලා. මෙන්න ඒ සුපිරි අංකය අංක 13. දැන් අපි සුදානම් මේකින් එක තෝරාගන්න ජයග්‍රහී අංක 4. පළමු

ුවමදාක වන මෙගා පවලො රයන්ම පස්සරේ සුපිරිතයාගලාබින් පස් දෙනෙක් විසි ලක්ෂපති ප්‍රථමතියාගලාබින් හැටතුන් දෙනෙක පිරට බිහිකලතින බලමු අද මෙගා පව වාස්නාව සූති. අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ දෙක දැගින් දෙනාගන්න වාසනාවන්තින් තිදනෙක් අපි බිහිකරනවා. චෛග්‍රහ ලතරයිපත් අලවිකරනවා ප්‍රසාද් දස්සනායක නිට්ටඹුව කේජී ආර්යරත්න හසලක සහ ශාන්ත කුමාර වැලිමඩ අපේ එල්බ අලවි නියෝජිතවරුන්. එත් සමගින් වාසනාවන්තින් එක් ලක්ෂ විසි පන්දහස් නමසය පහළුස් දෙන කතරේ රුපියල් හැත්තෑ 835760 මුදලක් අපි බෙදා දෙනවා. නිස්සකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අකණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගේ 30,33,20,838ක් පව සුපිරි තෑගේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,78,00,000 ඉක්මවාගිය දැවන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2319 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. බලමු අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G. දැන් අපි සූදානම් වෙන්නේ ජයග්‍රහී අංක 4 තෝරාගන්න. පළමු ජයග්‍රහී අංකය අංක 8. දෙවන වාසනාවන්ත අංකය අංක 78. තුන්වෙනි වට වාසනාවන්තේ අංක 49. අද ධන නිධානේ අවසන් වාසනාවන්ත අංකය අංක 67. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබදාර මුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 36 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් අපේ රටට බිහි කරලා තියෙනවා. බලමු අද ධන නිධානයේ වාසනාව. ස්තුතියි. නිධානයක් පහල කරගත් වාසනාවන්තයෙක් බිහි කරන්න අපි අද සමත් වෙනවා. අද අපි ධන නිධානයෙන් අරගෙන ආව සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,78,04,496ක මුදලක් මේ දැවන්ත ධන නිධානයට හිමිකම් කියන්ට වාසනාවන්ත ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලවි කරන්නේ උඩුගම්පල NLB අලවි නියෝජිත PAS ජයසේකර මහතා. මේ ධන නිධානයෙන් අපි බිහි කරන තුන්වන සුපිරි තෑගලාභියා විතරක් නෙවෙයි NLB අපි 2026 වසරට බිහි කරන 34 වන වාසනාවන්ත සුපිරි ත්‍යාගලාභියා වාසනාවන්ත ඔබට NLB අපෙන් සුබ පැතුම්. ඉතින් මේ වාසනාවන්ත සුපිරි ත්‍යාගලාභියාද ඇතුළත්ව අද ධන නිධානයෙන් ජයග්‍රහී වාසනාවන්තයින් 93,667 දෙනෙක් අතරේ රුපියල් 9,30,18,896ක මුදලක් අපි බෙදා දෙනවා. 2025 වසරේ සිට රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් දැවන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් කෝටි 8ක්. ලංකාවේ අස්සක් මුල්ලක් නැර ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන ලොතරැයි ලොව රජ්‍ය කිරුළ හිමි මහජන සම්පතේ 6,289 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. රුපියල් කෝටි 3 ඉක්මවා ගිය සුපිරි තෑගක් අපි අද සූදානම් කරලා තියෙනවා ඔබ වෙනුවෙන්. මේ අපි තෝරාගන්නේ මහජන සම්පතේ වාසනාවන්තයින් සක්ෂණය ජයග්‍රහී අංක 8. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 7, 7, 5, 9, 5 සහ 4. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබදාර මුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් 25 ලක්ෂපතියන් 261 දෙනෙක් අපේ රටට බිහි කරලා තිනවා. බලමු අද මහජන සම්පතේ වාසනාව. ස්තුතියි. අදවසේ මහජන සම්පතෙන් රුපියල් 125ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්නේ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලවි කරන්නේ ගොඩකවෙල NLB අලවි නියෝජිත සෝමා ප්‍රියන්ති. ඒ වගේමයි ලක්ෂපතියන් 22 දෙනෙක් අපි අද මහජන සම්පතෙන් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලවි කරන්නේ මෙන්න මේ NLB අලවි නියෝජිත මහත්ම මහත්මීන්. KTH කන්දේ කුඹුර යේලක්කරය, KAC සීලවති කලුතර, නන්දනී පද්මලතා තුඩුගල, ඊ සුදර්ශනී ප්‍රියංගිකා පන්නිපිටිය, DM ගලගෙදර හෝමාගම, WG චන්ද්‍රිකා කොට්ටාව, PP ගෝමිස් කුලියාපිටිය, SNRK ප්‍රේමසිරි පොල්ගහවෙල, DGA සෝමසිරි කොස්ගම, ලාලනි වික්‍රමසිංහ පිළිම තලාව, සංජීව රොෂාන් තලාතුවය, ජගත් කුමාර පේරාදෙණිය, S කනක ලිංගම් යාපනය, WMC සෙවන්දි බදුල්ල, PH චන්ද්‍රපාල බලංගොඩ, ජී නිමල් සිරි කහවත්ත, ගිල්මන් සිල්වා මහනුවර, යාපා බණ්ඩාර හරස්ගම මාතලේ, මංචන ප්‍රනාන්දු අලුත්ගම, DLO පතිරණ ගණේවත්ත සහ තවත් ලක්ෂපතියන් 2 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් බිහිවෙනවා. එත් සම
මේකින් වාසනාවන්තයින් 271,005 දෙනෙක් අතරේ රුපියල් 2,18,84,800 මුදලක් අපි අද බෙදා දෙන හෙට මහජන සම්පතෙන් අපි ඔබ වෙනුවෙන් වෙන් කරන

0: රීතෑගේ වටිනාකම රුපියල් 3,10,10,992. අද සම්පත ලොතරැයි පතින් ඔබට වාසනාව උදා කළ දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව අද සම්පත 864 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 5, 9, 5 සහ 4. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ත් සැදිකොට පෙළිය ගලපාගෙන රුපියල් 2,50,000 බැගින් ජයග්‍රහණය කරන වාසනාවන්තින් 3 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා නන්දික සිරිසේන හෝමාගම, ඒසී අලිෆුල්ලා කින්යා සහ නිශාන්ත ජයලත් ගලේවෙල අපේ NLB අලෙවි නියෝජිත වරුන්. එත් සමගින් රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 50 දෙනෙකුත් අපි අද බිහි කරනවා.
1: අදේ පුර 50,000 රුපියල් පණ පරිසනේ 50 පෙර වෙච්ච පෙටල් කඳාර්කයි.
0: ඒ අනුව අද සම්පත 864 වන දිනුම් වාරේ වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,22,41,120 මුදලක් අපි බෙදා දෙනවා. වාසනාවන්ත දවන්ත ධන නිධානයකට හිමිකම් කියූ වාසනාවන්තෙක්ද ඇතුළත්ව වාසනාවන්තින් 9,70,818 දෙනෙක් අතරේ රුපියල් 1,06,98,26,96 අති දවන්ත මුදලක් අපි අදත් ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයවන්නේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: NLB.

0: I'll try my best.
1: Păi am venit lângă una ca de ochii nu ce.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒක රාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය.

ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

දෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

කෙලයේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන සුළුයි.

තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

ඒ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ධනමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජා දක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදුගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

පෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වෙනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේවා.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: ලකනාගෙනින් වෙලාව දෙපහයි විනාඩි තුනයි.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ